ලේ පිරිත යමෙකුට පුළුවන් නම් උදේහවා භාවිතා කරන්නට, එසේත් නොමැතිනම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජානාපත වදාලේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභංග විශාරද පූජ්‍ය මීගස්වැලේ

0: ලක්කඩාගෙන ඉන්න වෙලාව 2:38.
1: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණින් හා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය. වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලයේ TVS XL 100. FM 93.5, FM 93.7, Lakhanda, Radio ITN.

0: FM 93.7 La Khanda Radio ITN.
1: ලකඩ හගනීම බලවද පහයි විනාඩි 43යි.

අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝර් වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TBS Agri Business within Sonalika Tractory Mahapulavata Mahabalaya Lakhanda Radio ITN

0: FM 93.7 La Conda Radio ITN. ජීවිතය දිනන්නට පොසිටිව් වයිබ්ස් විත් චාන්ජ්.
1: අයිබෝවන්, සුබ දවසක්. ඔබටත් ඔබේ ජීවිතයේ අනාගතය ගැන බයක් දැනෙනවා නම් සිත වෙන්න පුළුවන් නරකම තත්වය පිළිගන්න පුරුදු වෙන්න. සාමාන්‍යයෙන් අනාගතය ගැන අපිට බයක් සැකයක් ඇති වෙන්නේ අපි කලින් මුහුණ නොදුන් අලුත් අභ්‍යෝගාත්මක දේවල් අනාගතයේදී සැලසුම් වෙලා තියෙයි කියලා හිතන නිසා. හැබැයි ඒකත් අසාමාන්‍ය නැහැ. මොකද අපේ මිනිස් මොළය නිර්මාණය වෙලා තියෙන්නෙම අවතාරණම් වලින් ඉවත් කරලා අපේ මනස ආරක්ෂාකාරී ලෙස ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම අපේ මානසික ස්වභාවය තමයි පිළිඳු වෙච්ච අතීතය සහ තවමත් උදා නොවුණු අනාගතය ගැන විවිධාකාර රූපමය සිතුවිලි මනසේ මවමින් සිතුවිලි චක්‍රයේ අපිව ඉදිරියටම ගෙන යන එක. ඒ නිසා ඔබට පුළුවන් නම් ඔබ මුහුණ දෙන්නට යන දේ ගැන නරකම තත්ත්වය ගැන හිතලා ඒක පිළිගන්න. ඒත් එක්කම ඔබේ හිතේ තියෙන බිය, සංකා වගේම කනස්සල්ලත් ක්ෂණිකව අඩු කරගන්න පුළුවන්. ඔබට විභාගයක් තියෙනකොට ඒ විභාගෙන් ෆේල් වෙයි කියලා කලින්ම අනිත් වියක් දැනෙනකොටම මෙහෙම හිතන්න පුරුදු වෙන්න. වෙන්න පුළුවන් උපරිම දේ ෆේල් වෙන එකනේ. හැබැයි මට ආපහු ට්‍රයි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන අධ්‍යාපනික මාර්ගයක් හොයාගන්නත් පුළුවන්. කොහොමත් මට තියෙන්නේ පුළුවන් උපරිමය කරන එක විතරයි. ඒ වෙනුවෙන් මම මහන්සි වෙලා බලනවා. මට අනිතේවල් පාලනය කරන්න බෑ. ඔහොම හිතන්න ගත්තාම අනාගතය ගැන ඔබට තියෙන ඍණාත්මක පීඩනය අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මං ආයෙමත් මතක් කරනවා. ඔබටත් ඔබේ ජීවිතයේ අනාගතය ගැන බයක් දැනෙනවා නම් සිද්ධ වෙන්න පුළුවන් නරකම තත්ත්වය පිළිගන්න සූදානම් වෙන්න. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
1: Positive Vibes with Charmy.
0: La Conda Radio ITN.
2: වෙලාව උදේ 6යි.
3: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
2: ලකඩ
0: La Conda Radio ITN.

0: අයිබුවන් සුබද සුනක්ෂයක් රැහි වාසනාවන්ත සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද මැයි මාසේ 25 වෙනිදා සඳුදා දවසේදී අපේ උදැසන මේ විදිහට හමුවන්නේ ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තේන ප්‍රධාන ප්‍රවෘත්ති වගේ මනකුත් ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන සුදනම් අයිබුවන් සුබ දසනක් මේ කළා.
1: අයිබුවන් ගිහන් සුබ දසනක්.
0: හොඳයි, අපි සූදානම් දවසේදී ජාතික ධාරාවේ පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රධාන සිරස්තල වලට අවධානය යොමු කරන මේ දිනමින පුවත්පත හද ප්‍රධාන සිරස්තලය වාර්තා කළ තියෙන්නේ දේවාස සංවර්ධන අධිකාරී දේපල රාජපක්ෂ පවුලට අඩු මුදලට දීලා මහින්දට මාතාපාරෙන් 145ක ගයක් වසර 26ක්ම කීයක්වත් ගෙවා නැහැ. තාජුඩීන් ඝාතනයේට සැකපිට පරීක්ෂා කරන නිවසක් ලිපිගොනුත් අතුරුදන් චිරන්තිගේ පෙරපාසලට මාලිගාවත්ෙන් ඉඩමක් 177,000ක මාසික කුලියට ගෙවා ඇත්තේ 30,000යි කෝපා කමිටුවේදී හෙළිවේ කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන ප්‍රධාන සිරස්තල විදිහට. අනිකුත් පුවත්පත්වල අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා නැහැ. අද දිනමින පුවත්පත විතරයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කර තිබෙන මේකල අපි අවධානය යොමු කරමු. දිනමින පුවත්පතේ අතුල් පිටවලට ස්වර්ණ විජේකෝන්ස් ගෙන වාර්තාව. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් මාලිගාවත් ප්‍රදේශයේ දේපල රජයේ නිසිතක්සේරුවකට වඩා ඉතා අඩු මුදලකට ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් පවත්වාගෙන යනු ලබන කාල්ටන් පෙරපාසලට ලබා දීමෙන් රජයට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇති බව පොදු ව්‍යාපාරික කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දුන් රුපියල් 145ක වටිනා නිවසක් සඳහා රුපියලක්වත් ගෙවා නොමැති බවද ඊට අදාළ ලිපිගොනුද අතුරුදන් වී ඇති බවත් එහිදී වැඩිදුරටත් අනාවරණය වී තිබෙනවා. මාලිගාවත නිවාස ක්‍රමයේ පිහිටි ඉඩම් කොටසක 2023 මැයි මස සිට 2028 අප්‍රේල් දක්වා වසර 5ක කාලයක් සඳහා කාල්ටන් පෙරපාසල වෙත බදු දී ඇති අතර රජයේ තක්සේරුවට අනුව හිමාසික කුලිය රුපියල් 177,000ක් විය යුතු වුවද අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මත එය මාසිකට රුපියල් 30,000ක වැනි අඩු මුදලකට ලබා දී තිබෙනවා. මෙය සුභ සාධන ආයතනයක් ලෙස සලකා සහනයක් ලබා දුන් බව කී නිලධාරීන් පැවසුවද ඒ පිළිබඳව කිසිදු විගණනයක් කරන ලද වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බව කමිටුවේදී විවේචනයට ලක් වුණා කියලයි අද සටහන් කළ තිබෙන මේ සම්බන්ධයෙන් තොරතුරු දිනමින පුවත්පත.
1: එතකම ගියන් අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරමු. අද සඳහන් කරලා තිනවා ඉන්දියාවෙන් කිසිම බලපෑමක් නැහැ, මේ වසරේ පළාත් සභා ඡන්දය නැහැ, ටිල්වින් සිල්වා යාපනයේදී කියයි කියලා දිවයින පුවත්පතේ සටහන. අද මේ සම්බන්ධයෙන් ලක්කන ප්‍රවෘත්ති අංශයත් තොරතුරු සටහන් කරලා තියෙනවා. දිට්වා සොලිකුණාටුවත් සමග ඇති වූ ආපදා තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීමට රුපියල් බිලියන 500ක් කිරීම හේතුවෙන් මෙම වසරේදී පළාත් සභා ඡන්දය පැවැත්වීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ යාපන දිස්ත්‍රික්කයේ පිහිට වූ ජනතා විමුක්ති පෙරමුණේ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්
2: පහුගිය අයවැයෙන් මැතිවර

0: සඳහා මුදල් වෙන් කරා පළාත් සභා ඡන්ද තියන්න ආරමුණු කරගෙන එහෙම තියෙනකොට තමයි අපිට දිත්තා කුණාටු ආවා ඒ නිසා අපට සිද්ධ වුණා අයවැයට වෙන් කරපු සල්ලි එහෙම තියෙද්දි රුපියල් බිලියන 500ක් කියන කෝටි 5000ක් දිත්ත වෙනුවෙන් කරන්න ඡන්ද කරන්නට සල්ලි ඒ නිසා අපට මේ අවුරුද්දේ ඡන්ද කරන්න වෙන්නේ නැහැ සහ දැන් මේ අලුත් ප්‍රශ්නකුත් ඇවිත් තියෙනවා මේ නීතිය සම්බන්ධ ප්‍රශ්නක් කොතලා දිනු මේ පළාත් සභා ඡන්දේ කල්යන්නේ රයිල් වික්‍රමසිංහලගේ කාලේ පළාත් සභාව තැබීම සඳහා තිබිච්ච නීතිමය ක්‍රියාමාර්ග අවුල් වෙච්ච නිසා අපි පාර්ලිමේන්තුවේ කමිටුවක් පත් කරලා තියෙනවා පළාත් සභාව පැවැත්වීම සඳහා කුමන නීතියක් යටතේ පළාත් සභාව තියෙනවද කියලා තේ කමිටුව වාර්තාවක් තම්බුනාම ඒකත් සලකලා බලලා අපි හිතනවා අපිට ලබන අවුරුද්දේ වගේ වෙනකොට බොහෝ විට වෙන ගැටලු ආවෙ නැත්නම් පළාත් සභාව තියාගන්න පුළුවන් වේවි කියලා අපිට විශ්වාසයක් තියෙනවා ඉදිරි අවුරුදු කීපයේ අපේ රට මීට වඩා ඉස්සරහට අරන් ගිහිල්ලා අපේ අනාගත පරපුරට ඉතාමත් හොඳ ජාතිවාදී නැති රටක් නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා කියලා
1: එතකම අද මේ දිනමින පුවත්පත සඳහන් කරලා තියෙනවා කලාභවනයේ තිබූ තවත් චිත්‍ර 63ක් රුපියල් 1500කට විකුණලා විදේශ ප්‍රදර්ශනයකට ගෙන ගිය චිත්‍ර කිහිපයකට අතුරුදන් කොළඹ නියෝජ්‍ය පොලිස්පති නිශාන්තද සොයිසා කියන කතාවක් අද දවසේදී දිනමින පුවත්පත සඳහන් කළ දුන මේ සම්බන්ධයෙන් තොරතුරු අද ඩේලි නිවුස් පුවත්පත වාර්තා කළ දුන අපි දිනමින පුවත්පතේ සටහන් තව දහනෙ යමු කරන කලින් යමු ඩේලි නිවුස් පුවත්පතට වාර්තා කර දෙන තොරතුරු මොනවද කියලා හොයලා බලන්න
2: Probe into disappearance of 42 paintings from National Art Gallery 63 paintings sold for 1,500 rupees in 1999. For the more in detail, Colombo District Deputy Inspector General of Police Nishant De Souza stated that an investigation is underway regarding the disappearance of 42 paintings from the National Art Gallery. Statements have already been recorded from 15 individuals in connection with the incident, including 7 officials from the Cultural Affairs Department. Let's see more details about it in Sinhala Gihan.
1: ජාතික කලා භවනයේ තිබූ චිත්‍ර 42ක් අස්ථානගත වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව කොළඹ දිසා ව්‍යවහාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්තද සොයිසා මහතා සඳහන් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 7 දෙනෙකුගෙන් ඇතුළු 15 දෙනෙකුගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර මෙම චිත්‍ර අස්ථානගත වීම සම්බන්ධයෙන් පසුගිය 21 වෙනිදා පාර්ලිමේන්තුවේදී කරුණු අනාවරණය කරනු ලැබුවේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් මෙම සොරකම සම්බන්ධයෙන් 2021 වසරේදී සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයක් විසින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලක් කර තිබුණද අමාත්‍යවරයා විසින් ඒ සම්බන්ධයෙන් කරුණු හෙළි කරන තුරු මෙසේ විමර්ශනයක් පවත්වා ස්ථානගත වූ චිත්‍රවලට කුමක් සිදු වී ඇද්දැයි සොයාගෙන නොතිබුණා. එම පැමිණිල්ලට අනුව කොළඹ දකුණු කොට්ටාසයේ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මූලික විමර්ශනයක් සිදු කර ඇතත් චිත්‍රවලට ඌදයක් සොයා ගැනීමට එම කොට්ටාසයේ නිලධාරීන්ටද අදටත් හැකි වී නැහැ කියලයි අද දිනමින පුවත්පත සටහන් කළා තියෙන්නේ.
2: Let's move to the Daily News newspaper. Insulting a victimized girl in an ongoing child abuse case, IGP urged to take actions against Dilum Amunugama. For the more in detail, the Women and Child Affairs Ministry has requested the Inspector General of Police and the National Child Protection Authority to take immediate legal action against Dilum Amunugama, the national organizer of the Sarvajana Balaya Party, for publicly insulting and verbally abusing a victimized girl in an ongoing child abuse case currently before the court. It's over to you, Gihan.
1: මේ දිනමින පුවත්පත අද වාර්තා කළ තිබෙනවා ඉරෝෂා දීපානිගිරණ සටහන වින්දිත දැරියකට අපහාස කිරීම දෙලුම් අමුණුගමට නීති පියවර ගන්න කාන්තහලම කටයුතු අමාත්‍යංශය පොලිස්පතිට දන්වයි කියලා සටහන් කළා තිබෙනේ. දැනට අධිකරණයේ විභාග බමින් පවතින ළමා අපයෝජන නඩුවකට වින්දිත දැරියකට ප්‍රසිද්ධී අපහාස කරමින් වාචික හිංසනයක් සිදු කළ සර්ව ජන බලය පක්ෂයේ ජාතික සංවිධායක දෙලුම් අමුණුගම මහතාට එරෙහිව කඩිනම් නීති පියවර ගන්නා ලෙස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය විසින් පොලිස්පතිවරයාට සහ ජාතික ළමා රක්ෂක අධිකාරියට දැනුම් දී තිබෙනවා. 2025-26 දින පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී දිලුම් අමුණුගම මහතා විසින් මෙම මාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් බරපතල වාචික හිංසනයක් සිදු කර ඇති බවත් එමගින් බින්දිත දැරිය දැඩි අවමානයකට ලක් කර ඇති බවත් අමාත්‍යංශය පවසනවා කියලයි අද දිනමින පුවත්පත වැඩිදුරටත් සටහන් කරලා තිබෙන්නේ. අපි පුංචි විරාමයක් ලබා ගන්න සූදානම්. විරාමෙන් අනතුරුව නැවත හමුවෙමු ලක්කන මෝනින් නිවුස් වලට. එක ආරාධනා කරන ඔබට FM 93.5 ලක්කන මෝනින් නිවුස් වලට එකතු වෙන ලක්කන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරන්න. වෙලාව උදෑසන 6:00
2: විනාඩි 17යි.

0: වැනිදා සිට ජුලි 3 වෙනිදා දක්වා
1: පිළියෙල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසත් කලාපය
1: දකින්න.

0: බැතිබර අනුග්‍රහය. කසාගල ප්ලාන්ටේෂන්.
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද? මාසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01677 579
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0771 711 711 1

0: වෙලව දසනහයයි විනාඩි 24යි අපි සූදානම් තවත් ප්‍රවෘත්ති කිහිපයකට අවධානය යොමු කරන්න මේ අද දිනමින පුවත්පත සඳහන් කළ තිබෙන ප්‍රවෘත්තියකටයි අපි අවධානය යොමු කරන්න සූදානම් ඉන්නේ මේ සම්බන්ධයෙන් අද ලංකාදීප දිවයින පුවත්පතට තොරතුරු සඳහන් කළා තිබුණා ආසියාවේ ශක්තිමත් මුදල් ලේඛකයෙ ලෙස රුපියල පෙරමුණට වසර 3කට පසු වාර්තා වූ ඉහළම වර්ධනයක් කියලා අද දිනමින පුවත්පත සටහන් කළා තිබුණා අපි බලමු දිවයින පුවත්පතට අවධානය යොමු කළ මේකලා
1: දිවයින පුවත්පතේ සටහන් කරලා තියෙනවා රුපියල ටිකක් සැනසෙයි පසුගිය දින කිහිපෙම පහත වැටෙමින් තිබූ ශ්‍රී ලංකා රුපියල යගේ සිකුරාදා දිනයේදී ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව 2.7%කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරුත් සටහන් කරලා තිබුණා ඇතුල් පිටුවල මෙය 2023 වර්ෂයේ මාර්තු මාසයෙන් පසු රුපියල වාර්තා කළ විශාලතම එක් දින වර්ධනයයි කියලායි සඳහන් වෙන්නේ යනුව එදින එය ආසියාවේ හොඳම ක්‍රියාකාරීත්වයේ පෙන්වූ මුදල් ලේඛකයේ බවට පත් වුණා කියලත් අද දිවයින පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා.
0: අපි දිනමින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකටයි මේ අවධානය යොමු කරන සූදානමින් සිටින්නේ මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධනගේ පර්යේෂණ පත්‍රිකාව හොරකම් කර පොතක් ගහලා පේරාදෙනිය සරසවී මහාචාර්යවරයෙකුගේ සේවය අත්හිටුවා කියලා තිබෙනවාද මේ දිනමින පුවත්පතයි සඳහන් කළ තිබෙන මේ සම්බන්ධයෙන් අසල කුරුළුවංශගෙන වාර්තාව අපි සටහනට අවධානය යොමු කරන කලින් ඩේලි නිවුස් පුවත්පතට අවධානය යොමු කරලින් මේකලා මේ සම්බන්ධයෙන් තොරතුරු වලට
1: Yes, Yan Peradeniya professor suspended for plagiarism research paper. For the more in detail, the Peradeniya University administration has suspended a professor from the history department with immediate effect after a preliminary investigation found him guilty of plagiarism, a research paper written published in English by the late renowned Professor Lesley Gunawardena, a former vice chancellor of the Peradeniya University, and publishing it under his own name. Let's see more details about it in Sinhala.
0: මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පත ඇතුල් පිටුවලයි තොරතුරු වාර්තා කළ තිබෙන සරසවේ ඇතුල් වීමත් තහනම් කළා තිබෙනවා මේ ආචාර්යවරයට අපි බලමු ඇතුල් පිටුවලට ගිහලා තවත් තොරතුරු පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු මෙන්ම කීර්තිමත් මහාචාර්යවරයෙකු බන ලෙස්ලි ගුණවර්ධන මහතා ඉංග්‍රීසි භාෂාවෙන් ලියා පළ කරන ලද පර්යේෂණ පත්‍රිකාවක ඒ ආකාරයෙන්ම පිටපත් කර තමන්ගේ නමින් පළ කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මූලික විමර්ශනතාවයකින් වැරදි කර වූ පේරාදෙනිය විශ්වවිද්‍යාල ඉතිහාස අධ්‍යයනය අංශයේ මහාචාර්යවරයෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවරගෙන තිබෙනවා මේට අමතරව එම මහාචාර්යවරයාට විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීමද තහනම් කර තිබෙනවා අමෙරිකාවේ වාසය කරන මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන මහතාගේ ඥාති පුත්‍රයෙකු විසින් කරන ලද පැමිණිල්ලක් පදනම් කරගනිමින් මෙම වංචනික ක්‍රියාව සොයා බැලීම සඳහා මූලික විමර්ශන සිදු කිරීමක් සඳහා විශ්‍රාමික අභියාචන අධිකරණ විනිසුරු ආර්.බී. රණරාජ සහ මහාචාර්ය නිර්මාල් රංජිත් තේවසිරියන මහත්වරු පත් කරනු ලැබූ අතර විමර්ශන කමිටු වාර්තාව මගින් අදාළ මහාචාර්යවරයා ලෙස්ලි ගුණවර්ධන මහතාගේ පර්යේෂණ ලිපියක් පිටපත් කර ඔහුගේ නමින් පළ කර තිබෙන බවද හෙළි වී තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් වෙන්නේ එනෝ මූලික විමර්ශනයට අදාළ නිර්දේශ ප්‍රකාරව මහාචාර්යවරයාගේ සේවය අත්හිටුවා තිබෙන අතර මේ සම්බන්ධයෙන් මේ වන විට විධිමත් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවද පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සඳහන් කළා කියලා අද දිනමින පුවත්පත සටහන් කර තිබෙනවා.
1: අපි අවධානය යොමු කරමු ලක්ෂණ ප්‍රවෘත්තිංශයෙන් එන තොරතුරු වලට. ලොකු ලුණු බීජ නිෂ්පාදන ගම්මානයක් ආරම්භ කිරීම ඊයේ සිදු වුණා. ඒ අනුරාධපුර දිස්ත්‍රික්කයේ නාචදුව ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් මෙම වර්ෂයේ ලොකු ලුණු අස්වැන්න මෙට්‍රික් ටොන් 70,000 දක්වා ඉහළ නැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වැඩපිළිවෙල පෙරවරු 9:30ට ආරම්භ වන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ පී. සිසිර කුමාර මහතා සඳහන් කළේ.
2: මේ සඳහා මම හිතනවා ඔය මහත්තුරු සහභාගී වෙන්න කියලා ඉල්ලා හිටිනවා මේ වැඩසටහන සඳහා. මේ වැඩසටහන මගින් අපේ ජාතික නිෂ්පාදනයට මෙට්‍රික් ටොන් 172කට ආසන්න ප්‍රමාණයක් බීලුණු නිෂ්පාදනයට දායක වෙන්නත් ඒත් එක්කම ජාතික නිෂ්පාදනයට සත්‍ය බීජ නිෂ්පාදනය කිලෝග්‍රෑම් 450කට අධික ප්‍රමාණයක් රටට දායාද කරන්නත් මේ ව්‍යාපෘතිය ඉවහල් වෙනවා. ඒත් එක්කම අපි බලාපොරොත්තු වෙනවා මේ ගොවි මාතෘ 43කට ආසන්න ප්‍රමාණයක් කරා තමයි මේ බීලුණු සත්‍ය බීජ නිෂ්පාදන ගම්මාන වැඩසටහන ආරම්භ කරන්නේ. ඒ හරහා ගොවි මාතෘන්ගේ ජීවන මට්ටම උසස් කරන්නත් බීලුණු නිෂ්පාදනයේ රටට දායක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා මෙම ව්‍යාපෘතිය මගින්.
0: එතකම අපි දිවයින පුවත්පතේ අද ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරන සුදනම් සම්බන්ධයෙන් වාර්තාව අපි කෙටි විරාමයක් අරගෙන සඳහන් කරමු. ඊට ප්‍රථමව අවධානය යොමු කරමු දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට.
1: දංගෙදර ඝාතනයේ මහමුලකරු බස්රියදුරු රිමාන්ඩ්. ඝාතනය සිදු කළේ උනාකුරුවේ ශාන්තගේ සහ අසිතගේ නියෝගයකට ඝාතකයා සහ ආයුධ රැගෙන ගියේ තමා සේවය කළ බස්රියේයි සඳහන් කරලා තිනවා. අද ව්‍යාපාරික ප්‍රසාජ් පුංචි හේවාගේ ඡායාරූපයකුත් සමගින දිවයින පුවත්පත ප්‍රධාන සිරස්තලයේ විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ.
0: අපි මේ සම්බන්ධයෙන් තොරතුරු මේ විරාමෙන් අනතුරුව ඔබට සඳහන් කරන්න සූදානම්. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් එක එකතු වෙන්න. ලක්කන මෝනින් නිවුස් ඇලර්ට් හැංගෙන වෙලාව මත කරන්නම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 36යි.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
0: වෙලව දසන 6 විනාඩි 30යි. අපි සූදානම් මේ දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දෙනුම් අදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන්න. මේ මයි මාසේ 24 වෙනිදා ඉරිදා දවසේදී මහජන සම්පත ක්‍රියාත්මක වුණේ ජයග්‍රහී 6199 වන දිනුම් භාරය විදිහට. ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරයේ බවට පත් වුණේ ඒ ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 4, අංක 7, අංක 8, අංක 1, අංක 3 සහ අවසානයේට අංක 0.
1: ගොවිසිත 4441 වන ජයග්‍රහ දිනුම් වර ඒ දවසේදී ක්‍රියාත්මක වුණා. ඕ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ ජයග්‍රාහි අංක අංක 10, අංක 22, අංක 40 සහ අවසානයේට අංක 50 විදිහටයි සටහන් වෙන්නේ.
0: මෙගපව ජයග්‍රහි 2547 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ B ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි සුපිරි අංකයේ බවට පත් වුණේ අංක 3. එතකම ජයග්‍රහි අංක සටහන් වන අංක 30, අංක 32, අංක 33 සහ අවසානයේට අංක 37.
1: දන නිධානයේ 2229 වන ජයග්‍රහ දිනුම් වරේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ V ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙලා තිබෙන්නේ. ජයග්‍රහි අංක අංක 5, අංක 23, අංක 36 සහ අවසානයේට අංක 63 විදිහටයි සටහන් වෙන්නේ.
0: හඳහන ජයග්‍රහී 1508 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. බලන ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත්තු හඳහන ලොතරැයියේ සටහන් වෙලා තිබෙන ලග්න සංකේතය බවට පත් වෙලා තිබෙන්නේ මේෂ ලග්න සංකේතයද කියලා. එතකම ජයග්‍රහී අංක සටහන් වෙනවා අංක 4, අංක 18, අංක 31 සහ අවසානයට අංක 41.
1: අද සම්පත 774 වන ජයග්‍රහ දිනුම් වාරය ඊ දවසේදී ක්‍රියාත්මක වුණේ ඒ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වෙලා තිබෙන්නේ. ජයග්‍රහි අංක අංක 8, අංක 1, අංක 3 සහ අවසානයේ අංක 0 විදිහටයි සටහන් වෙන්නේ.
0: NLB ජයග්‍රහි 477 වන දිනුම් වාරයේ දවසේදී ක්‍රියාත්මක වුණා. ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය බවට පත් වුණේ H ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහි අංක සටහන් වන අංක 0, අංක 6, අංක 8 සහ අවසානයේ අංක 0යි. NLB ජය 467 වන දිනුම් වාරයේ ජයග්‍රහි ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහි අංක බවට පත් වුණේ.
1: සුබ දවසක්. 315 වන ජයග්‍රහ දිනුම් වාරයේ මිතුන ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය බවට පත් වුණේ. ජයග්‍රහි අංක අංක 37, අංක 41 සහ අවසානයේ අංක 50 වෙනකොට. සුබ දවසක්. 315 වන දිනුම් වාරයේ ජයග්‍රහි ප්‍රවර්ධන අංකය 3751 විදිහටයි සටහන් වෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න. ලකන මෝනින් නිවුස් වලට හංගන වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 33යි.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ලකර මෝනින් නිවුස් වලට හංගින වෙලාව මතක් කරනම් වෙලාව උදෑසන 6යි
2: විනාඩි 38යි.
3: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
0: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.

0: සැමරීමේදී පන්සල් භූමිය තුල ප්ලාස්ටික් පොලිතීන් සැරසිලි සිදු කිරීමෙන් වළකිමු. පරිසරයට හානි කරන ප්ලාස්ටික් පොලිතින් භාවිතයෙන් වැළකීම පන්සල් භූමියෙන් අරබා සමාජය දැනුවත් කරමු.
1: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: පළව දසන 6 විනාඩි 42 අපි කලින් සඳහන් කරා මේ කළ දිවයින පුවත්පතේ සඳහන් කළ තිබුණ ප්‍රධාන සරස්තලයට අවධානය යොමු කළා කියලා අපි බලමු අතුල් පෙරවලට අවධානය යොමු කරලා.
1: දිවයින පුවත්පතේ ප්‍රධාන සරස්තලයේ සටහන් වෙලා තිබෙන ගිහනන්ද දාන්ගේදර ඝාතනයේ මහමොළකරු බස්රේදුරු රිමාන්ඩ් කියලයි ඝාතනය සිදු කළේ උනා කුරුවේ ශාන්තගේ සහ අසිතගේ නියෝගයකට අනුව ඝාතකයා සහ ආයුධ රැගෙන ගියේ තමා සේවය කළ බස්රේ කියලයි අද සටහන් කළා තියෙන මේ මන්ත්‍ර අඳුනු සහ සුගතපාල දියගහගේ වාර්තාව අරගෙන ඉන්නේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්න අපේ සෝදානම් ගාල්ල දංගේදර ප්‍රදේශයේදී ධනවත් ව්‍යාපාරිකයෙකුට ඉක්ුත් 12 වෙනිදා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පාතාල නායක උනා කුරුවේ ශාන්ත සහ අසිතගේ නියෝග මත සිද වූ බව හෙළි කරගත් වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය එම ප්‍රහාරයේ මහමොළකරු ගාල්ල දුම්රියපළ ආසන්නයේදී පෙරේද අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරුත් සටහන් වෙලා තියෙනවා ඇතුල් පිටුවල. අපි අවධානය යොමු කරමු වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ පූර්ණ අධීක්ෂණයේ යටතේ සිදු කළ විමර්ශනයකදී මෙම ඝාතනයේ මහමොළකරු අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මෙම ඝාතනය සඳහා කුලී ඝාතකයාට සහ ඌ රැගෙන ආ මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයාට ලබා දී ඇත්තේ රුපියල් 101,000 මුදලක් බවද විමර්ශන වලින් හෙළි වී තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. මෙම ඝාතනයේ මහමොළකරු බස්රථයේ දුරක වන අතර ඔහු නාකුරේ ශාන්තගේ සහ සිතගේ සමීපතම මිතුරෙකු බවයි අනාවරණය වී තිබෙන්නේ කියලායි අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ.
0: දිවයින පුවත්පතේ අපි තවත් ප්‍රවෘත්තියකට මේ අවධානය යොමු කරන සූදානමින් සිටින්නේ අද දවසේදී වාර්තා කළ තිබෙනවා කුෂ් වෙනුවට ගෙන කුෂ් තෙල් සහ හෙරොයින් සමග අයෙක් පෙරිය මුල්ලේදී මාට්ටු කියලා සඳහන් කළ තිබෙනවා. ශ්‍රී ලංකාවට මෙතෙක් ගෙන කුෂ් මත්ද්‍රව්‍ය වෙනුවට කුෂ් වලින් හැදු තෙල් වර්ගයක් මත්ද්‍රව්‍ය විනාශක අංශ මගින් පෙරේද අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කුෂ් තෙල් වර්ගය අඩංගු බෝතලය සමග හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවක්ද එම බහරකරු සන්තකයේ තිබියදී සොයාගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය සඳහන් කර තිබෙනවා කියලයි අද දිවයින පුවත්පත් සටහන් කළ තිබෙන. ඒත් එක්කම අධික ශබ්ද දෙන නලා එපා, දන්සල් අසල නොගැලපෙන ගීත වාදනයත් එපා, වෙසක් සමයේ අවධානය යොමු කළ යුතු කරුණු රැසක් පොලිසියෙන් දැනුම් දෙයි කියලාද සටහන් කළ තිබෙනවා. චමින්ද සිල්වායි වාර්තාව ගෙනෙන්නේ දිවයින පුවත්පත් වෙනුවෙන්. වෙසක් උත්සව කාල සීමාව තුළ අන් අයට බාධා වන පීඩාකාරී වන ලෙස අධික ශබ්ද නිකුත් කරන නලා වාදනය කරමින් පොදු ස්ථානවල හැසිරීමෙන් වැළකී සිටින ලෙස එමෙන්ම උත්සව සමය තුළ අවධානය යොමු කළ යුතු කරුණු රැසක් සම්බන්ධයෙන්ද පොලිස් මූලස්ථානයේ මහජනතාව දැනුවත් කර තිබෙනවා කියලයි සටහන් කර තිබෙන්නේ. අපි බලමු මේ සම්බන්ධයෙන් අද ඇතොල් පිටුවලත් තොරතුරු වාර්තා කරලා තිබුණා දිවයින පුවත්පත. මේ සම්බන්ධයෙන් තොරතුරු අද දවසේදී සටහන් කළ තිබුණා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ටාසයේ වැඩිදුරටත් සඳහන් කළේ සීලම පුරවැසියන්ට තම ආගම නිදහසේ සමකාමීව හා බේන් හා සැකෙන් තොරව ඇදහීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා වෙසක් සතියේ ක්‍රියාත්මක වන කාල සීමාව තුළ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය සැලසුම ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර ඇති බවයි සටහන් වී තිබෙන්නේ. මෙම කාලය තුළ සදහැවත් බෞද්ධ ජනතාව දිවයිනේ පිහිටි පෞරාණික බෞද්ධ මධ්‍යස්ථාන ඇතුළු බෞද්ධ ආගමික ස්ථාන වෙත විශාල වශයෙන් ඒකරාශී වීමත් වෙසක් තොරණ හා පහන්කූඩු ප්‍රදර්ශනය, බැතිගේ සංදර්ශනය, දන්සල් ආදී සංවිධානය කිරීමත් සිදු කරනු ලබනවා. එහිදී එම ස්ථානවල ඇතිවන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද පොලිස්පතිතුමා විසින් මේ වන විට සියලුම ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙන බවත් අද දිවයින පුවත්පත වැඩිදුරටත් සටහන් කර තිබුණා.
1: දිවයින පුවත්පතටමයි නැවතත් අවධානය. සඳගිරි සෑයට රිංගු හොරුන් ගෙත් හොරු රන්මාල මැණික් ඇතුළු පූජා භාණ්ඩ රැසක් උස්සලාද සමන්ති වීරසේකරයි වාර්තාව අරගෙන එන්නේ. මහනුවර හන්තාන සඳකිලි සෑයේ චෛත්‍ය ගර්භයට ඇතුළු වී දොරටු ද්විත්වයම හැර එහි බුද්ධ මන්දිරයේ තැන්පත් කර තිබූ රන්මාල මැණික් ඇතුළු පූජා භාණ්ඩ රැසක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වනවා කියලා තමයි සඳහන් වෙන්නේ. දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් අතර ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන සඳගිරි සෑය විහාරයේ විහාරාධිපති පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විසින් පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබෙනවා. මහනුවර පොලිසියේ කණ්ඩායමක් පොලිස් නිලසුනකයන්ද යොදා ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බවයි සඳහන් වෙන්නේ. චෛත්‍ය ගර්භයේ තැන්පත් කර තිබූ රන් කරඬුව කැබලි කිහිපයකට වෙන්කර එතුළම දමාගොස්තිබේදී පොලිසිය සොයාගෙන තිබෙනවා කියලා අද දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරනවා.
0: අපි දිනමින පුවත්පතේ සටහනට අවධානය යොමු කරන්න ඕනේ. ඊට ප්‍රථමව අද උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු කාලගුණනා වැකියට අවධානය යොමු කරන්නයි සූදානම්ින් සිටින්නේ. තද වැසි ඇතිවිය හැකි බව වැඩිදුරටත් අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැසන 5:30ට නිකුත් කරන ලද කාලගුණ වාර්තාවේ සටහන් වල තිබුණා. තවත් තොරතුරු රැසක් තිබුණා කාලගුණ වාර්තාවේද.
1: උවසහ නැගෙනහිර පළාත්වල ස්ථාන සල්පයක පස්තරකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ පිටින් පිට හමන පැයට කිලෝමීටර 30 සිට 40 පමණ තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ.
0: එතකම් මේකලා අපි අවධානය යොමු කරමු දිනමින පුවත්පතට. දිවෙන පුවත්පතත් මම දැක්කද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තිබෙනවා. දිස්ත්‍රික් 8ක පවුල් 5803ක 22236ක් පීඩාවට වැස්ස 26 27 28 දිනවල වැඩිවිය හැකි. දිස්ත්‍රික් 6කට නායමී අනතුරු ඇඟවීම් කියලත් අද දිනමින පුවත්පත සටහන් කළා තිබෙනවා.
1: දිවෙන පුවත්පතේ සටහන් වෙලා තියෙන අයහපත් කාලගුණයෙන් 29000ක් පීඩාවට දියේ ගසාගෙන යෑමෙන් ගම්පහ අයෙක් මරුට දිස්ත්‍රික් 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 34කට බලපෑම් තද සුළං මුහුද රළුවෙයි දිස්ත්‍රික් 6කට නාය අනතුරු ඇඟවීම් කියලා අද දිවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා ගියහන්.
0: අපි දිනමින පුවත්පතට අවධානය යොමු කරන සූදානම් අදවසේදී දිනමින පුවත්පතේ අතුල් පිටුවල සම්පූර්ණ ප්‍රවෘත්තියක් මේ සම්බන්ධයෙන් වාර්තා කළ තිබුණා. ශ්‍රී ලංකා වහර්තා අරහා නිරත දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් එළඹෙන මේ මාස 26 27 28 දිනවලදී දිවිනේ නිරත දිග ප්‍රදේශවල වර්ෂාපතනය සැලකී යුතු ලෙස ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා කියලයි අද වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් වාර්තා කළ තියෙන. එතිකම් පසුගිය දිනවල ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ගංගා කිහිපයක ජලමට්ටම් ඉහළ ගොස් තිබූ අතර මේ වන විට තත්ත්වය ක්‍රමයෙන් පහළ යමින් පවතිනවා. කැලණිගඟේ ජලමට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර කළුගඟේ මිල්ලකඳ ප්‍රදේශයේ තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතිනවා. කොඩාගඟ තවමත් පිටාර මට්ටමේ තිබෙන අතර අතනගලු ඔයේ ජලමට්ටම පහළ යමින් පවතින නමුත් දුණමලේ අවට ප්‍රදේශයේ තවමත් අවදානම් තත්ත්වයක් කයි පවතින්නේ. ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ නවතම වාර්තා අනුව අයහපත් කාලගුණ තත්වය නිසා දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 49ක පවුල් 5803කට අයත් පුද්ගලයන් 22236 දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර එක් පුද්ගල මරණයක වාර්තා වී ඇති අතර අර්ධ නිවාස හානි 863ක් සම්පූර්ණ නිවාස හානි 2ක් වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ දියුලපිටිය ප්‍රදේශයේ ලේකම් කොට්ටාසේ 64 හැවිරිදි පුද්ගලයෙකු දේ ගසාගෙන යාමෙන් මෙලෙස මියගොස් තිබෙනවා කියලයි අද වැඩිදුරටත් සඳහන් වෙලා තිබෙන්නේ. අයහපත් කාලගුණයෙන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර එහි පවුල් 1770ක පුද්ගලයන් 6477 දෙනෙකුට පීඩාවට පත්ව සිටින අතර නිවාස 530කට අර්ධ හානි සිදුව තිබෙනවා. නිවාස දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1204ක පුද්ගලයන් 4558 දෙනෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 1219ක පුද්ගලයන් 4265 දෙනෙකු, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 1571ක පුද්ගලයන් 6773 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. කොළඹ රත්නපුර ගම්පහ කළුතර ගාල ත්‍රිකුණාමලයේ සහ වවුනියා දිස්ත්‍රික්කවලද ජලගැලීම් සහ නිවාස හානි වාර්තා වී තිබෙනවා කියලත් අද වැඩිදුරටත් තොරතුරු දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් සටහන් කළ තිබුණා. එතක මේකලා මේ නායම් අනතුරු සම්බන්ධෙනුත් අද දිනමින පුවත්පත වැඩිදුරටත් සටහන් කළ තිබුණා. අපි බලමු මේ සම්බන්ධයෙන් තවත් තොරතුරු වලට අවධානය යොමු කළා.
1: ඔගයනද ඇතුල් පිටවල මේ සම්බන්ධින් තොරතුරු සටහන් කරලා තියෙන පවුලෙක් 1219 පුද්ගලයින් 4265 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ පවුලෙක් 1571 පුද්ගලයන් 6773 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා කියලා තමයි සඳහන් වෙන්නේ කොළඹ රත්නපුර ගම්පහ කළුතර ගාල්ල ත්‍රිකුණාමලය සහ බවුණියාව දිස්ත්‍රික්කවලින්ද ජල ගැලීම් සහ නිවාස හානි වාර්තා වෙලා තියෙනවා පවතින අවදානම් තත්ත්ව හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ආරක්ෂිත මධ්‍යස්ථාන 18ක් ස්ථාපිත කර ඇති අතරෙහි පවුල් 491ක පුද්ගලයින් 1731 දෙනෙකු රඳවාගෙන ඉන්නවා කියලයි සඳහන් කරන්නේ. තවත් පවුල් 63ක පුද්ගලයින් 248 දෙනෙකු ඥාති නිවාසවල රැඳී සිටින බවයි වාර්තා වෙන්නේ. මේ අතර දිස්ත්‍රික්ක 6ක ප්‍රාදේශීය ලේකම් කොටස ගණනාවක් සඳහා නායයන් පිළිබඳ දෙවැනි සහ පළමු අධියර අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පරිවර්ෂණ සංවිධානය මගින් නිකුත් කර තිබෙනවා කියලා සඳහන් කළා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම පරණ පාසල පටිපදා ධර්මායතනය මල්වාන දෙනගම්පල රජ මහා විහාරය ඉහළගම විහාරස්ථානය කිඹුලාපිටිය ප්‍රජාශාලාව ඇතුළු ආරක්ෂිත මධ්‍යස්ථාන කිහිපයක්ම මේ සඳහා භාවිතා කර තිබෙනවා කියලත් අද වැඩිදුර තොරතුරු විදිහට දිවයින දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා.
0: අපේ පුංචි විරාමයක් ලබාගෙන සූදානම් විරාමෙන් අනතුරු නැවත හමු වෙමු. ලකන මෝනින් නිවුස් වලට එක ලකන මෝනින් නිවුස් වලට හැංගෙන වෙලාව මත කරනම් වෙලාව උදෑසන 6යි
1: විනාඩි 52යි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: Around the World. සහය විනාඩි පනස්සය අපි සූදනම දවස්සදී විදෙස් පිටුවට අවධානය යොමු කරන මෙදිවෙන පුවත්පත් වාර්තා කළ තිබුණා. චතුර පමුණුව ගෙනෙන වාර්තාවක ට්‍රම්ප් තිගැස්සූ වැඩිල්ල අද වාර්තා කළ තිබුණා ඡායාරූප සහිතව. දිනමින පුවත්පතත් අද මේකලා මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණා. අපි දිනමින පුවත්පතේ සටහන්ට අවධානය යොමු කරන කලින් දිවයින පුවත්පතේ සටහන්ට අවධානය යොමු කරමු. දවල මන්දිර අසල වෙඩි තැබීම සිදු කළ සැකකරු නසීර් බෙස්ට් නම් 21 හැවිරිදි අයකු බවට ආරක්ෂක අංශ විසින් හඳුනාගෙන තිබෙනවා. පසුගිය සෙනසුරාදා පස්වරු 6ට පමණ දවල මන්දිරයේ ආරක්ෂක මුරපලක් වෙත පැමිණ මොහු රිවෝල්වරයක් භාවිත කරමින් ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර ඇති අතර ආරක්ෂක අංශ විසින් සිදු කළ ප්‍රහාරවලදී නසීර් බෙස්ට් මියගොස් තිබෙනවා කියලා තදවසේදී ඔහුගේ ඡායාරූපයක් සහිතව අදවසේදී දිවයින පුවත්පතට තොරතුරු වාර්තා කළා තිබුණා. දිනමින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් සටහන් කළා තිබුණා. අපි බලමු ප්‍රධාන සිරස්තලයක් විදිහටයි දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කළා තිබුණේ. දිනමින පුවත්පතරයි මේ අවධානය යොමු කරන්න සූදානම් සිටින්නේ. දවල මන්දිරයේ අසල වෙඩි තැබීමක් සැකකරු පොලිස් වෙඩි පහරින් මියයි කියලයි අද දිනමින පුවත්පත ප්‍රධාන සිරස්තලයක් විදිහට ඡායාරූපයක් සහිතව වාර්තා කළ තිබුණේ. අපි විදේශ පිටුවෙන් යන හදන්නේ ක්‍රීඩා පිටුවට වාර්තා වන උණුසුම් ක්‍රීඩා තොරතුරු මොනවද කියලා හොයලා බලන්න ආරාධනා කරනවා. ඔබට FM 93.5 FM 93.7 ලැකන මෝර්නින් නිවුස් අලට් එක එකතු වෙන්න. ස්පෝර්ට්ස් රවුන්ඩ් අප්.
1: වේලාසරින්ම 20-20 ජයගත් ශ්‍රී ලංකා ඒ ක්‍රීඩිකාවෝ අද අවසන් තරගයට. අද දිනවෙන පුවත්පතයි වාර්තාව අරගෙන ඉන්නේ. දිවෙන පුවත්පතෙත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබුණා. නිරෝෂන් ප්‍රියංකරගෙන යන වාර්තාවේ තොරතුරු සටහන් වෙනවා. සංචාරක නවසීලන්තයේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත 20-20 ක්‍රිකට් තරඟාවලිය අවසන් තරගය අද පෙරවරු 10ට දමුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මේ වන විට ප්‍රබල නවසීලන්තයේ කණ්ඩායමට එරෙහිව පැවති මුල් තරඟ දෙක ජය ගැනීමේ නවක ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරඟාවලියේ ජය තහවුරු කරගෙන ඇත්තේ 2-0 ලෙස තරඟාවලිය ජයග්‍රහණය කරමින් කියලයි සඳහන් වෙන්නේ. පළමු තරඟයේ කඩලු තුනකින් ජයගත් ශ්‍රී ලංකා ඒ ක්‍රීඩිකාවෝ දෙවැනි තරඟයේ ජයගත්තේ ලකුණු 56කින්. පෙරදා පැවති දෙවැනි තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ පිල කඩුලු 5ක් දැවී ලකුණු 152ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තයේ කණ්ඩායමට හොර 19යි පන්දු 5ක දේශියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 96ක් පමණයි කියලයි අද ක්‍රීඩා පිටුවේ සටහන් කළා තියෙන දිනමින පුවත්පත තොරතුරු විදියට.
0: දිනමින පුවත්පතේ මතවත් ප්‍රවෘත්තියකටයි මේ අවධානය. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියට විදෙස් ක්‍රීඩකයෝ 650ක් ලියාපදිංචි වෙදී පාකිස්තානයෙන් 102ක් කැමැත්ත පළ කරලා කියලා තද සටහන් කළ තිබෙනවා. ප්‍රින්ස් ගුණසේකර ගිරණ වාර්තාව ශ්‍රී ලංකාවේ මහා ක්‍රිකට් සැණකෙළිය වෙන ලංකා ප්‍රීමියර් ලීග් 20-20 ක්‍රිකට් තරඟාවලියට විදේශීය ක්‍රීඩකයන් 650 දෙනෙකු ලියාපදිංචි වී ඇති අතර පාකිස්තානයෙන් පමණක් ක්‍රීඩකයන් 102 දෙනෙකු කැමැත්ත පළ කොට ඇති අතර ඒට අමතරව බටහිර ඉන්දියක් කොදෙව් ක්‍රීඩකයන් 75ක් දකුණ ආප්‍රිකා ක්‍රීඩකයන් 66ක් බංග්ලාදේශ ක්‍රීඩකයන් 48ක් සහ නවසීලන්ත ක්‍රීඩකයන් 41ක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් 24ක් එංගලන්ත ක්‍රීඩකයන් 15ක් සහ ඉන්දියාවෙන් ක්‍රීඩකයෝ 12ක් ඇතුළත් වෙලා තිබෙනවා කියලයි අද දිනමින පුවත්පත ක්‍රීඩා පිටුවෙන් වාර්තාවට තොරතුරු වල සටහන් වෙලා තියෙන්නේ. අපි දිනමින පුවත්පතේ ක්‍රීඩා පිටුවෙන් යන්නේ කාටුන්ස් වල පත්‍රවල වාර්තා කළ තියෙන කාටුන්ස් මොනවද කියලා හොයලා බලන්න.
2: කාටුන්ස්
1: දිනමින පුවත්පතේ අංජනගේ කාරුණ්‍යයටයි මේ අවධානය. මැද පෙරදිග අල්බුදේ පීඩනය ලෝකයටමයි කියලා IMF කියනවා. අපේ හිතාගෙන හිටිය ලංකාවට විතරයි කියලා නෙවෙයි කියලා ඒ සඳහන් කරන්න අද දිනමින පුවත්පත.
0: අපි යනවා දවස්සේදී ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේට. ගොවි ඇමතිවරු කියනවා කිසිම පොහොර හිඟයක් නැහැ කියලා. ඒ වුණාට ගොවියෝ කෑ ගහන්නේ පොහොර වෙලාවට නැහැ කියලා. ඒකනේ එයාලා වගාව දියුණු කරන්නේ කටින් බතල කොළ හිටවලා වෙන්නති කියලයි අද දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනෙන් සටහන් කළ තිබෙන. එතකම දිවයින පුවත්පතේ අපි ශ්‍රී සමයන් කාටුනේට අවධානය යොමු කරනවා.
1: අද ශ්‍රී සමයන් කාටුනේ සඳහන් වෙනවා ඉක්මනින්ම සර්වපාක්ෂික සමුළුවක් කැඳවන්න කියලා විපක්ෂය කියනවලු. ඔය හැම පක්ෂයම එකතු වුණත් නොවුණත් දැන් ආණ්ඩුවේ වැඩ නිසා ජනතාවට මතක් වෙන්නේ මුං ඔක්කොම යාළුවෝ මල්ලි කියන කතාව විතරයි කියලා යද දෙවෙනි පුවත්පතේ සඳහන් වෙන්නේ.
0: දෙවෙනි පුවත්පතේම තවත් කාටුන් එකකින් අපි අද දවසේදී ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් මේ විදිහට නිමා කරනවාද ආතා අපේ කවිවලිනුයි දෙවෙනි පුවත්පතේ අපේ කාටුන් වලින් තොරතුරු නිමා කරන්නේ ආරුගම්බේ වෙන ඉඩම් තක්කඩි වැඩගෙන ජනපතිඳු මැන මැන කීදයට ආතාත් යොමු වින බුද්ධි තොරතුරු මත ආරක්ෂකම පිළිවෙත ගමන් කරවනු ඇත අගෙයි එය ජනපති හිතවත කියලාද ආතා අපේ කාටුන් සඳහන් කළ තිබෙන. අපි ලක්කන මෝර්නින් නිවුස් වලට මේ විදිහට දිමාවට පත් කරනවා හෙටත් උදෑසන 6ට හමු වෙමි. බලාපොරොත්තුෙන් ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී
1: වාසනාවන්ත සුබ දවසක්. අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන්වා අපි තහරන දැන් නව නිමාවකින් එන ඩෝමාසුවන්ට්‍රිය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න බිතු එක එකයි හතයි හයිසේ හැත නමයයි පන්සේ හැත නමය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
3: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: උදේ 7යි විනාඩි 8යි වෙලාව සුබදාසනක්.
1: Good morning සුබදාසනක්.
0: Good morning සුබදාසනක්. අද මේ මාසේ 25 වෙනිදා සඳුදා දවසක් අලුත් සතියක ආරම්භයක්. සමහරුන්ට පඩි වැටෙන සතියක්.
1: ඊරෑම අපේ නම් බැංකු account update වෙලා තිබ්බා.
0: අහහ ඔයාලගේ කොහොමද?
1: ඒ කියන්නේ salary ඇවිල්ලා තිබ්බා.
0: අහහ
1: salary ආවා. salary ගියා.
0: යයි.
1: යා
0: අගියා ලෝන් වලට
1: බැංකු වලින් ආයේ සිස්ටම් එක හදලා තියෙන්නේ වැටෙනකොටම අනිත්
0: පැත්තට වැටෙන පමාවට අනිත් පැත්තට කැපෙන්න.
1: ඔව් දැන් මේ වෙසක් සතිය මේ අද දවසෙන් පටන්ගෙන අපි ඉවර කරන්නේ වෙසක් අසිරිය අපිට හොඳට දැනෙන වටපිටාවක
0: හරි
1: එහෙම අත්දැකීම් ටිකක් එක්ක ගත කරන දවස් කීපයක්. ඉතින් ඒ නිසා දැන් අපි බලමු මේ වෙසක් කාලේ කියලා කිව්වම ඒ කාලේ ඉඳලා එදා පෙර රජ දවස ඉඳලා මේ කාලේ වෙනකන් අපේ පැරණි බෞද්ධ රජවරු හැම ගත්තම වෙසක් දවස මහජනතාවට ආහාර පාන දීලා ඇඳුම් පැළඳුම් දීලා දන්සල් පවත්වලා නේද? දැන් මේක වර්තමානයේ වෙනකොටත් එහෙම තමයි. නගරේද ගමේද කියලා නැහැ. තරුණයෝ එකතු වෙලා විවිධ දන්සල් පවත්වනවා.
0: හරි.
1: ඉතින් මේ බෞද්ධීන්ට තියෙන ජනප්‍රියම පින්කම තමයි දන් දීම කියලා කියන්නේ. ඉතින් නැති බැරි අයට දන් දීම දන්සලක සිරිත නෙවෙයි. වෙසක් දන්සල් පවත්වන්නේ ඕනම මට්ටමක නේද කෙනෙක් සඳහා. ඒ නිසා දන්සල් වලින් කන්නේ
0: අර හැමෝම.
1: ඔව්. මදි පුංචි කමක් කියලා කවුරුත් එහෙම එකක් ඔළුවට දාගන්නේ
0: නැහැ.
1: ඉතින් ඒ කොහොම වුණත් මේ දවස්වල මේ පොඩි අමුතු කතා ටිකකුත් තියෙනවා. එක පැත්තකින් ගත්තම යම් කිසි සිද්ධියක් හෝ දෙකක් පාදක කරගෙන පොඩි බෞද්ධ විරෝධී නේද ඒ වගේ අදහසක සමහරලාට සමාජ මාධ්‍ය තුල එහෙම විවිධ අදහස් පළ
0: වෙනවා. එහෙම ඇත ඉතින් ඉන්නවනේ. එහෙම ඇත එක්ක ඉන්න සමාජය තමයි අපිටත් ඉන්න වෙලා තියෙන්නේ.
1: ඔයි කොහොම වුණත් මේ සමස්තයක් කරගතිය යුතු නෑ. සමහර උත්සාහ කරමින් ඉන්නවා. අපේ රටේ ඕනෑම සිද්ධියක්
0: මේ
1: ආගමක් දහමක් නෙමෙයි ඕනම දෙයක පොඩි කියන්නේ සිද්ධියක් පොඩි නෑ සිද්ධිය ලොකු වෙන්න පුළුවන්. නමුත් මේ සිද්ධි එකක් දෙකක් නිසා සමස්තය පිළිබඳ අමුතු විදිහේ
0: පිළිකුලෙන් බලන්න නේද?
1: ඒ නිසා මේ අපි මේක හරියාකාරව තේරුම් ගන්න ඕනේ. මොකද බෞද්ධයෝ එහෙම නැත්නම් හින්දු ආගමිකයෝ
0: එහෙම නැත්නම් කතෝලිකයෝ මුස්ලිම් ඔක්කොම නේද?
1: සියලු දෙනාට ඉතාම සාමකාමීව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් අපි ආ ජාති ආගම් කුල මල බේද නැති රටක් කියලා අපි ප්‍රාර්ථනා
0: කරනවා. අනිවාර්යයෙන්.
1: ඒ කොහොම වුණත් මේ කාලය තුල මේ ඇහිණ දකින්න දේවල් නිසා අපි පරිස්සමෙන් අපේ නේද අපි විශ්වාස කරන දහමත් එක්ක අපේ කටයුතු කරගෙන යමු. ලෝකෙ කිසිම රටක නැති දාන්සල් සංස්කෘතියක් අපේ රටේ තියෙනවා. ඒකෙන් පෙන්නන්නේ අපේ රටේ ජනයා තුළ පවතින මේ දානය දීමට ඇති කැමැත්ත.
0: අනිවාර්යයෙන්.
1: ඒ නිසා ඒ වගේ දේවල් නොකර ඉන්න එපා. සමහර තැන්වල දාන්සල් දෙන්න ඕනේ නෑ. මෙහෙමයි
0: මේ වගේ තැන්වලට දාන්සල් තමයි අඩු.
1: ඔව් අර දැක්කන පහුගිය දවස්වල එහෙම පොඩි කතා ටිකකුත් ගියානේ. අපි ඒ ගැන තව පොඩින් කතා කරමු. ඒ කොහොම වුණත් මේ අපි හරියාකාරව තේරුම් ගමු මේ පවතින තත්ත්වයන්වල. අර අපි කියන්නේ මොලේ.
0: ඔව්
1: හදවතටදී මොලේට.
0: ඔව් මොලේට ඉඩ දීලා මේ දවස්වල අපි වැඩ කරමුනේ.
1: ඔව් ඉතින් බුදු දහමේ අපි ගන්න ඕන හරයන් අපි මේක ගැඹුරින් අධ්‍යයනය කරපු ජාතියක් රටක් නේ. ඒ නිසා ඒවැ වටිනාකම් නැතිකරන්ඩ කාටවත් ඉඩ දෙන්න බෑ.
0: අනිවාර්යයෙන්.
1: ඒවා අපි බෞද්ධයෝ විදිහට සහ අනිකුත් ආගම් වල අය පවා අපිත් එක්ක මේ කතාවට එඟගයි. කිසිම ආගමක කිසිම දහමක ඒ වගේ නරක දේවල් උගන්වලා නැහැ.
0: අපි ජීවත් වෙන්නේ පුංචි කාලේ. ඒ ඉන්න පුංචි කාලය තුළදනේ සතුටින් සමාදානෙන් හැමෝත් එක්කම බෙදා හදාගෙන පුළුවන් විදිහට අපි ඉමු.
1: ඔව් ඒ නිසා මේ වෙසක් සතියේ අපි අනිත් කෙනාට කරදරයක් නැතුව අනිත් අයටත් අපිට පුළුවන් විදිහට අපේ සහයෝගය දෙමින් ඉතාම සාමකාමීව සැදැහැ සිතින්
0: වෙසක් සමරමු. උදේ 7:12 දැන්.

0: මාට ලංකාවටම
1: ලකන පෙරනෝවරු
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLP දනඩිතහනය ලොතරයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
5: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කරමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින් දේශිත සම්බුද්ධ වචනයේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: 7:27 දැන් වෙලාව.
1: අපිට අපේ දන්සල ලියාපදිංචි කරගන්න බැරි වුණාට මේ වෙලාවේ චීනේ වගේ රටවල් ඒගොල්ලන්ගේ 40 වෙනි වතාවටත් මිනිසුන් සහිත යානයක් අභ්‍යවකාශයට පිටත් කළ හැරියා.
0: නෑ
1: අපිට මේ අපි දෙන දන්සල ලියාපදිංචි කරගන්න බැරි වෙලා තියෙනවා.
0: අපිට තේරෙන්නේ
1: නෑ. අපි කොච්චර සමහර තැන්වල පිටිපස්සෙන්ද ඉන්නේ.
0: නැත්තම්
1: අපි ඉන්න තැනයි ඒගොල්ලෝ ඉන්න තැනයි අතර ලෝකේ ඇත්තටම අහසට පොළොව වගේ වෙනසක් තියෙනවා.
0: හරි හරි. ඉතින් අපි තාම දියුණු වෙමින් පවතින රටක්නේ. කලබලෙන්න පොඩ්ඩක් ඉන්න.
1: ඔය දන්සලක් වගේ එකක් ලියාපදිංචි නොකිරීම කියන එක තරම් හොඳ කාර්යයක් නෙවෙයි. දැන් සියලු පාර්ශ්වයන් මේකන දැනුවත් කරලා තියෙනවා.
0: ඔව්.
1: ඒ නිසා මේ මිනිස්සුන් දෙන කැමවීම සම්බන්ධව වගකීමක් තියෙන ඕනේ. ඒකට වගවීමක් තියෙන ඕනේ. එනිසා අපි ඉගෙන චුට්ටක් මතක් කරනවා මේ දන්සල් සතිය ආරම්භ වෙනවා. දැන් ඊයේ ඉඳලා සමහර ප්‍රදේශවල විවිධ දන්සල් ආරම්භ වුණා.
0: ඔව්.
1: ඊයේ මේ ITN එක පිටිපස්සේ සීනි සම්බෝල දන්සල.
0: අයියෝ යාමට කෝල් එකක් දෙන්න බෑනේ.
1: සීනි සම්බෝලයි පානුයි.
0: අහහ.
1: මං කතා කරන්නේ නෑ ඉතින් මං හිතුව ඔයගලන් ගෙදර මේ පාන්
0: තනියම කෑවා.
1: මං හිතුව ඔයගලන් ගෙදර අඩුම තරමේ පාන් රාත්තලක් ගියනවා සීනි සම්බෝලයක් හදාගන්න පුළුවන් ආර්ථිකයක් ඇති.
0: ඒ වගේද දන්සලකින් මෙව්වා වෙන එක.
1: හරි අපි මතක් කරන්න ඕනේ කෑම ගැන උදේ පාන්දරම තියෙන සී කල්පනාව.
0: කෑම ටික රසට හදාගන්න ගුණට හදාගන්න වෙනුවෙන් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනය එකතු කරගන්න. දැන් ওই දන්සල් කතාවත් එක්ක ඔබ බත් දන්සල මොන දන්සලක් හරි දෙනවා නම් කෑම ටික රසට දෙන්න ඒ වෙනුවෙන් අවශ්‍ය කරන කුළුබඩු ටික ගන්නකොට විජය කියන නමින්ම මිලදී ගන්න. දැන් අපේ රටේ විතරක් නෙවෙයි ලෝක රටවල් ගණනාවකට මේ රස බෙදන්න විජය නිෂ්පාදන ආයතනයට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා දෙන දේ රසට දෙන්න පෑනේ අර පුදෙත් කිව්වේ. ඒ නිසා මතක තියාගන්න කැම ටික රස කරගන්නේ ඔබ විජය නිෂ්පාදනත් එක්ක. ඒ වගේම පැල්වත්ත නිෂ්පාදන අපි ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරද්දී ඔබට පැල්වත්ත ගැන අනිවාර්යයෙන්ම මතක් කරනවා. මොකද ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරනකොට කොහොමද අපි පැල්වත්ත නිෂ්පාදන අමතක කරන්නේ? කිරිපිටි පැකට් එකේ ඉඳලා ඔබට ඕන කරන සියලුම යෝගට්, බටර්, අයිස්ක්‍රීම්, ගිතෙල් මීකිරි මේ හැමදේම ළඟම තියෙන අවුට්ලට් එකකින් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිවයින පුරා තියෙන ඕනම සුපිරි වෙළඳ සැලකින් මිලදී ගැනීමේ හැකියාව ඔබට තියෙනවා.
1: එවගේ මතක් කරන්න ඕනේ ක්‍රිමරාජ් කරල් ගුලි ගැන විශේෂයෙන්ම වාගේ ගෙදර තියෙන්න ඕනේ. ඖෂධයක් විදියට ගත්තම ඖෂධ වර්ග ගණනාවක් ක්‍රිමරාජ් නිවසේ ඉන්නවට හඳුන්වා දීලා තියෙනවා.
0: ඒ අතර තියෙනවා අපි ඔබට කිව්ව ක්‍රිමරාජ් කරල් ගුලි විශේෂයෙන්ම බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයක් ලබා දෙනවා. ඒ වගේම ක්‍රිමිරාජ පේයාව, හන්දි තෛලය, මහා අග්‍රරාජ කසාය මේ ආදී වශයෙන් ඔබට ඕන කරන ගුණාත්මක ආයුර්වේද ඖෂධ රසක් ඔබට දැන් ක්‍රිමිරාජ හරහා මිලදී ගන්න පුළුවන්. අවුරුදු 75කට වඩා වැඩි විශ්වාසයක් දිනාගත් ISO GMP තත්ත්ව සහතිකයෙන් පිදුම්ලත් හොඳම නිෂ්පාදන සහ ස්වභාවික නිෂ්පාදන තමයි ක්‍රිමිරාජ හරහා ඔබේ අතට පත් වෙන්නේ.

0: රුපියල ටිකක් සැනසිච්ච වෙලාවක් මේ.
1: ඔව් නේද?
0: නේ. පෞගේ දින කීපේ වඩා පහත ගියා.
1: අහහ.
0: ඔන්න ආයේ ඩොලරයට සාපේක්ෂව 2.7කින් ඉහළ ගිහිල්ලා තියෙනවා.
1: හරි.
0: බලමු දැන් මේකත් එක්ක දැන් තව එකක් ඔය වාහන ගන්න තියෙන ණය සීමාවේ පොඩි වෙනසක් වුණා. කියලා මම දෙක ප්‍රවෘත්ති කීපයක් යනවා.
1: හරි.
0: 140 වුණා දැන් ඕක. 60
1: තිබ්බේ. 60 නේ.
0: 60 තිබ්බේක 140 වෙලා.
1: ආ දැන් මොකද කරන්නේ?
0: දැන් මොකද කරන්න බෑ දැන් ආයි පොඩක්
1: ඉඳ වෙනවා.
0: වාහන ගෙන්නෝනේ කිත් පොඩි සීමාවන් ටිකක් තියෙනවා.
1: අහහ.
0: අර මේ බද්ද මත පැනවූ බද්ද.
1: ආ ආ.
0: ඒ කාරණාවත් එක්ක කොහොමවත් මේ ඩොලර් ටික පරිස්සම් කරගන්න ඕනේ අපිනේ. සල්ලි ටිකක් අතරිනවා කියලා කියන්නේ සමහරවල්ලාට අපිට නිකන් පිස්සු වගේ මොනවා හරි කරන්න ඕනි.
1: මොකද ඒක කොහෙන් හරි වේදන් හදා ගන්නවා.
0: අපිට තියෙන අත්‍යවශ්‍යතාවලට වැඩි අවශ්‍යතාවලට වැඩි උවමනාවන් වැඩි නිසා හැම වෙන්න පුළුවන්. ඔයාට කපාරට කෝටි ගාණක් හැදෙනවා.
1: හා
0: ඔයා මොනවද කරන්න කියලා හිතා ගන්න බෑ.
1: පිස්සු වගේ.
0: හරි. හැබැයි ඔයා කෝටි ගාණක් හැදෙනවට කැමති.
1: කැමති. මොකද නැත්තේ නේ දන්නේ. ඒ නිසා ඔබ ඒ බලාපොරොත්තුවත් එක්ක ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට්පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ධන නිධානය ඒ අතරින් වැඩිපුර ගන්න කියලා අපි ඔබට මතක් කරනවා. මොකද දැන් සන්ඩේ බෝනස් අවස්ථාවක් තියෙන නිසා තවත් ඔන්න තෑගි අවස්ථාවන් වැඩි වෙලා තියෙනවා. ඉතින් ඔබ ඊයේ ගත්ත ටිකට්පත් අතරින් බලන්න මහජන සම්පත 6199 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වුණේ ඒ අක්ෂරය ජය අංක අංක 4 අංක 7 අංක 8 අංක 1 3 සහ බිංදුව ගොවිසෙත ඕ අක්ෂරයත් එක්ක අංක 10 අංක 22 අංක 40 සහ අංක 50 මෙගා පවර් B අක්ෂරය තමයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ. මෙගා පවර් සුපිරි අංකය බවට අංක 3 පත් වෙනවා. ජය අංක අංක 30 අංක 32 අංක 33 සහ අංක 37. අපි කියපු ධන නිධානය ඊයේ දවසේ ඔන්න ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය V අක්ෂරය බවට පත් කරලා ඔබ ජයග්‍රහකෙක් කරලා තියෙනවා. ජය අංක පිළිවෙලින් අංක 5 අංක 23 අංක 36 සහ අංක 63. එතකොට ධන නිධානයේ ටිකට් එකේ අපි කියපු සන්ඩේ බෝනස් ඉලක්කම් 4 අංක 3 අංක 4 අංක 6 සහ අංක 9. ඔය ටික ගලප ගත්තොත් 10000ක් ඔබේ අතේ. හඳහන 1508 වෙනි දිනුම් වාරයේ ජයග්‍රහී ලග්නීය මේෂ ජය අංක අංක 4 අංක 18 අංක 31 සහ අංක 41. අද සම්පත ඒ අක්ෂරයත් එක්ක අංක 8 අංක 1 3 සහ බිංදුව. NLB ජය H අක්ෂරය තමයි ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය වෙන්නේ. ජය අංක බිංදුව අංක 6 අංක 8 සහ බිංදුව. සුබ දවසක්. මිතුන ලග්නයත් එක්ක අංක 37 අංක 41 සහ අංක 50යි ඔබට වාසනාව ගේන්නේ. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙනුයි ඒ මතක් කිරීම.

0: උදේ 7යි විනාඩි 43යි දැන් වෙලාව.
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසු බිට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.

0: සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහෙනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.
3: අපි යනවා නෝර්වේ රාජ්‍යයට.
4: නෝර්වේ.
3: නෝර්වේ කියන රාජ්‍ය එක අපිට ළඟ ඉතිහාසයක්. කියන්නේ ඔය නම ඇහෙනකොට අපිට පොඩි නේද අපේ ඉතිහාසයේ කොහේ හරි තැනක නෝවේ. නෝවේ සාමාන්‍ය නියෝජිතේ. ගෝවේ නෙමෙයි.
4: මේ නෝවේ.
3: අයියෝ. ගෝවේට පස්සේ නෝවේ ගැන අපිට තිබ්බ ලොකු නෝවෙන් ආව එරික් සෝල්හා ඉන්නා.
4: ආහහා.
3: නෝවෙන් ආවි මතක නැද්ද?
4: මතක සෝල්හා.
3: ඒ ඔය මේ මාසේ අපිට පොඩි එහෙම ලොකු ළඟ කතාවක් තියෙනවා. ඉතිහාසයේ පොඩ්ඩක් හොයලා බලමු හම්බේ.
4: රයිට්.
3: දැන් බලමු නෝවේ රාජ්‍යයට අයිති ස්වල්බාඩ් කියන දූපත ගැන මම මේ කියන්නේ.
4: ස්වල්බාඩ්.
3: ආහ්. දැන් අපිට Facebook එකේ හිට මෙට යනකොට එක එක ಜಾති අමුතු ප්‍රවෘත්ති හම්බෙනවනේ.
4: හ්ම්.
3: එමෙ නැත්තම් අපි කියවන පොතපත, අපි අහන දකින මිනිස්සුන්ගෙන් අපිට විවිධාකාර පුදුම හිතෙන ප්‍රවෘත්ති එනවා.
4: ඔව්.
3: මේකත් අන්න එහෙම එකක්.
4: හ්ම්.
3: මේක ඇවිල්ලා අද්භූත ප්‍රවෘත්තියක්.
4: හ්ම්.
3: මිය යාම සහ ඉපදීම සම්පූර්ණයෙන්ම තහනම් දූපතක් ගැන මේ කියන්නේ.
4: හ්ම්.
3: මේ දූපතේදී ඔයාට මැරෙන්න අවසරයක් නැහැ.
4: මැරෙන්න අවශ්‍යයක් නැහැ.
3: ඔව් හිතන්නකො නීතියක් තියනවා කියලා මේ බිමේදී මැරෙන්න බෑ.
4: මැරෙන්න තහනම්.
3: මැරීම නෙමෙයි මැරෙන්න තහනම්.
4: ඔව් මැරෙන්න තහනම්.
3: බැලූ බැල්මට මේක පිස්සු කතාවක් වගේ.
4: හ්ම්.
3: දැන් ඔය උත්තර ධ්‍රවයේ කිට්ටුවෙන්ම තියෙන නෝර්වේ රාජ්‍යයට අයිති ස්වල්බාඩ් කියන හුදකලා දූපත් සමූහයේදී මේ කතාව ඇත්තක්. මේ නීතියට පිටිපස්සේ තියෙන කිසිම කෙනෙක් මේ නොහිතන හේතුවක් ගැනයි මේ කියන්නේ. අද අපි ඒ අයිස් කැට වලින් වැහුණු අද්භූත ලෝකයටයි ඔබ අරගෙන යන්නේ. හිමෙන් වැසුණු කඳුයායවල් වලින් විතරක්ම පේන දූපතක් ගැන තමයි මේ කියන්නේ.
4: හරි.
3: මොකක්ද ඒක නම කිව්වේ?
4: ස්වල්බාඩ්.
3: ස්වල්බාඩ්. අර කිව්වාගේ නෝර්වේ රාජ්‍යයට උඩින් ආක්ටික් කලාපයේ ගැඹුරේ තමයි මේක තියෙන්නේ. මේ ප්‍රධාන නගරය තමයි ලෝංගියර්බයන් කියන නගරය. ලෝකෙ මිනිස්සු ස්ථිරවම ජීවත් වෙන උතුරින්ම පිරි නගරේ මේක. මෙහෙට අවුරුද්දෙන් මාස කීපයක් සූර්යාලෝකේ වැටෙන්නේ නැහැ. මුළු පරිසරයේම තියෙන්නේ සෙල්සියස් අංශක ඍණ ගණන්වල.
4: හරිම සීතලයි.
3: ඍණ 20, ඍණ 30 වගේ තමයි යන්නේ. ඊට වැඩි අඩුවෙන් යනවා. මෙච්චර දරුණු සීතලක් තියෙන මිනිස්සුන්ට වඩා අර අපි කියන්නේ ඔය පෝලර් බෙයර්ස් කියලා
4: කියන්නේ.
3: පෝලර් බෙයර්ස් වැඩිපුර ඉන්න.
4: හරි.
3: දූපතක් තමයි මේ. මිනිස්සු මැරණ එක තහනම් කරන්න මොකද්ද මේකේ තියෙන හේතුව? මේ හැමදේම ආරම්භ වෙන්නේ 1950 කියන කාලවකවානුවේදී. ඔය ස්වල්බාඩ් වල තියෙන එකම එක කුඩා සොහොන් බිමක් තියෙනවා. මේක නිරීක්ෂණය කරපු බලධාරීන් එකපාරටම අමුතු දෙයක් තේරුම් ගන්නවා. සාමාන්‍ය ලෝකයේ ඕනම තැනක මිනිසෙක් මිය ගිහින් වල දැම්මම කාලයත් එක්ක ඒ දේහය පසල දිරාපත් වෙනවනේ.
4: ඔව්.
3: හැබැයි ස්වල්බාඩ් වල ඒක සිද්ධු වෙන්නේ නැහැ. ඉතින් අවුරුදු වලින් ගත්ත දශක ගණනාවකට කලින් වල දාපු මිනිස් සිරුරේ පවා හරිද මිය ගිය දවස තිබ්බා වගේ කිසිම වෙනසක් නැතුව නරක් නොවි මේ සොහොන් ගැබ් ඇතුළේ තියෙනවා.
4: ඒ සීතලයිනේ.
3: සීතල හින්දා නිකන් අර ෆ්‍රීසර් එකක දැම්මා වගේ
4: නේද?
3: විද්‍යාඥයෝ කියනවා මේක තමයි මේකට හේතුව කියලා. ස්වභාවික මමිය වගේ තියෙනවා කියලා කියනවා. ඉතින් මේකේ මේ විද්‍යාත්මක සංසිද්ධිය දැන් ඔයාලට පැහැදිලිව පේනවා. මොකද මිදුණු අයිස් තට්ටුවක් විදියට තමයි මේකේ පස තියෙන්නේ. ඉතින් මේ අධික සීතල නිසා ශරීරය දිරාපත් කරන්න දායක වෙන බැක්ටීරියා වලට ක්‍රියාත්මක වෙන්න බෑ.
4: ඔව්. ඒවා ඒ පරිසරය තුල මෙයා වෙන්නේ නැහැ.
3: එතකොට දැන් ශරීරය දිරාපත් වෙන්නේ නැත්තම් මොකක්ද තියෙන ප්‍රශ්නේ? මොකක්ද තියෙන ප්‍රශ්නේ?
4: මිනිගොඩ ගහනවනේ ඉතින් උතන.
3: ඔව්. 1998 අවුරුද්දට යන්න වෙනවා. 1998 කාලේ දැන් 1918 අවුරුද්දේ ලෝකෙ පුරාම දණු වසංගතයක් ආවනේ. අර අපි කිව්වේ ස්පාඤ්ඤ වුණ කියලා.
4: අහහ.
3: ස්පැනිෂ් ෆ්ලූ. මේ වසංගතයෙන් ලෝක ජනගහනයෙන් මිලියන ගණන් මැරුණා. ඉතින් ඒ කාලේ ස්වල්බාඩ් වල ගල්ලඟුරු පතල් වල වැඩ කරපු තරුණයෝ 7 දෙනෙක්ගේ මේ ශරීරයටත් මේ වෛරසය ගිහිල්ලා ඒගොල්ලෝ මැරුණා. මේගොල්ලන්ව වල දැම්මේ මේ දූපතේ. එතකොට අර 98 වෛද්‍ය පර්යේෂකීන් පිරිසක් විසින් ආරක්ෂිත ඇඳුම් මැදගෙන ඇවිල්ලා මේ අවුරුදු 80ක් පරණ මිනි වලවල් හාරලා මේක මේ ලෝකෙම බය කරන මේ ප්‍රවෘතිය ලෝකෙට කියන්න ගත්තා.
4: අහහ.
3: එතකොට ඒගොල්ලන්ගේ මේ මිනිස්සුන්ගේ පටක ඇතුලේ ඒ ලෝකයේ වනසපු සජීවී ස්පාඤ්ඤ උණ වෛරසයේ කොටස් සක්‍රීයව තාම තියෙනවා කියලා හරිද? හානියක් නැතුව තියෙනවා කියලා මේගොල්ලෝ හොයාගත්තා.
4: ඒකට හරියන පරිසරයේ තියෙන නිසා වෙන්නේ
3: නැති. ඉතින් ඒ නිසා මේ මෙන්න මේ දූපතේ කවුරු හරි කෙනෙක් මරනොත් මල දාන්නේ නැහැ. ඔය වගේ සිද්ධි ගණනාවක එකතුවක් තියෙනවා මේ දූපතත් එක්ක බැඳුණු. ඒ නිසා කාටවත් මැරෙන්න බෑ
4: මේ දූපතේ.
3: මැරෙන්න බෑ. මැරුණත් මෙතනදී අදහස් කරන්නේ මැරුණොත් වෙන රටක වලදාන්න කියන වගේ එකක්. නමුත් ඉතින් වෙන රටක වලදාලා මෙහි මැරලා වෙන තැනකට වලදාන්න ගෙනිනවා කියන්නේ ඒක නිකන් වෙන වෙන කතාවක්. ඒ නිසා මේ රටේදී
4: මැරෙන්න බෑ.
3: මැරෙන්න තහනම්.
4: මම ආ කියපු නිසා ගහ සර්ච් කරලා බැලුවා මේක මේ පළවෙනි වාර පාරට භාවිතා කරලා තියෙන තල් මසුන් දඩයන් කරන්නලු.
3: මොකද්ද?
4: ඔය සල් බඩ් දූපත.
3: ඒ කියන්නේ ඊටත් කියන්නේ ගොඩාක්
4: කාලෙකට ඉස්සෙල්ලා 1900 බර ගණන් වල. එහෙම කියලා තමයි කියන්නේ.
3: තව පොඩ්ඩක් හොයලා බලන්න මේක සම්බන්ධ තව අපි කියන්නේ මේ තව රසවත් සිදුවීම් අද්භූත සිදුවීම් ගණනාවක් එක බැඳුණු දූපත් සමූහයක් ගැන කියන්නේ. එකක් තමයි ඔය සල්වල්
4: බඩ් දූපත.
3: 7:50යි.

0: උදේ 8 වෙනකන් විනාඩි 6ක් තියෙනවා. ගෙදරින් එළියට අවිල්ල ඇති ඔයා නේද?
1: ඔව්.
0: දැන් ඔයා ගෙදර ගැන කිසිම කල්පනාවක් නැහැ. ඔෆිස් එකේ වැඩ ගැන තමයි කල්පනා.
1: ගෙදර ඔෆිස් එකට ගිහින් මොනවද කරන්න කියලා තමයි කල්පනා කරන්නේ.
0: ඔෆිස් එකට ගිය ගමන් නේද මේ ඉක්මනට ගිහිල්ලා
1: වීකෙන්ඩ් එකේ ගොසිප් ටික තියෙනවා.
0: ටික තියෙනවා. තව නාටි ටික බලන්න තියෙන ටිකක් තියෙනවනේ.
1: අහහ.
0: ඔය ඔෆිස් වල එහෙම ගොඩාක් අය විදුලි පරිභෝජනයේ කියන එක ගැන එහෙම හිතන්නේ නැහෙනි.
1: අතින් යන්නේ නැහෙනි.
0: ඔව්. ගෙදර වැඩ ටික සමහරවල් ඔෆිස් එකේ ඇවිල්ලා කරගන්න.
1: ඔව්.
0: ෆෝන් චාර්ජ් කරණේවා ගෙදර තියෙන මොනවා හරි නේද?
1: ඔව්.
0: හැම දෙයක්ම සමහරවල් ලැප් එකක් ගෙනල්ලා ඒකත් වැඩ කරන ගමන් ෆෝන් එක චාර්ජරයට ගහලා තේත් හදන ගමන්.
1: අහහ.
0: උතොරලා දැන් ඔය සමහර ආයතන වල තියෙන ඔය විදුලිය පරිභෝජනයේ සම්බන්ධ විවිධ නීති රීති දාලා.
1: ඔව්.
0: උදේ 8:30 හවස 4:30 අතරේ AC එක පාවිච්චි කරන්න ඕනේ මෙන්න මේ වගේ පිරිසක් ඉන්නවනම්.
1: අහහ.
0: දැන් 20ක් විතර ඉන්න තැනක පුළුවන්. 3-4 දෙනෙක් ඉන්න තැනක ෆෑන් එක දාන්න.
1: සහ ඔය රෑ 6:10 කියන කාලේ තමයි වැඩිම විදුලි පරිභෝජනයක් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ කාලේ අඩු කරන එක නේද?
0: ඔව් ඒක ගෙදරනේ ඉන්නේ. ගෙදර ඉන්න වෙලාවට සමහර ලාවට අපිට අනවශ්‍ය තැන්වල විදුලි බුබුලු නිවා දමන්න පුළුවන්. මේ ඔක්කොම කියන්නේ අපි අපේ වියදම පාලනය කරගන්න.
1: අන්න
0: ඒක ආයතනයක් වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, ලොකු ෆැක්ටරි එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔක පාලනය කරගන්න ගමන් ඕකට වැඩි වියදමක් දරන්න වෙන්නේ නැති ආයෝජනයකට, එහෙම නැත්නම් වෙන විසඳුමකට ගියොත් අපිට පුළුවන් ඔක සෝලා සිස්ටම් එකකට යන්න.
1: මොකද කියන හැමෝටම මාසේ අන්තිමට බිල එනවා. එතකොට තමයි තරු පේන්න ගන්න. ඒ නිසා සෝලා එකකට ඉන්වෙස්ට් කරලා තියෙන එක වටිනවා. ඉතින් අපි ඔබට කියන්නේ දැන් Deep Tech Solar Evenment තෝරගන්න විශ්වාසනීය සේවාවක් ලබා දෙන Deep Tech Solar ටීම් එක සූදානම්. ඔබට පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා විස්තර දැනගන්න. 071-711-1 කියන නම්බරයකට කතා කරන්න. කතා කරලා Deep Tech Solar සම්බන්ධ කරගන්න පුළුවන්.
0: ඒ වගේ මතක් කරන්න ඕනේ අපි ධන නිධානයේ ලොතරැය ගැන වාඩ වැඩිපුර මේ දවස්වල ගන්න කියලා කියන්නේ. ඔයා දන්නවා ඔයා වියදම් කරන රුපියල් 40ක් රටේ සංවර්ධනයේ විවිධ අරමුදල් රසක් පෝෂණය කරනවා කියලා. ඉදැනෙන සතුටත් එක්ක තමයි ආව කෝටිපතියෙක් වෙන්නත් ඒ වාසනාව අවස්ථාව උදා කරන්නේ.
1: දැන් මුදල් තෑගි සුපුරුදු මුදල් තෑගි වලට අමතරව සන්ඩේ බෝනස් අවස්ථාවත් එක්ක රුපියල් 10000ක් ඔබට දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඉලක්කම් 4කින් සමන්විත අංක ටික පිළිවෙලින් ගලපගෙන ඒ නිසා ඔබට මතකයි පහුගිය මාස කිහිපය ගතට පස්සේ ධන නිධානයේ ලොතරැයියෙන් රුපියල් 100 ප්‍රථම ත්‍යාගලාභින් 18 දෙනෙක් සහ ඒ වගේම දැන් මාර්තු පළවෙනිදා ඉඳන් තමයි මේ සන්ඩේ බෝනස් අවස්ථාව ඔබට ලබා දීලා තියෙන්නේ. මේ හැම දෙයක් එක්කම ඔබව ජයග්‍රහකෙක්, වාසනාවන්තයෙක්, කෝටිපතියෙක්, ලක්ෂපතියෙක් කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ ධන නිධානයට ඔන්න හැකියාව ලැබිලා තියෙනවා.
0: පැලොත්ත නිෂ්පාදන කිරිවීදුරුවක රස බලන ගමන් ලංකාවේ අපේ කිරිගොවීන්ටත් ඔයා දෙන හයිය ගැන සතුටුයි.
1: ඒ නිසායි දැන් කිරිගොවීන් 20,000කට වඩා වැඩි සංඛ්‍යාවක් පැල්වත නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඔවුන්ගේ අතමිට සරු කරගන්න ගමන් ඔබටත් නැවුම් නිෂ්පාදනවලට අවශ්‍ය කරන ඒ කිරි ටික ලබා දෙන්නේ පැල්වත්ත කියන නමින්.

0: good morning 8යි විනාඩි 5යි වෙලාව අපි දෙවනි පැයට ඇවිල්ලා ඉන්නේ
1: මම ලස්සන ඉංග්‍රීසි කියමනක් දැක්කා
0: හා
1: I survived all the snakes but butterfly killed me සමහරට ඔයාලත් මේක වෙලා ඇති
0: මොකද්ද
1: අපි නයින්ගෙන් පරිස්සම් වෙලා සමනල්ලුන්ගෙන් ප්‍රහාරයට ලක් වෙන
0: හරි
1: සමහරලාට නයින්ගෙන් පරිස්සම් වෙච්ච අපි සමනලෙක් නිසා ජීවිතක්ෂයට පත් වෙන
0: ඕකේ
1: ඒ කියන්නේ අපි බැරෑරුම් නරකම අවස්ථාවලට ෆේස් කරනවා මේ පොඩි නිකම් දැන්නේද නිකම් පොඩි පොඩි ලාමක සිද්ධි නිසා අපේ ජීවිතේ
0: කඩාගෙන වැටෙනවා අපි
1: ඔව් අපි විනාශ කරගන්නවා මේක ලස්සන ඉංග්‍රීසි කියමනක් අහහ මේ වගේ ඕනතරම් කතා අපේ සාමාන්‍ය ශ්‍රී ලාංකීය සමාජ සිද්ධි ඇසුරෙන් කියන්නත් පුළුවන්
0: අහහ ඔබේ ජීවිතෙත් වෙලා ඇති
1: නෝ එහෙම දේවල් වෙලා ඇති ඒ නිසා නයින්ගෙන් පරිස්සම් වෙනවා වගේම
0: හා
1: මතක තියාගන්න සමනල්ලු වගේ මිනිස්සුන්ගෙත් පරිස්සම් වෙන්න. සමහරවිට අපි නොහිතන කෙනෙක්ගෙන් තමයි අපිට ආපදාව අනතුරු සිද්ධ වෙන්න පුළුවන්කමක් තියෙන්නේ.
0: ඇත්ත.
1: හොඳයි, ලස්සනයි, මරු, නියමයි වගේ ඉන්න අය නේද?
0: හහ.
1: අපිව විනාශ කරනවා දන්නේව නැතු.
0: ඕකේ.
1: විෂකෝ, විෂකුරු, විෂගෝර, නපුරු, අධාර්මිෂ්ඨ,
0: එහෙම දුෂ්ට,
1: දුෂ්ට කියලා හිතන මිනිස්සු සමහරලාට අපිට එහෙම නැහැ.
0: අහහ.
1: ඔන්න ඔය දෙක හරි ආකාරව තේරුම් ගන්න පුළුවන් වෙච්ච දවසට
0: හරි.
1: වාගේ ජීවිතේ පහසුවක් වෙයි.
0: මේ කතාව ගැළපෙයිද දන්නේ මං කියන්නද කමන්නේ?
1: කියන්න.
0: පොන්චි උනාත් හරිම සරයි ගම්බිරි සැටේ. නැද්ද ගැළපෙන්නේ නැද්ද? නැද්ද? නෑ.
1: පුටු උසලා යන්න. මෙන්න වෙලාවක වගේ නම් පුටුවෙන් ගහන්න.
0: හා.
1: කල්පනා කරලා කරලා කිව්ව කතාව.
0: එහෙම තමයි තේ.
1: උදේ 8යි විනාඩි 7යි

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
1: වසරේ සමාරම්භය
2: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය තේරේ ගියා සුරේ කිමු මගතොට

0: දිනමලා රාත්‍රි 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 767 679
1: ලකන රේඩියෝ ITN.

0: තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්රිතා.

0: අටයි විනාඩි විසි එකයි වෙලාව එල්පල් පටන්ගන්නවා. හයවැනි වතාවට තමයි එල්පල් පටන්ගන්නේ. මේ පාර ප්ලේස්ල 650කට වැඩිය එන්න ඉන්නවා විදේශීය ක්‍රීඩකයෝ. පකිස්තානෙන් මෙනවා 102.
1: ඉච්චර
0: ලංකාවේ ක්‍රිකට් වලට
1: දෙයියන්ගේම පිහිටයි.
0: නෑ නෑ
1: නැද්ද
0: හොඳ විදිහටම ලංකා ක්‍රිකට් වලට හොඳ කලදාසාවක් කියන්නේ.
1: හරි.
0: මොකද පිටරටින් 650ක් එනවා කියන්නේ. එයාරා එන තව නේද විදේශිකයෝ එනවා, ක්‍රිකට් ෆෑන්ස් සෑහෙන් එනවා. මේ වෙලාවේ ඩොලර්
1: රෝල සංචිතයයි
0: අපිට ඕන වෙලාවනේ. ඉතින් මේ වගේ වෙලාවක එන එක වටිනවා
1: අනිවාර්යයෙන්.
0: ඉතින් පුළුවන් තරම් දිරිමත් කරන්න මේ වෙලාවේ ඩොලර් රෙවන්ඩ ඩොලර් රෙවන්ඩ ඩොලර් රෙවන්ඩ ඩොලර් රෙවන්ඩ කියලා.
1: ආහා
0: ඒගොල්ලන්ව ධෛර්ය කරන්න එපා.
1: ඇත්ත ඇත්ත.
0: පිටරට ඉන්නවා නම් කවුරු හරි යාළුවෙක් කීයක් හරි දාගන්න account එක.
1: ඔව්. කතා කරන්නේ නිකන් වෙන්න පුළුවන්, ඔබේ දුක සපහල බලන්න වෙන්න පුළුවන්.
0: කියන්න.
1: ඩොලර් රෙවන්න කියලා කියන්න.
0: ගෙදර සමහරට ඔබේ පිරිඳ හස්බන්ඩ් වෙන්න පුළුවන් පිටරට ඉන්නේ.
1: හරි.
0: සහෝදරයෙක් වෙන්න පුළුවන්.
1: හරි.
0: ඉතින් ඔය හැබැයි හරි විදියට ගෙන්න ගන්න උන්ඩියල් ක්‍රමයට නම් ගෙන්නගෙන වැඩක් නැහැ.
1: ආහා.
0: හරි. ඒ නිසා මේ වෙලාවේ ඔය වෙන වෙන ගේම් ගහන අයත් ඉන්නවා. එවෙන් පරිස්සම් වෙන්න ඕනේ, රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා කියලා කියන්නේ ඔබ සුරක්ෂිතයි.
1: අනිවාර්යයෙන්.
0: ඒ නිසා අපි මේ ගැන මතක් කරන්නේ, නිතරම මතක් කරන්නේ
1: ඩොලර් රෙවන්ඩ
0: හරි විදියට.
1: අන්න හරි.
0: ඩොලර් රෙවන්ඩ එපා කියන්න කාටවත් අයිතියක් නැහැ.
1: නැනේ.
0: හරි. ඒක හොඳට ඔළුවේ සිහි කල්පනා තියාගෙන Facebook එකේ post එකක් දැම්මත් negative එකක්. රට ගැන negative එකක් නොදා ඉන්න.
1: අහහ.
0: ඇති රට negative විදියට market කරන්න හදුවා දැන් ඇතිනේ. දැන් බෑනේ.
1: ඔව්.
0: නේද?
1: දැන්වත් positive කරන්න බලන්න.
0: ඔයාලට මතකයි visit Sri Lanka වගේ project එක.
1: #hashtag ගහලා නේද?
0: පටන් ගත්තේ. ලංකාවට විදේශිකයෝ එන්න ඕනේ.
1: ඔව්.
0: match පෙන්නකොට visit Sri Lanka කියලා අපේ තියෙන සබාදහමේ සුන්දරත්වයේ ඓතිහාසික සිද්ධාස්ථාන
1: වටිනාකම් ගැන නේද?
0: ඒව පෙන්නනවා මැච් පෙන්නනකොට. මේ ඒ ඇවිල්ලා මේ ඉන්ටර්නැෂනල් අපි කියන්නේ ක්‍රිකට් සම්බන්ධ විකාශන ඓතිහ්‍ය තියෙන ආයතන ඒ වෙලාවේ අපිට දුන්න සපෝට් එක. ඒ පිටරට මිනිස්සු වෙලා.
1: හරි.
0: ඉතින් අපේ රටේ මිනිස්සු වෙලා අපි කොච්චර මේ රටට නේද?
1: වින කරනවද?
0: බඩන් නෑ කතා කරන්න. වෙන වෙන අරමුණු තියෙන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි මෙච්චර කාලයක් ඒක වුණා. ඒ හින්දා
1: මොකද ඔබේ බඩටම තමයි ඕක රවුම් වෙලා කර කියලා දැනෙන්න ගන්නේ.
0: මේ කුලල් කා ගන්න වෙනම. මුලින්ම රටේ ආර්ථිකය හරියට තියෙන්න ඕනේ රණ්ඩු කරන්න.
1: ඇත්ත.
0: බඩට බත් ටිකක් කන්නවත් පණ තියෙන්න ඕනේ.
1: අන්න ඒකනේ.
0: හරි. ඊට පස්සේ පැති හතර පහකට බෙදිලා මරාගමු
1: වෙන වෙලාවට. රටට රහන් බලන් ඉන්න එපා මහත්තයෝ.
0: ඔව්. කාටද ඔය කියන්නේ?
1: ඈ බලන් ඉන්නයිට.
0: දැන්වත්.
1: දැන්වත්.
0: අටයි විනාඩි 24යි. ඩෝම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගැන මතක් කරන්න ඕනේ. හැම වෙලේම ඔයාගේ වටපිටාව ගැන අවදියෙන් ඉන්න රටේ ලෝකේ වෙන දේවල් එක්ක අපි ලෝකෙත් එක්ක හැමතිස්සෙම ගලපනවා.
1: අප්ඩේට් වෙනවා.
0: ඔව්. දැන් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ කෘෂිකාර්මික ශාස්ත්‍රය ලෝකයට ගැලපෙන විදිහට හරියට හරි ට්‍රැක් එකට දාගන්න ලංකාවේ ලොකුම කාර්යභාරයක් කරපු ආයතනය.
1: අන්න ඒ නිසායි අපි ඔබට කියන්නේ ඔබේම කියලා බිස්නස් එකක් පටන් ගන්නවා නම් ඊ වෙනුවෙන් හරි තැනක ඉන්වෙස්ට් කරන්න. මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම ගැන අපි ඔබට මේ තරම් කියන්නේ නැන්නේ ඒ නිසා ඔබ දන්නවා මේ වෙනකොටත් මැෂින්ස් ගණනාවක් ඔබට හඳුන්වලා දීලා තියෙනවා මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම හරහා. ඉතින් ඔබේ බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් මේ අයත් එක්ක කෝල් එකක් දෙන්න 011-779-579 කියන අංකයට තමයි කතා කරන්න ඕන මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම සම්බන්ධ කරගන්න.
0: ඒ වගේම අපි මතක් කරනවා ඔයාගේ අතේ සල්ලි ටිකක් තියෙන්න ඕනේ හැමදේම නේද? ගෙදර ආර්ථිකය බැලන්ස් කරගන්න ඔයා ගන්න පඩියෙන් දැන් අද 25 පඩි.
1: ඔව්.
0: එතකොට ඔය පඩිය තව සතියක් දෙකක් යනකොට ඉවරයි.
1: අහහ.
0: ඊපස්ව ආයි මොනව හරි කරන්න ඕනේ, කීයක් හරි හොයාගන්න ඕනේ.
1: හරි.
0: කායි හරි ඉල්ල ගන්න ඕනේ. හැමදාම
1: ණය වෙන්නත් බෑ.
0: හැමදාම මේක කරන්න බෑ. නේ? කියක් හරි අතර හම්බුණා මේක හොඳ තැනක ආයෝජනය කරන්න ඕනේ. එහෙම දැනුත් තියෙනවා. සමහරවල් අපි හිතන අපේ වාසනාව කියලා එකක් තියෙනවානේ.
1: ඔව්.
0: ඒ වාසනාවටත් අපි අවස්ථාවක් දීලා බලන්න ඕනේ.
1: අන්න ඒ නිසායි අපි ඔබට කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් බැඩි බැඩියෙන් මිලදී ගන්න කියලා. ධන නිධානය ගැන අපි කිව්වා. දැන් Sunday bonus අවස්ථාවත් එක්ක ඔයාට පුළුවන්කම තියෙනවා වැඩි වැඩියෙන් තැගි දිනන්න. ඒ වගේම අපි මේ හැමදේම කරන්නේ කටට රස්ට් බත් ටිකක් ගන්නනේ නේද? අන්න ඒකයි අපි හොඳම තත්වයේ කුළුබඩු ටික ඔබට තෝරගන්න කියන්නේ. ඒ වෙනුවෙන් විජය නිෂ්පාදන තියෙනවා. ඔබට ඕන කරන සියලුම කුළුබඩු ටික දැන් විජය කියන නමින් ගන්න පුළුවන්. ලුණු කුඩු පැකට් එකේ ඉඳලා මිරිස් ටික 3 පහටික මේ හැමදේම දැන් අපේ රසය රටේ සැමට බෙදෙන විජය කියන නමින්ම මිලදී ගන්නවා.

0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: 8:33 කියලා නේ වෙලාව කිව්වේ
3: හරි
2: මොඩක් හේටමෙන් උනාද දන්නේ නේ ඒකයි කිව්වනේ මම වෙලාව හරියට 8:33 කිය
3: හා
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය Deep Tech Pressure Pumps අමතන්න 077 777 73 74
5: සදාහරිත අපේම රටේ නැවුම් සුවඳින්දලා උසස් නිෂ්පාදනයෙන් උසස් තත්ත්ව සාධකයෙන් නැවුම්ම නැවුම් අපේම රසේ සුරකිමින් ඉහළම සෞඛ්‍ය ආරක්ෂිත ගුණාත්මක නිෂ්පාදනයක් ලෙසින් වසර ගණනාවක විජය කීර්තිය සමග හුරු පුරුදුලෙන් ගතුකමින් ඔබේම යහපතට ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්ව බල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකි අල්මාරියක් නොමිලේ TVS Agri Business within Sonalika Tractory Mahapulawata Mahabalaya දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මොකසෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයිනපුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හඳහඳ බලා ගන්නවා

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපි පෙළගැසෙමු.

0: 8 විනාඩි 40යි.
1: හරි.
0: චීනයේ මේ ළඟදී ඒගොල්ලන් රටක් විදිහට ලෝකෙට ස්ටේට්මන්ට් එකක් කරා.
1: අහහ.
0: මොකද ඒකට සිංහලෙන් කියන්නේ
1: මොනවද? ප්‍රකාශයක්.
0: ප්‍රකාශයක් නිකුත් කළා.
1: හරි.
0: සිංහල.
1: එහෙම ලොකු වැඩ බෑ. එයා එංගලන්තෙමයි. මේ
0: ඒගොල්ලෝ කිව්වා තවදුරටත් අපි ඒක ඔෆිෂියලි කරපු ප්‍රකාශය.
1: හරි.
0: අපි තවදුරටත් ඩිවලොපින් කන්ට්‍රි එකක් නෙවෙයි. අපි තවදුරටත් දියුණු වෙමින් පවතින රටක් නෙවෙයි.
1: අහහ.
0: ඒ කියන්නේ සරලව කිව්වොත් ඒගොල්ලන්ට පුළුවන් මෙන්න මෙහෙම කියන්න.
1: ඔව්.
0: අපි තවදුරටත් ශ්‍රී ලංකාව වගේ රටක් නෙවෙයි.
1: ඕකේ.
0: අපි හැමදාම කියන්නේ ශ්‍රී ලංකාව කියන්නේ දියුණු වෙමින් පවතින රටක්. ඩොලර 100 වුණා.
1: අපි තාම දියුණු වෙමින් පවතින රටක්.
0: අපේ ආකල්ප පොඩ්ඩක් අවුල් කරගෙන වෙනස් කරගන්න වෙනවා.
1: අහහ.
0: අපි දියුණුයි කියලා හිතන්න ඕනේ. අපි කියනවානේ එහෙම හිතන කොටයි නේද? උකුස්සෙක් වගේ හිතන කොටයි පාත්තෙක් වගේ වැඩ කරන්නේ නැති කියලා.
1: අහහ.
0: අපි හැමදාම පාත්තෙක් වගේ තමයි හිතන්නේ.
1: අන්න ඒකනේ. ඉතින් අපි කවද උකුස්සෙක් වෙන්නේ?
0: උකුස්සෙක් වෙන්නේ. කොහොම හරි මේ හරි හරි පණ්ඩිත කම බැක්
1: එකේ. පොසිටිව් කතා කරන් පොසිටිව්.
0: ජාත්‍යන්තර ගිවිසුම් වලදී ඒගොල්ලෝ මේ නොකිය කිව්වා. අනිත් රටවල් වලට වඩා වැඩිපුර කාලය ඉල්ලන. සහන ඉල්ලන ලේසි කියන්නේ පහසු නීති රීති ඉල්ලන එහෙම බලාපොරොත්තු වෙන වටපිටාවක් දැන් අපිට නැහැ.
1: අපි ඒක නවත්තනවා.
0: අපි දැන් එහෙම කරන්නේ නැහැ. ඕගොල්ලන්ට අපි එහෙම ඒවා දෙන්නෙත් නැහැ. ඒ නිසා අපිත් එක්ක ගිවිසුම් වලට එනකොට නේද ලොකු ලොකු පහසුකම් බලාපොරොත්තු වෙන්න එපා. මෙච්චර කල් චීන හිටියේ අර මේ ඒ කියන්නේ ඐඩෙන්ටිටිස් බැලන්ස් කරගෙන. ඒ කියන්නේ අපි කියන්නේ එක පැත්තකේ මුළු ලෝකෙටම බඩු හදන සුපිරිම මේ මැනුෆැක්චරින් පැත්තේ බලය තිබ්බා. අනිත් පැත්තෙන් ඒගොල්ලෝ කියලා තිබ්බා ඔෆිෂියලි යාලා තාම දියුණු වෙමින් පවතින රටක් කියලා. ඉස්සර හිටියේ එහෙම.
1: දැන් එහෙම නැහැ.
0: දැන් මේ ට්‍රැක් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා යන පාටක්. ලෝක බලවතා කියන තැන වගේම ලෝකේ යාලා දිහා බලන විදිහත් ඒගොල්ලන්ට මැනේජ් කරන්න වෙනවා. හරි. චීනේ මේ ගහන්නේ අලුත් ගේම් එකක්. නිකම්ම නිකම් පොලිසි වෙනස් කිරීමකට වඩා
1: හරි
0: වෙනමම අලුත් යුගයක්. නිව් ඊරා එකක් කියලා කියන්නේ. නිව් ඊරා එකක්. නිව් ඊරා එකකට ලෑස්ති වෙනවා වගේ සිද්ධියක් තමයි පේන්න තියෙන්නේ. එතකොට චීනේ මේ යන්න හදන අලුත් ගමන අපේ රටට කොයි විදියට බලපායිද? මොකද අපි චීනේ ඉතාම ළඟම ළඟ නෑයික්
1: හිතවතෙක්
0: හිත නෑයික්
1: නෑයික
0: චීනෙත් එක්ක අපිට තියෙන නෑකම
1: හරි
0: ඉතිහාසය හොයලා බලන්න. එතකොට කොහොමද නෑකම කියන්නේ? මම කියන්න බලන්න කාගෙද?
1: අත්ත මුත්ත නත්ත කිත්ත කිරි කිත්ත.
0: එහෙම නෙමෙයි. සහෝදර කමක් තියෙන රටවලුත් තියෙනවා. මේක ඇවිල්ලා නෑකම. ඈත අතීතයේ ඉඳලා නැද්ද?
1: අපිට හොඳ සල්ලි කාර නෑයෙක් ඉන්නවනේ වගේ එකකින් අපිට ඉන්න පුළුවන් එතකොට නේ.
0: ඔය ගැම්මෙන් ඉතහා ගියේ උනාට ඉතින් ගෙදරට
1: අපි තාම දිනු මේ පොදු රටක් හැබැයි
0: ගෙදරට තට්ටු කරලා බැලලා ගේ ඇතුළට ආවම ප්ලේන්ටියක් දී ගන්න බෑ.
1: එම් පොඩි අවුලක් තියනයි ඉතින්
0: සමහර ගෙවල් තියෙන හැ
1: හා
0: ඉන්නවා නෑයන්ට සල්ලි තියෙන හින්දා ඉන්නු ජාරුවට ඉන්නවා යාළුවන්ට සල්ලි තියෙනවා ඒගොල්ලන්ගේ වාහන වලින් යනවා
1: හයි ක්ලාස් ෆැමිලි ආශ්‍රය කරන්නේ
0: මේ ගෙදරට කවුරු හරි ආවම ප්ලේන්ටියක් දී
1: දෙන්න ඉතින් පොඩි අවුලක් තියනවා. උදේ 8යි විනාඩි 45යි දැන්
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
2: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: උදෑසන 8:51යි දැන්.
1: මේ හඳුන් කූරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සෙත් සුවඳින් පිරේවා.
0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
4: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹා ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක් හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි
5: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තියෙන නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවයෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
0: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
5: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු. ලකන්ඩ රේඩියෝ ITN.
0: උදේ 8:53යි දැන් වෙලාව. අපි අලුත් පැයකටනේ යන්න හදන්නේ නේද? ඒ පැයට යන්න කලින් ඔබට මේ පැයේදී මතක් කරන්න ඕනේ අපිත් එක්ක හිටපු අනුග්‍රහක පවතුන් ගැන. ඔබව දිනවන ජාතික ලොතරැයි මණ්ඩලයේ හඳහන ටිකට් එක ගැන කිව්වා. ලග්නෙත් එක්ක ගලපගෙන දැන් ඔන්න ඔබට හඳහන ටිකට්පත් වැඩියෙන් මිලදී ගන්න අවස්ථාව තියෙනවා. ලග්නේ ඔබේ ඡායාංක ටිකයි ගල්පගත්තොත් අද දවසේ බිහිවන සුපිරි වාසනාවන්තයා, කෝටිපතියා, ලක්ෂපතියා, දසලක්ෂපතියා ඔයා වෙන්න පුළුවන්. කවුද? ඔයා. ඒ වගේම විජය නිෂ්පාදන අපිත් එක්ක ඉන්නවා. කැම ටික රස කරන්න ආදත් හොඳම තත්වයේ කුළුබඩු ටික නියම රසට පදමට කැම ටික රස කරගන්නවා නම් හරියනම නිෂ්පාදම තමයි විජය කියලා කියන්නේ. ඒ වගේමයි පැල්වත නිෂ්පාදන අපේ රටේ සල්ලි අපේ රටේ මිතුරු කරගන්න පුළුවන් හොඳ විදිහක් තමයි දේශීය නිෂ්පාදන වලට හුරු වෙන එක නේද? අන්න ඒ නිසා ක්‍රියාශ්‍රිත නිෂ්පාදන ටික ගන්නකොට පැල්වත්ත කියන නමින්ම ගන්න යෝගට් එකේ ඉඳලා කිරිපිටි පැකට් එක, එතකොට අයිස්ක්‍රීම්, බටර්, ගිතෙල්, මීකිරි මේ හැම දෙයක්ම දැන් ඔබට පැල්වත්ත කියන නමින්ම මිලදී ගන්න අවස්ථාව තියෙනවා. දේශීය කිරිගොවිය ශක්තිමත් කරන්න ඔන්නෝයාට අවස්ථාව තියෙනවා. ඉතින් එයා ජීවත් වෙන්න පැයි නේද? අපිට හොඳම නිෂ්පාදන ලබා දෙන කට්ටියනේ. ඒ නිසා ළඟම තියෙන අවුට්ලට් එකට එන්න නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත, ගාලුපාර කොල්ලුපිටි, අරංගල හන්දිය මාළඹේ, පළවත්ත හන්දිය බත්තරමුල්ල සහ අනුරාධපුර මරදන් කඩවල තියෙන අවුට්ලට් එක කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් විදිහට මෙයයි පවත්වගෙන යනවා. ඉතින් ඔබ ඒ අවට කෙනෙක් නම් ඔන්න ඔබටත් අවස්ථාව තියෙනවා ඔබ එකතු කරගන්න කිරි ටිකට නිසි වටිනාකමක්, නිසි මිලක් ලබා ගන්න මරදන් කඩවල තියෙන අවුට්ලට් එකට ගෙනල්ලා බාර දෙන්න. හරිනේ, එහෙනම් විස්තරේ නේද? 8:55යි.

0: ලක්කන ප්‍රවෘත්ති සමකින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනරිතහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දිවයිනේ නිරතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමු, සාවායඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළි යන දිස්ත්‍රික්ක ඊට ඇතුළත්. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පසුරකින් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. වැසි සමග ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
3: ලක්කඩ විදේශීය ප්‍රවෘත්ති.
0: ඉන්දියාවට බලපෑ ඇති උෂ්ණාධික කාලගුණ හේතුවෙන් රට දකුණු ප්‍රදේශයට දැඩි බලපෑම් එල්ලව තිබෙනවා. දකුණු ඉන්දියාවේ තෙලංගනා ප්‍රාන්තයේ පුද්ගලින් 16 දිනකද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. ප්‍රාන්තයේ පුරා මේ වන විට මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සඳහා ජනතාව දැනුවත් කිරීමද ආරම්භ කර තිබෙනවා. රෝගී පුද්ගලයන් එලිමහන්ට නොයන ලෙසයි දැනුවත් කෙරෙන්නේ. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පෙරවරු 10ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: නමයයි විනාඩි හයයි දැන් වෙලාව.
1: නවයයි හයයි අපි අලුත් පැයක ඉන්නේ.
0: හරි.
1: සචින් ටෙන්ඩුල්කාර්. කවුද සචින් ටෙන්ඩුල්කාර්?
0: ක්‍රිකට් ක්‍රිකට්.
1: සචින් ටෙන්ඩුල්කාර් තමයි ලෝක ක්‍රිකට් වල දෙවියන් එහෙම නැත්නම් ගෝඩ් විදියට සලකන්නේ.
0: හරි.
1: ඔයා මම අපි කවුරුත් ටෙන්ඩුල්කාර් කැමති වුණත් නැත. සචින් ටෙන්ඩුල්කා කියලා කිව්වම අර සරප්පුණන් අහවල් නාමය වගේ නේද?
0: ක්‍රිකට් නම් මෙයා තමයි.
1: ක්‍රිකට් නම් සචින් ටෙන්ඩුල්කාර් වගේ කාලයක් තිබ්බනේ.
0: ඔව්.
1: يعني අපි ලංකාවේ සනජ්ජය සූර්ය අරවින්ද මුරලියාට ආදරේ එක වෙනම කතාවක්.
0: මේ ඉන්දියාවේනේ නේ.
1: පොඩි කාලේ අපෙන් ඇහුවම ක්‍රිකට් ගහනකොට කවුරු වගේ වින්නද කැමති කියලා සචින් ටෙන්ඩුල්කාර් වගේ.
0: හරි.
1: නම හරියට කියන්නත් බෑ.
0: ඔව්.
1: සචින් ටෙන්ඩුල්කාර්ගේ පුතා තමයි කවුද?
0: මට එහෙම මතක නෑ.
1: අර්ජුන් ටෙන්ඩුල්කා.
0: අහහ.
1: අර්ජුන් ටෙන්ඩුල්කා.
0: අහහ.
1: අර්ජුන් ටෙන්ඩුල්කා.
0: සාරා ටෙන්ඩුල්කාර් කියන්නේ.
1: සාරා දුව. සුබ්මන් ගිල්ල බඳින්න ඉන්නේ යා.
0: මෙයා දන්න විස්තර.
1: ආයි ඕපදූපණන් ඉතින් ආයි දන්න.
0: අනවශ්‍ය තොරතුරක් නේ.
1: මං හොඳ මාධ්‍යවේදී. ඕන ඕපදූපයක් මං දන්නේ.
0: හාහා.
1: මම දෙවෙනි වෙන්නේ අරයට විතරයි.
0: ඕකේ.
1: කාටද?
0: අරයට.
1: අරයා?
0: ඔව්.
1: රයිට් කොමාරි මේ දැන් කවුද සුබ්බන් ගිල් ගැන කතා කරේ මොකද්ද කතා කරේ
0: සචින්
1: ටෙන්ඩුල්කා සචින් ටෙන්ඩුල්කාරි පුතා අර්ජුන් ටෙන්ඩුල්කා
0: හරි
1: මේ අන්තිමට ගහපු ලක්නව් සුපර් ජෙන්ස් කණ්ඩායමට ක්‍රීඩා කරා
0: ඔව්
1: සචින් ටෙන්ඩුල්කාගේ පුතා නම් කොහොම තැනක ඉන්න ඕනේද කියලා හිතන්නකෝ
0: නැත්තම්
1: දැන් සචින් ටෙන්ඩුල්කාගේ පුතානේ
0: හරි
1: දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ තාත්තලගේම අඩිපාර යන පුත්තු. හැබැයි අර්ජුන් එහෙම නැහැ. සචින් ගහපු ක්‍රිකට් එක එක්ක බැලුවම පුතත් ඒ පාරේ ආවනම් අද කෝලිලා, රෝහිත් ශර්මලා, සූර්ය කුමාර්ලා, සුබ්මන් ගිල්ලා, තිලක් වර්මලා, ඉෂන් කිෂන්ලා නෙවෙයි ඉන්දියාවේ ක්‍රිකට් එක රන් කරන්න ඕනේ අර්ජුන් ටෙන්ඩුල්කාර්ලා. හැබැයි අර්ජුන් පේන තෙක්මානික නැහැ. හැබැයි අර්ජුන් ටෙන්ඩුල්කාර් ඉතාම ඉවසීමෙන් මේ ක්‍රිකට් එකේ ඉන්නවා. අපි කියන්නේ අල්ලගෙන ඉන්නවා. තාත්තා ටෙන්ඩුල්කාර් හින්දා කිසිම ලැබෙන චාන්ස් එකකුත් නැහැ.
0: හැබැයි තාත්තා ආදරෙන් හැමදේම කියලා දෙනවා නේ.
1: කියලා දෙනවා කියලා දෙනවා. දැන් අපේ වගේ නะ හිතන්නකෝ. අපේ තාත්තා ක්‍රිකට් බෝඩ් එකේ හිටියා නම් මට ක්‍රිකට් බෝලයක් මෙහෙම අතින් අල්ලගන්න බැරි වුණාත් මම බෝඩ් එකේ ඉන්නේ.
0: අන්න ඒකනේ.
1: කියන්නේ සමහර රටවල සිස්ටම් එකේ ඒකනේ.
0: ඔව්. කොහොම කියනකොට මට රටක් මතක් වෙනවා. කියන්න බෑ.
1: ඉන්දියාවේ ක්‍රිකට් වල එහෙම ඉන්න බෑ. හරි.
0: මහන්සි වෙන්න ඕන.
1: ක්‍රිකට් හරියට ගහලා එන්න ඕනේ.
0: වැඩ පෙන්නන්න ඕනේ.

0: එයාට ටෙන්ඩුල්කා කියලා තියෙන්නේ. හරියට ක්‍රිකට් එක ගහගෙන ටීම් එකට එන්න.
1: ඔව් නැතුව මගේ නම ඉස්සරහට දාගෙන මෙතන මුදුර වෙන්න ලැස්තින්න එපා.
0: මට බෑ කෝල් කළා.
1: හා
0: අනේ මේ ගංගුලි සචිනුයි ගංගුලි එක කාලෙනේ.
1: ඔව් දැන්
0: ඔය ක්‍රිකට් බෝඩ් එකේ සභාපතිලා හිටියා ඉන්දියන් එකේ ගංගුලි.
1: ඔව්
0: මොන ගංගුලිද?
1: එහෙම මතක නැහැ
0: ගංගුලි. දන්නේ නැහැ දන්නේ නැහැ දන්නේ නැහැ. නම කිව්වම දන්නේ නැහැ.
1: අනේ ගංගුලි ගංගුලි ඉති.
0: අවබෝධයෙන් ඉන්න මෙතන.
1: ඕකේ.
0: සෞරෝ ගංගුලි.
1: හා
0: ඊට පස්සේ රවි ශාස්ත්‍රීලා ක්‍රිකට් පාලන අධිකාරියට මේ
1: බලපෑම් කරේ නැහැ කවදාකෝ.
0: ඒ සම්බන්ධය ටෙන්ඩුල්කාගේ යාළුවා වුණත් යාළුකම් වලින් පුතා ටීම් එකට දාගත්තේ නේ.
1: ඔය මල්ලි මගේ පුතා එනවා මේ පොඩ්ඩක් බලන්න මල්ලි. ඒව නැහැ.
0: ඒව නැහැ. හරි.
1: හා
0: ඉතින් මේ අන්තිම මැච් එකෙන් පස්සේ ටෙන්ඩුල්කා තියලා තිබ්බා ලස්සන සටහනක්.
1: ඔව් නේ.
0: එයා මොකද කියලා තිබ්බේ?
1: ඉතා හොඳයි අර්ජුන්. මේ වාරයේ පුරාම ඔබ ඔබවම කරගෙන ගිය ආකාරය ගැන මම ආඩම්බර වෙනවා. හැම වෙලේම ඔබ ගැන විශ්වාස කරනවා. ඔහොම කියලා තිබ්බා ඉතින්. තවමනද?
0: තවමනක්.
1: එයා උපදෙස් දීලා තිබ්බා. ඔයාගේ පාද බිම තබා ගන්න මම එයා කියලා තියෙනෙක් කියන්නේ. මේ මේ හැමෝටම මොකද ඔබ හැමෝටම කලාවෙන් ක්‍රීඩාවට ආදරය කරන්න කියලා කියනවා.
0: ඒ මොකද ඒක? ටෙන්ඩුල්කාට අදරත් ඉන්දියාවේ ලෝකෙ මිනිස්සු ආදරේ.
1: ඔහොම.
0: ඔයා දැකලා තියෙනවා ටෙන්ඩුල්කා අග්‍රසිව් පාට් එකක් කරලා පිට්ටනිය රණ්ඩු දාගෙන වලි දාගෙන බැට් වලින් ගහගෙන.
1: නෑ නෑ නෑ.
0: ඔය දැන් කෝලීට තියෙන කෝලි කොච්චර වැඩකාරයා වුණත්
1: පොඩි
0: මෙහෙම කරනකොට තරහ යනවා.
1: කාරයා.
0: ඔව්. හරි.
1: හා
0: කාට හරි මොකක් හරි අර පවුගේ මැච් එකේ ට්‍රැවිස් හෙඩ් එක වලියක් දාගත්තා.
1: ඔව්.
0: එහෙමනේ. ටෙන්ඩුල්කා එහෙමනේ. එතකොට ඒ තාත්තගේ ගෞරවය රකිමින් පුතා ක්‍රිකට් එකේ ඉස්සරහට යන්නේ. මම් පිටිපස්සේ නම් බලන් ඉන්නවා.
1: මං හයියක් වෙන්නම්.
0: ඔව් තාත්තා කෙනෙක් විදියට ටෙන්ඩුල්කා මරු නේද?
1: ඔව්.
0: පුතත් එහෙම නැහැ.
1: හා.
0: පුතත් රඟන්නේ
1: නැහැ. ඔව්.
0: නේ
1: අපේ තාත්තාවලා කියලා.
0: අපේ තාත්තා ටෙන්ඩුල්කා. ඔය හිතන්න අපේ තාත්තා ටෙන්ඩුල්කා වුණා නම් මං කොහොමද?
1: ආ මොහේ නා.
0: එනම් ක්‍රිකට් හොල්ලලා මේ ලංකාවේ.
1: හා.
0: අන්න එහෙමයි. තාත්තලා පුතාලා. හරි විදියට සමාජගත වෙච්ච නේද? සමාජය ගැන හරි විදිය කියවීමක් තියෙන
1: හොඳ අවබෝධකින් ඉන්න
0: හොඳ පවුලකින් ආවම දරුවන්ට එහෙම වෙනවා. ඔයාගේ දුවගේ පුතාගේ හැසිරීම පේන්නේ
1: ඔයා හැසිරෙන විදිහ.
0: අන්න.
1: 9යි විනාඩි 11යි.
0: මේක පොඩි කතාවක් තියෙනවා. ඒ කතාවේ පොඩි මෙන්න මේ කැලම අයින් කරගන්න.
1: මොකද?
0: ඔයාගේ හැසිරීම දිහා බැලලා මම ඔයගලගේ ගෙදර ආයෙත්
1: නෑ නෑ මේ
0: අහිංසක ඉතාලම වැදගත් අම්මෙක් තාත්තෙක්
1: මම මේ

0: තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අමෘතා.

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් දොල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
4: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.
5: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්බිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: ඇයිනවා කියන්නේ කොතේ ගැලපෙනා කියන එකනේ.
8: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
7: කොහොමද වෙරි වෙලා?
8: වෙරි වෙලා විතර නෙවෙයි මේ ඇලිලා.
7: තුමනි මේක හදලා බලන්නකෝ.
9: විජය
10: ප්‍රඩක්ස්
9: අපේ රසය රටේ සැමට.

0: මැයි 27 වනදා තිහකොට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය විසක් මංගල්‍ය සහ

0: නායිම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්වේදී.
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න. පොතුසි පුබුදන්න. ඔබත් එක්වන්න.
2: ලෝකානුකම්පාව
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනි
1: බෙතපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
3: 9යි විනාඩි 23යි වෙසක් කලාප රට පුරා තියෙනවා.
4: ඒකනේ
3: වෙසක් සිරි නරඹන්න ඔබ යන්න පරිස්සමින්. වැසි සහිත කාලගුණය ටිකක් පහවයයි කියලා හිතුවට එහෙමත් නැහැ. 26 27 28 වැස්ස වැඩි වෙන්න පුළුවන් කියලා පොඩි අනතුරු ඇඟවීමක් තියෙනවා. මේක කියන්නේ කියලා බෑ නොකියත් බෑ. සමහර ඒවා තියෙනවා කනකට නොගින හිටියම ප්‍රශ්නේ උනාට පස්සේ
4: අපි හිතුවේ නැහැ එච්චර එහෙම වෙයි කියලා. එහෙම කියනවා.
3: ගායි කියලා කිව්වා.
4: ඔහොම ගායි කියලා බලාපොරොත්තුනේ නැහැ.
3: අන්න ඒ වගේ. ඒ නිසා මේ ලංකාව හරහා නිර්විතදිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් තියෙනවා කියලා කියන්නේ 26 27 28 කියන දවස් තුනේ වැඩි වර්ෂාපතනයක් වෙඩින්න පුළුවන්. ඒ වගේම ඒ නිසා තමයි වෙසක් කලාපවල ඉන්නට තම මතක් කරනවා. වාගේ නිර්මාණයම කරනකොට ඒවා නේද?
4: ඔව්.
3: සැලකිලිමත් වෙන ආවරණය කරගන්න විදිහ, විදුලි බුබුලු එක්ක විශේෂයෙන්ම කරන්ට් එකක් වැඩ කරනකොට ඒ පරිස්සම ඒකේ හැම දෙයක් ගැනම හිතන්න වෙනවා. ඉතින් වෙසක් බලන්න යන අපිටත් අපේ පරිස්සම ගැන හිතන්න වෙනවා. අපි මේ විදුලිය ගැන කතා කරමු නිසා ඩීප් ටෙක් ගැන කතා කරලා යමු. විදුලි ආලෝක පූජාවන් රට වටේම වෙසක් අසිරිය වෙනුවෙන් ඔබ කරනවා. ඉතින් නිසා අමතරව මේ වෙලාවේ කිසියම් අපි කියන්නේ තව ටිකක් බරක් වැටෙනවා ජාතික පද්ධතියට. ඉතින් ගෙදරක සෝලා සිස්ටම් එකක් තිබ්බනම් ඔකි ප්‍රශ්නයක් නැහැ. නමුත් හැම ගෙදරම සෝලා එකක් නැහැ.
4: අන්න ඒකනේ. හැබැයි ඔබට පුළුවන් ඔබේ කර්මාන්ත ශාලාවට එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන් මේ කියන තැන්වලට සෝලා එකක් සවි කර ගන්නවා නම් එවෙනෙන් විශ්වාසවන්තම තැන ඩීප් ටෙක් සෝලා කියලා අපි කිව්වා. වැඩි විස්තර 0712711711 කියන නම්බරයකට කතා කරලා දැනගන්න ඔයාලට පුළුවන්.
3: ඒ ඩීප් ටෙක් සෝලා ගැන මතක් කරේ ලංකාවේ විශ්වාසයෙන් යුතුව ඕනම කෙනෙකුට කියලා ගනඳුනම මේ සම්බන්ධය ඔයාලට ආරම්භ කරන්න පුළුවන් කමක් තියෙනවා. ඩීප් ටෙක් ටීම් එකේ තාම සුවදශීලී කාර්යක්ෂම තරුණ මේ ටීම් එකක් ඉන්නේ.
4: තරුණ කැලක්
3: ඩෝමා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස් ගැන අපි කියන්නේ ව්‍යවසායකයෙක් බිහි කරන්න ලංකාවේ AI ගන්න උත්සාහය. ඔබ නිකාම නිකන් ගෙදරට වෙලා රැකියාවක් නැතුව ඉන්න කෙන තරුණයෙක් නම් ඔයාලට කිව්වා රස්සාවකුත් දෙන්න එන්න කියලා ඔයාට පුහුණු කාර්මිකයෙක් විදිහට.
4: එවෙනුවෙන් අපි ඔබට නම්බර් එකකුත් කිව්වා. ඔබේ අයදුම් පත යොමු කරන්න 0676423947 0676423947 කියන නම්බරයකට අමලක මැණික්කඩවර මහත්මයා වෙත ඔබේ අයදුම් පත යොමු කරන්න තියෙන්නේ. ඉතින් පුහුණු කාර්මික ශිල්පියෙක් විදිහට දිවයිනේ අංක 1 වීකිටීමේ යන්ත්‍ර වෙළඳපළට හඳුන්වා දුන්න මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එක්ක සම්බන්ධ වෙලා ඔන්න ඔබටත් ඔබේ රැකියා සිහිනය සැබෑ කරගන්න පුළුවන්.
3: අද කිතුලා ගෙදර කිතුලා අසංක අද ගෙදර මේ ගෙදරින් අපි අහගෙන ඉන්නවා කියලා කිව්වා. බිරිඳ අම්මා තාත්තා ඔක්කොම ගොඩක් ආදරේ මතක් කරනවා. අපි අහගෙන ඉන්න හැම කීප දෙනෙක් අපිට මැසේජ් කරලා තිනවා අපි ටින්නට කියන්න. ඉතින් ජය වේවා.
4: ජය වේවා. සතුටින් ඉන්න පරිස්සමෙන් ඉන්න.
3: අද ඔෆිස් කී නැත්තේ ඇයි දන්නේ?
4: කම්මැලි හිතෙන්නේ නැති.
3: හොරට වෙන්න බෑ නේද?
4: කිතුලා කම්මැලි නැහැ කියලා ඔයාම කියලා තියෙනවා.
3: නෑ නෑ කඩියගේ හොල්ලෙක් දක්ෂ හොල්ලෙක්. රයිට් මේ අපි මතක් කරන්න ඕන දැන් ඔය උණහෙම්බිරිස්සාව කැස්ස වගේ මේ දවස්වල හවසට වැටෙන පොඩි හරි පොදේට තෙමුණා කියලා කියන්නේ
4: ඔබට හරි
3: ඔබට සෝරි
4: ඔබට සෝරි
3: අපි දෙනවා එකට ගුලියක් ගුලියක් දීලා අපි ඉතින් ගුලිමන දෙන්න වෙනවා
4: මිනිස්සුන්ට
3: අපි එකට දෙනවා කැස්ස පැණියක්
4: තියෙනවා විශේෂයෙන්ම සෙම් ප්‍රතික්ෂාව වගේ දේවල් වල ගොඩාක් අය බලන්නේ ඉක්මනට මොකක් හරි සෙම් අර අපි කියන්නේ සෙම වේලෙන බෙහෙත් බොනවා කියලා ඒක ඇත්තට තේරුමක් නැහැ දැන් ওই සෙම් ප්‍රතික්ෂාව උන කැස්ස සෙම වගේ දේවල් තියෙනවා නම් ඔන්න ඔබට ක්‍රිමිරාජ පේයාව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා ඉතින් ක්‍රිමිරාජ කියන නමින්ම ගන්න තමයි තියෙන්නේ වැඩි විස්තර දැනගන්න පුළුවන් 0112 753-889 0112 753-889 කියන නම්බරයකට කතා කරන්න. තවත් ආයුර්වේද ඖෂධ ගණනාවක් තියෙනවා ඔබට ඕන තරම් ඔන්න විස්තර දැනගන්න පුළුවන් අර කියන නම්බරයකට කතා කරලා.
3: අර කියව ප්‍රවෘත්ති ආය මතක් කරනවා 26 27 28 කියන දවස්වල වැස්ස වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා නායා මනතුරු ඇඟවීම් තියෙන තැන්වල නේද? කිසියම් මනතුරුක සේයාවක් තියෙනවා නම් පොඩි හරි සැකයක් තියෙනවා නම් එතනින් ඉවත් වෙන්න. විශේෂයෙන්ම ඒවට අවශ්‍ය කරන දිස්ත්‍රික්ක මට්ටමේ දිස්ත්‍රික්ක 6කට මේ වෙනකොට නායාම යනතුරු ඇඟවීම් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා ඔබ දන්න කියන අයටත් මේ පණිවිඩය දෙන්න.

0: good morning උදේ 9යි විනාඩි 30යි
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: හඳහන ගන්නවද දන නිදානය ගන්නවද නැත්නම් ওই දෙකම ගන්නවද තීරණේ තියන්නේ ඔබේ අතේ මේ දෙකෙන්ම ඔබට වාසනාව තමයි උදා වෙන්නේ යන්නේ නිසයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ටිකට් පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි කියන්නේ එහෙමනම් අපි යමු ඊයේ ඔබ හැම විශ්වාසයෙන් ගත්ත මහජන සම්පත ඇතුළු අනිකුත් ටිකට් පත්වල නිල ප්‍රතිඵල ටික බලන්න මහජන සම්පත 6199 වෙනි දිනුම් වාරය ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය A ජය අංක පිළිවෙලින් අංක 4 අංක 7 අංක 8 අංක 1 අංක 3 සහ බිඳුව ගොවිසෙත O අක්ෂරයත් එක්ක අංක 10 අංක 22 අංක 40 සහ අංක 50 මෙගා පවර් B අක්ෂරයත් එක්ක සුපිරි අංකය වුණේ අංක 3 ජය අංක පිළිවෙලින් අංක 30 අංක 32 අංක 33 සහ අංක 37 දර නිදානය V අක්ෂරයත් එක්ක අංක 5 අංක 23 අංක 36 සහ අංක 63 හඳහන මේෂ ලග්නයත් එක්ක අංක 4 අංක 18 අංක 31 සහ අංක 41 අද සම්පත A අක්ෂරයත් එක්ක අංක 8 අංක 1 අංක 3 සහ බිඳුව NLB ජය H අක්ෂරය එක්ක බිඳුව අංක 6 අංක 8 සහ බිඳුව සුබ දවසක් මිතුන ලග්නයේ තමයි ජයග්‍රහී ලග්නය වෙන්නේ ජය අංක අංක 37 අංක 41 සහ අංක 50යි ඔබට වාසනාව ගේන්නේ ජීවිත සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලෙන්

0: දැන් සඳුදට වැඩට එනවා කියලා කියන එක ඊයේ රෑ තිබුණ මානසිකත්වයේ ෆියුට්ටා මතක් කරගන්න. නේද සඳුදානේ. දැන් ඕක ඇවිල්ලා ඔයා දන්නවද ඔය සඳුදට සඳ උදේට වැඩට යන්න කම්මැලි හිතෙන එක සාමාන්‍යයි මිනිස්සෙකුට. හැබැයි ලෝකේ තියෙනවා ආගෝෆෝබියා කියලා එකක්.
1: මොකරි බයක් වෙන්න තියෙනවා.
0: ඔයක බයක් තමයි. ෆෝබියා එකක් කියලා කියනකොටම බයක් නේ. එතකොට මේක කම්මැලිකමක් නෙවෙයි බයක්. වැඩක් පටන් ගන්න තියෙන බය. මරණ බයක්. මොකක් හරි වැඩක් පටන් ගන්න බයයි මම මැරෙයි කියලා. මේක දැඩි මානසික කංශාවක් කියලා කියනවා.
1: හරි.
0: ඒ නිසා ඔය වැඩට යනවා කියන එකට තියෙන ෆෝබියා එකක් නෙවෙයි ඈ. මම මේ ෆෝබියා ගැන කතා කරන්න හේතුව තමයි අපි හැමෝටම තියෙන මොකක් හරි ෆෝබියා එකක්. බයක්. සමහරු කැරපොත්තන්ට බයයි. සමහරු කළුවරට බයයි. කළුවරට
1: හිත බය හින්දා.
0: සිඳුගුති. ඊට පස්සේ සමහර අයට තියෙනවා නිකන් සාමාන්‍ය පොඩි පොඩි බයවල්. ඒ වගේ බයකට තමයි සාමාන්‍ය බයට තමයි කියන්නේ ෆෝබියා කියලා. කිසිම හේතුවක් නැහැ තමන්ගේ පාලනයෙන් තොරව යම් දෙයකට ඇති වෙන අසාමාන්‍ය බියක්. සමහර විට මේ අපි මේ කතාව කරගෙන යනකොට ඔයාලට තේරෙයි ඔයාලට එහෙම බය තියෙනවා කියලා. වෛද්‍ය විද්‍යාවට අනුව ෆෝබියා ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. එකක් තියෙනවා ස්පෙසිෆික් ෆෝබියා. විශේෂිත භීතික.
1: හරි.
0: ඒ කියන්නේ යම් නිශ්චිත වස්තුවකට. සතෙක්ට. සර්පයින්ට. ඊට සමහරුන්ට අර අවස්ථාවක් කියලා ගත්තම ලේ දැක්කම ඇති වෙන බය. ඒකට තමයි කියන්නේ ස්පෙසිෆික් ෆෝබියා කියලා. ඊට පස්සේ තියෙනවා සෝෂල් ෆෝබියා.
1: සමාජ බිය.
0: සමාජ බිය. සමාජ ඉදිරියට යන්න බයයි. සෙනගත් දැක්කම බයයි. අපිට පොඩි කාලේ තිබ්බේ දහම් පාසල් වල එහෙම කතාවට එහෙම ඉස්සරහට ගත්තම
1: නෑ කලන්තේ වගේ ඇඟට ඇඟ සීතල වෙලා පණ නැති වෙනවා වගේ.
0: තොල් එහෙම වේලිලා. දනිස් එහෙම මෙහෙම එකට එක වැදිලා.
1: හරි.
0: දත කට පුට්ටු වෙලා. මයික් එකක් එහෙම අතල දුන්නම් මටත් පොඩි කාලේ එහෙම එකක් තිබ්බා.
1: ඒකට දැන් බලන්නකොනේ.
0: දැන් ආයේ. මයික් අතාරින්නේ නෑ. මයික් ටයිසන්ලා.
1: හා.
0: ගොඩක් අයද මේක ඉන්ටර්විව් වලට ගියාම. ඔය සම්මුඛ පරීක්ෂණ වලට එහෙම ගියාම තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඇග්‍රෝෆෝබියා කියලා එකක්. ඇග්‍රෝෆෝබියා. විවෘත සංවෘත ස්ථාන භීතිකාව. ඒ කියන්නේ හදිසියක් වුණොත් පැන ගන්න බැරි වෙයි කියලා. නැත්නම් උදව්වක් ඉල්ල ගන්න බැරි වෙයි කියලා ඇති වෙන බිය. උදාහරණයක් සෙනග පිරුණු බස් එකක්. පොලක. ශාලාවක.
1: හරි.
0: ගොඩාක් සෙනගින්න තැනට යන්න බයයි හදිසියක් වුණොත් මම පැන ගන්නේ කොහොමද කියලා හිතලා ඇතන නොගිහින් ඉන්න. හරි.
1: ඕකේ.
0: තව එකක් තියෙනවා. මෙන්න මෙහෙම එකක් මේක ගොඩක් අයට තියෙනවා මටත් තියෙනවා නෝමෝෆෝබියා. ඒ කියන්නේ මොකද්ද මේ නෝමෝෆෝබියා කියන්නේ? නෝ මොබයිල් ෆෝන් ෆෝබියා.
1: ඒක නම් අපිටත් තියෙනවා.
0: ෆෝන් එක ළඟ නැති වුණාම බයයි. උදාහරණයකට ෆෝන් එක බැටරි ලෝ වෙලා ෆෝන් එක ඕෆ් වෙනවා.
1: හරි.
0: පපුවට එක දිගට ඩිඩ් ඩිඩ් ඩිඩ් ඩිග් ගාලා ගහන්න පටන්
1: ගන්නවා. ඩිඩ් ඩිඩ් ලබ් ඩබ් ලබ් ඩබ්.
0: ඔව්. සිග්නල් නැති වුණොත් ඔයාට බයයි. මෙහෙම දේවල් ඇති නොවෙනවා කියන්න බෑ. එහෙම මිනිස්සු ඉන්නවා.
1: ඕකේ.
0: ඔය අලුත්ම තත්ත්වය 2025 වසරේ කරන ලද නවතම සමීක්ෂණයකින් හොයාගත්තා. ලෝක ජනගහනයෙන් 66%කටම ඔන්න ඔය මොබයිල් ෆෝන් සම්බන්ධ තියෙන ෆෝබියා එක තියෙනවා කියලා. ඉතින් මේක ලෝකේ තියෙන ප්‍රධාන ප්‍රශ්නය. දැන් අපි ෆෝන් එක නැති වුණාම හොයන්නේ
1: පිස්සෙන් වගේනේ.
0: අපේ එවෙලට අපේ පපුවේ ස්පන්දනය කොහොමද කියලා නිකන් කල්පනා කරලා බලන්න. හරි. ඒක වෙනස් එකක්.
1: ඕනේ.
0: ඊට පස්සේ තියෙනවා ෆෝබියා එකක්. ඒක මෙන්න මෙහෙම එකක්. ඒකේ නම කියන්න කලින් ඒකේ ස්වභාවය කියන්න. ඒකේ තියෙන දිග වචන සංකීර්ණ වචන කියවන්න තියෙන පුදුම බයක්. මේට දාලා තියෙන නම හිපොපොටමස්ටස් මොකලිපුඩිටඩ ෆෝබියා. ඉතින් ඒකට දාලා තියෙන නමත්
1: කියවගන්න අමාරුයි.
0: කියවගන්න බැහැ. ඒක කියවගන්න මට ඒක දැක්කම මට මේ මොහොතේ අර ෆෝබියා එක ඇති වුණා.
1: ඕකේ.
0: හරි.
1: ඇත්තට මේ වචනේ මොකද්ද?
0: හිපොපොටෝ මොන්ස්ට්‍රොසස් ලිකුපීඩියා පොලොපෝ.
1: අර මොනවා කියවයි දන්නේ.
0: ඒ වගේ එකක් තියෙනවා. මම ඇත්තටම කියන්න බෑ. ඊට පස්සේ තියෙනවා මේ මිනිසුන් සමග කායික සම්බන්ධතා පවත්වන එකට තියෙන ජෙනෝෆෝබියා කියන එක. අපි ඒක ස්කිප් කරලා යන් එහාට. ඒක තේරෙනවානේ සරලවම කිව්වම.
1: ඒක
0: ගැඹුරට කියන්න කිව්වොත් එහේ මොනවා කියවිද දන්නේ. ඊට පස්සේ තියෙනවා මෙහෙම එකක් තියෙනවා.
1: මොකද්ද?
0: ඒකට කියන්නේ ඕම්ෆෝලෝබියා.
1: මොකක්?
0: ඕම්ෆෝලෝෆෝබියා. ඒ කියන්නේ කාගේ හරි බුරිය දිහා බලන්න බයයි.
1: සීරියස්ලි?
0: බුරිය කොහොමද කැතයි වෙයි?
1: නාබිය.
0: නාබිය.
1: ඔකේ.
0: පොලක් සිස්ටර් කරලා ගියා. ඒක මෙහෙම ගත්තේ. කාගේ හරි නාභිය කෙසේ වෙතත් ඔබට ඔබේ නාභිය දිහා බලන්නත් බයයි.
1: එහෙම ඒවත් තියෙනවද?
0: ඔව්, කන්නාඩියෙන් හරි තමන්ගේ නාභිය දිහා බලන්න බය හිතෙනවා නම් ඒකත් ෆෝබියා එකක්.
1: අපිටත් තියෙනවා එහෙම බයක්. හැබැයි මූණ දිහා බැලුවම
0: ඒකේ
1: කන්නාඩියෙන් අපේ මූණ බැලුවම
0: ඒ බය හිතෙනවා. ඒ මූණනේ.
1: ඔව්.
0: මේක මේ නාභිය.
1: හා හා.
0: දැන් ඔයා කියන ඔය ඔයා කියන්නේ ඔය අයිසොට්‍රොප් ෆෝබියා
1: කියන්නේ. එහෙම ඒකත් තියෙනවද?
0: ඒ කියන්නේ මූණ බලන්න හිතෙන. අරග බුරියක් දිහා බලන්න සමාන නාභියක් දිහා. හරි. ඉතින් ඔය වගේ මේ ෆෝබියා තියෙනවා. තව එකක් තියෙනවා මෙහෙම එකක්. ෆොබෝෆෝබියා.
1: ඒ මොකද්ද?
0: ඒ කියන්නේ තමන්ට අනාගතයේදී මොකක් හරි ෆෝබියා එකක් හැදෙයි කියලා බයයි.
1: මොකද්ද අනේ මේ ෆෝබියා ගැන කතා කරන්නේ? අපි දැන් ඔය මේ ප්‍රෝග්‍රෑම් එකේ එක එක ෆෝබියා ගැන කතා කරලා තියෙනවා. මෙහෙම ෆෝබියා ගොඩක්.
0: ඇමරිකාවේ ජාතික මානසික සෞඛ්‍ය ආයතනය NIMH කියලා කියන්නේ.
1: ඔව්.
0: ඒ දත්තවලට අනුව ලෝකේ පිරිමින්ට වඩා දෙගුණයක් ගැහැණු අය මේ ෆෝබියා තත්වයන්ට ගොදුරු වෙනවා.
1: 112.2%.
0: පිරිමි ඉන්නේ 105.8%. ඉතින් තව ඉන්නවා මේ තමන්ට ෆෝබියා එකක් තියනවද කියලා දන්නේවත් නැති.
1: ඒකත් ෆෝබියා එකක්.
0: අපි වගේ.
1: අපි දන්නේ නැහැ අපිට පිස්සු කියලා. හැබැයි අපිට පිස්සු.
0: මතක තියාගන්න ෆෝබියා එකක් තියනවා නම් ඒක ඔයාගේ දුර්වලකමක් හෝ පිස්සුවක් කියලා හිතන්න එපා. මේවා මේ අපේ මොලේ සිදුවන රසායනික ක්‍රියාවලියක් විතරයි. ඉතින් මේ වගේ තත්වයක් මනෝවිද්‍යාත්මක උපදේශන හරහා
1: සුව කරගන්න පුළුවන් නේ.
0: සුව කරගන්න පුළුවන් ප්‍රතිකාර තියෙනවා. වෛද්‍යවරයෙක් එහෙම නැත්නම් මනෝවෛද්‍යවරයෙක් හම්බෙන්න එහෙම තියෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා මේවා ගැන දැනුවත් වෙලා ඉන්න එක වටිනවා.
1: අනිවාර්යෙන්.
0: හරි. මටත් දැන් මේ මගේ
1: මොකක් හරි ෆෝබියා එකක් ඔගේ තියෙනවද වටත්? දැන්නා
0: එතන කියව සමහර ඒවා නම් මට නෑ හොඳේ.
1: ඔව් නේ.
0: ඔව්.
1: මම දන්නවා. 9:42යි.

0: මානින් ඔද නවයයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා යනවා යනවා
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් හීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ලකන්ඩ රඩියෝ ITN ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහර මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියවර මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011 6776 479
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානි නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: කම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
2: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
3: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම් බීට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: 9යි විනාඩි 56යි
3: අපි යනවා යන්න.
2: ඔව් අපි ගිහින් එන්නම්. යන්න කලින් මතක් කරන්න ඕනේ විජේ නිෂ්පාදන කැමරස්ස කරන්න. අදත් ඔයාලට පුළුවන් කැමෝ යනකොට එකතු කරගන්න.
3: ඒ වගේම පැල්වත් නිෂ්පාදන කිරියාශ්‍රිත නිෂ්පාදන ටික ගන්නකොට ළඟම තියෙන අවුට්ලට් එකෙන් ඕනම සුපිරි වෙනද සැලකින් පැල්වත් කියන නමින්ම මිලදී ගන්න.
2: අද දවසේ ඉවරයි.
3: අපි යනවා.
2: සඳුදානේ අදනේ.
3: ඔව් අද සඳුදා.
2: රයිට් එන මේ සතිය වෙසක් සති අන්තයේ වෙසක්.
3: වෙසක් කූඩු හදන්න නේද?
2: සමන්තය කූඩුව කැඳුනේ දැන් නැහැ නේ.
3: කවුද?
2: සමන්තයි.
3: සමන්තයි
2: අපි අහන හැමදාම අහන සමන්ත අද තහන් ඉන්නේ.
3: ආ එහෙමද?
2: ඔව් කූඩුවක්වත් හදන්න
3: මේ පාර තොරණක් ගහන්න වගේ ඉන්නේ.
2: එහෙනම් අපි ගිහින් එන්නම්. ආයි හම්බ වෙනවා හෙට උදේ 7ට.
3: සුබ දවසක්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්ව අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 071 711 711 1
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
5: ලකන්ද රේඩියෝ ITN
6: වෙලාව පෙරවරු 10:00

0: ලකඬ ප්‍රවෘත්ති සමගින් මම සමීරකාරීව සම්ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනට තහනේ ලොතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: බලපත්‍ර නොමැතිව ගවයින් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. කිලිනොච්චේ මූණමලේ ප්‍රදේශයේදී වැටලීම සිදු කළේ. ඒ කිලිනොච්චේ පොලිසියෙන් ලැබුණු තොරතුරු මත එළගවයින් 22 සහ ලොරි රථයා පොලිස් බහරයට ගැනුණා. සැකකරු 47 කැකිරාව ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. අත්අඩංගුවට ගන්න අවස්ථාවේ එක් එළගවයෙකු මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චේ පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. බංගලාදේශයේ සරම්ප රෝගයේ ව්‍යාප්ත වීම හේතුවෙන් මේ වනිට දරුවන් 500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඩකාගනුවර රෝහල් රෝගීන්ගෙන් පිරිගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. දැඩි සත්කාර ඒකකවල ඇඳන් හිඟකම හේතුවෙන් සෞඛ්‍යාංශ දැඩි අර්බුදයකට ලක්ව තිබෙනවා. එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව ගත වූ පැය 24 තුළ පමණක් දරුවන් 13 මියගොස් තිබෙනවා. පසුගිය මාර්තු 15 සිට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 512ක්. වසංගතයේ මර්ධනය කිරීම සඳහා බංගලාදේශයේ පුරා මහා පරිමාණ එන්නත් කරන වැඩසටහන ආරම්භ කර තිබෙනවා. මේ වන විට දරුවන් මිලියන 18කට එන්නත් ලබා දී ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අර මුදලේ රට ප්‍රධාන රණා ෆ්ලවර්ස් ප්‍රකාශ කර ඇති. මෙලඟ ලක්කන ප්‍රවෘත්ති පෙරවර 11ට.
3: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: FM 93.5 93.7 Lakhanda Radio ITN.
1: Good morning, Uday 10 Vinadi 5.

0: ගුඩ් මෝර්නින් උදේ 10යි විනාඩි 10යි වෙලාව ලකන හાર્ට් බීට් එහෙනම් ඔන්න අලුත් සතියේ අපි මේ විදිහට උදෙන්ම හමු වෙන්නේ අද මේ මාසේ 25 වෙනිදා සුන්දර දවසේදී අපි මේ විදිහට උදෑසනින් හමු වෙන්නේ එතනට පුළුවන් මේ පැත්තට එන්න අද දවස් පුරාම දවල් එක වෙනකම් මම ඉන්නවා ලකන හાર્ට් බීට් අරගෙන අවිලා 07.3935937 අපේ WhatsApp නම්බර් එක 07.3935937 මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අද අරමුණු හරි ස්පෙෂල් වැඩක් තියෙනව නම් බර්ත්ඩේ විෂ එකක් එහෙම තියෙනව නම් එහෙම නැත්නම් ඔයාට මේ පැත්තට ඇවිල්ලා අපි ගෙනාපු ලස්සන සින්දුවකට හැකතු වෙන්න ඔයාට අවස්ථාව උදා කරලා දීලා තියෙන දවල් එක වෙනකන් මං ඉන්නෝ මේ පැත්තෙන් FM 93.5 හරි එහෙනම් ඔන්න අලුත් සතිය අපි මේ විදිහට වැඩ පටන් ගන්නවා. දැන් ඊයේ සමහර අය ගමේ ගිහිල්ලානේ වීකෙන්ඩ් එක ගමේ ඉඳලා දැන් ආපහු අද දවසේදී කොළඹට ඇවිල්ලා වැඩ පටන් ගන්නවා. ටිකක් කම්මැලිකමේ ඉන්නේ. මොකද දැන් අදරන් කොළඹවට නම් පොඩ්ඩක් ඔන්න ආපහු ඇස්ස පටන්ගෙන තියෙන්නේ. අපි දැක්කා උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු නිවේදනවලත් සඳහන් වෙලා තිබුණා. පොඩක ආයේ ඇස්ස වැඩි වෙනවා. හෙට ඉඳලා ආපහු ඇස්ස වැඩි වෙනවා කියලා තිබ්බ 26 27 28 කියන දවස්වල වර්ෂා පොඩක් වැඩි වෙනවා කියලා මේ තියෙන තත්ත්වයට වඩා පොඩක් වැඩි වෙන්න පුළුවන් කියලා සඳහන් කරලා තිබුණා. ඒකට ප්‍රධානතම හේතුව මේ නිරත දිග මෝසම සක්‍රීය වීම කියලත් ඔවුන් සඳහන් කරලා තිබුණා. ඉතින් සමහර පැතිවල තවමත් ඔය ජලාශවල ඒ වගේම ගංගාවල ජල මට්ටම ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒක හින්දා පොඩ්ඩක් ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන විශේෂයෙන්ම ඔය ජලය පිරුණු තැන්වල නාන්න ඒ වගේම විනෝද ක්‍රීඩාවල නිරත වෙන්න ඔරු පදින්න ටියුබ් පදින්න ඒ වගේම අපි දැකලා තියෙන ඔය කෙසෙල් කොටන් පාරු එහෙම හදාගෙනනේ කටිය ඔරු පදින්න එහෙම බහිනවනේ එහෙම කරන්න යන්න එපා. මෙතන වර්ෂාවත් එක්ක ඉහළ ප්‍රදේශවලට අපි දන්නේ කොච්චර වර්ෂාපතනයක් ලැබිලා තියෙනවද ඒ වගේම තමයි ගංගාවල ජලාශවල ඒ වගේම ඔය දියාලිවල නාන්න එහෙම යනවනම් පොඩ්ඩක් එකපාරට වතුර මට්ටම් වැඩි වෙන්න පුළුවන්. හින්දා ඔයාගේ ජීවිතේ පරිස්සම් කරගන්න මේ වෙලාවේ අනවශ්‍ය වැඩ ඒ කියන්නේ ඔය ජල ක්‍රීඩාවල එහෙම නිරත වෙන්නේ යන්න එපා කියලා අපි ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි සමහර පැතිවල ඔය ගං වතුර පහුගිය දවස්වල පහත් බිම් කීපයක් යට වුණා. මේ වැසි වතුර ඒ වගේම ගංගාවල ජල මට්ටම් ඉහළ යාම හේතුවෙන් ඒකින්ද ඔය දැන් ගෙවල් වල විශේෂයෙන් ඔය ලිං එහෙම පරිහරණය කරන අය පොඩ්ඩක් පරිස්සම් වෙන්න. සමහර වෙලාවට අපි දන්නේ මොන වගේ ජලය මිශ්‍ර වෙලා තියෙනවද කියලා මේ පහුගිය දවස්වල ඇති වුණු ගං වතුර තත්ත්වයත් එක්ක. ඒකෙහිඳ ඔය පානීය ජලය එහෙම පොඩ්ඩක් පානීය ජනය පරිසමෙන් පරිහරණය කරන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම තමයි ඔය විස බීජ හරණය කරන්න ක්‍රම තියෙනවා. විශේෂයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇවිල්ලා පරීක්ෂා කරලා බලනවා. පානීය ජලය පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න. මොකද දැන් ඔය බෝවන රෝග පැතිරියාම පොඩ්ඩක් මේ වැස්සත් එක්ක වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඩෙංගු මදුරු ව්‍යාප්තිය. ඔය ගෙවල් වල හිස් ටින් ඒ වගේම තැඹිලි කොම්බ වැහි පීලි වගේ දේවල් වල වතුර නිරන්තරයෙන්ම එකතු වෙන්න පුළුවන් මේ වර්ෂාවත් එක්ක. එහෙනම් ඒ පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරලා සුද්ධ පවිත්‍ර කරලා වැසි ජලය ගලාගෙන යන ආකාරයට හදලා තියනවා. ඔය ටයර් එහෙම තියෙනවා නම් පොඩ්ඩක් පස් ටිකක් එහෙම දාලා වහන්න. එහෙම නැත්තම් මල් පැලයක් එහෙම ඉඳන් නේපයි. ඒ වගේම තමයි හිස් ටින් වල හැම හිල් කරලා තියන්න වතුර පිරෙන්නේ නැති වෙන්න. යෝගට් කෝප් එහෙම තියෙනවා නම් ඒව පොඩ්ඩක් එකතු කරලා පස් වලින් යට කරන්න. අපි කියන්නේ වල දානවා කියලා වලක් කපලා ඒ විදිහට එකතු කරගෙන එකතැනකට එකතු කරලා පොඩි වලක් කපලා ඒව විනාශ කරලා දාන්න. මොකද ඩෙංගු මදුරු ව්‍යාප්තිය වර්ෂාවත් එක්ක ඉතාමත් අධිකයි. ප්‍රදේශ කිහිපයකට ඩෙංගු අධිඅවදානම් නිවේදන නිකුත් කරලා තියෙනවා. ඒකින්ද මේ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කියලා මතක් කරන ගමන් අපි ලකන හાર્ට් බීට් අද දවසේදී මේ විදිහට ආරම්භ කරනවා. මැසේජ් එක දාන මේ පැද්දට 07.3935937. ඔයාලගේ පැත්තේ මොන වගේ කාලගුණයක්ද තියෙන්නේ? පොඩ්ඩක් අපිට විස්තර ටිකක් කියන්නකෝ. මම බලන් ඉන්නවා එනකම් මේ පැත්තට. හරි. අපි එහෙනම් අද දවසේදී ලකන හાર્ට් බීට් පළවෙනි සින්දුව තෝරගත්තා. ලක්ෂ්මන් විජේසේකර මහත්මයා ගායනා කරන ලස්සන සින්දුවක් තමයි අද දවසේදී පළවෙනි සින්දුව විදිහට අපි තෝරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුවට යමු. මේ විදිහට ලකන හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන අපි සින්දුවට යමු. උදේ 10යි විනාඩි 14යි වෙලාව.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP

0: හඳහන. ඔබත් අදම NLB හඳහඳ බලාගන්න.
1: Heartbeat. Lakhanda Radio ITN.

උදේ 10 විනාඩි 18 වෙලාව ලැකෙන හાર્ට් බීට් වල පළවෙනි පැයේ ඔයා තාම එකතු වෙලා ඉන්නේ අපිත් එක්ක මේ විදිහට. පළවතු නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන ඔයාට. පළවතු නිෂ්පාදන කියලා කියන්නේ අපේ රටේ අපේම නිෂ්පාදනයක්. අපේ රටේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරිඅස්වැන්නෙන් තමයි පළවතු නිෂ්පාදන නිෂ්පාදනය කරන්නේ. පළවතු නිෂ්පාදන කියලා කිව්වට පස්සේ පළවත කිරිපිටියකට හම්බ වෙන්නේ වෙළඳපොලේ ඉතාමත් ඉහළ තැනක්. ඉතින් පැල්වත කිරිපිටියක ගත්තට පස්සේ පැල්වත කිරිපිටියක දැන් ඔයාට මිලදී ගන්න පුළුවන් මේද සහිත සහ මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම. ඒ වගේම තමයි පැල්වත යෝගට් එක. ඒ කිරි රසය, ඒ නැවුම් බව ඔයාට වෙන යෝගට් එකකින් ගන්න හම්බ වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි වස විස නැති කල් තබා ගැනීමේ ද්‍රව්‍යයෙන් ඇති අපේම රටේ අපේම දෙයක් තමයි පැල්වත යෝගට් එක කියලා කියන්නේ. ඒ වගේම පැල්වත අයිස්ක්‍රීම් එක, පැල්වත අයිස්ක්‍රීම් එක ගත්තත් දැන් ඔයාලට ෆ්ලේවර්ස් ගණනාවකින් මිලඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් මම මේ මතක් කරන අවුට්ලට් එකට යන්න ඉක්මනටම. ස්ටැන්ලි දිලකරන්දමාවත, නුගේගොඩ ගාලුපාර, කොල්ලුපිටියේ තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, ඒ වගේම බතරමුල්ල පැලවත්ත ශාඛාවත් ඔන්න ආවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අනුරාධපුර පැත්ත කෙනෙක් නම් ඔයාලට ලොකු ප්‍රශ්නයක් තියෙන පුළුවන්. අපිට කොහෙද තියෙන අවුට්ලට් එක? ඔයාලට ළඟම තියෙන අවුට්ලට් එක තමයි මර්දාන් කඩවල අවුට්ලට් එක. මේ මර්දන් කඩවල අවුට්ලට් එකට ගිහිල්ලා ඔයාලට පැල්වත්ත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ පොළට ගිහිල්ලා පැල්වත්ත නිෂ්පාදන හරියට පැල්වත්ත නාමය තියෙනවද කියලා බලලාත් මිලදී ගන්න කියලා ඔයාලට මතක් කරනවා. උදේ 10 විනාඩි 20 වෙලාව ලකට හાર્ට් බීට් වල පළවෙනි පැය ඔයා ඉන්නේ. මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා ආයෙනකන්. අපි තවත් ලස්සන සින්දුවක් ක්ලාස්ටි කරගෙන තියෙන ඊළඟට එඩ්වඩ් ජයකොඩි මහත්මයා ගායනා කරපු සින්දුවක් තමයි ඊළඟ සින්දුව විදිහට අපි තෝරගෙන තියෙන්නේ. අපි නම් සින්දුව ආයේ අහලා මේ පැත්තට එමු. ලකට හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන මෙයන්. උදේ 10යි විනාඩි 20යි.

0: නක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: ගුඩ් මෝනින්. උදේ 10යි විනාඩි 25යි.
2: ඒකියා සුරේතුමු මගතොට 2026 වසරේ සමාරම්භය
3: මේ 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සම්මුධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
2: පූර්ණ මාධ්‍යම හිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේතුමු මගතොට

0: තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන්කුර වල්ඩත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවාද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වල්ම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්ලස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අම්රිතා සිත් සුවඳින් පිරේවා.

0: ITN රටට වග කියන රේඩියෝ.
1: උදේ 10 විනාඩි 36
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: Good morning. උදේ 10 විනාඩි 31 වෙලාව නැකඩ හાર્ට්බීට් වල තාම පළවෙනි පැය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්නවා එනකන්. 0743935937 අපේ WhatsApp නම්බර් එක. ආවෙනෙන් විවෘත වෙලා තියෙන දවල් එක වෙනකන් මේ පැත්තට ඉක්මනට මැසේජ් එකක් දාන්න. WhatsApp මැසේජ් එකක් නෙමෙයි, වාට normal මැසේජ් එකක් හැර මේ පැත්තට දාන්න පුළුවන් ඉක්මනටම. මේ පැත්තට එන්න කියලා මතක් කරනවා. අදත් ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් ඔයා වෙනුවෙන් අරගෙන අවිල්ල තියෙන්නේ. දවල් එක වෙනකන් අහන්න. හරි, අපි ළඟට රුවන් හෙට්ටිආරච්චිගේ ලස්සන සින්දුවක් ක්ලාස් එකට ගත්තා. සින්දුව අහලා මේ පැත්තට එමු.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනය ලොතරයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ

0: good morning ude 10 විනාඩි 38 වෙලාව ලැකඩ හර්ට් බීට් වල පළවෙනි පැය ඔයා එකතු වෙලා ඉන්නේ. ඉතින් පළවෙනි පැයට මට මැසේජ් කරපු යාළුවෝ ගැටියක් ඉන්න මෙක්මන්ට එකතු කරගන්නම්. අපි යනවා පුස්සල්ලාව පැත්තට. අපේ ඊජී අනුර අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දෙනවා. සුබ දවසක් අපිට ලස්සන සින්දුවක් කෝණි කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. ආදරෙන් එකතු කරගන්නවා අනුර ඔන්න ආවා අපි ලැකඩ හර්ට් බීට් වලට. good morning ai bovan good morning world at අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපේ ප්‍රියන්ත කුවේට් වල ඉඳන් අපි වහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ ආදරණීය බිරිඳ කාන්තිවත් එකතු කරගන්න කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් දෙන්නම එකතු කරගන්නවා අපි ලැකඩ හાર્ට් බීට් වලට. හෙලෝ ගුඩ් මෝර්නින්. කොහොමද කලබල පැංචෝ? වෙරි ගුඩ් මෝර්නින් ගිහන් අයියේ. සොරි අයියේ, මම ඔයාට කලබල පැංචා කියලා නම දාපු නිසා දැන් අනිත් හැමෝම ඔයාට ඒක කියනවා නේද? මට ගොඩක් දුකයි ඒකට. ආයෙත් මම සොරි කියනවා හොඳයි කියලා මට මැසේජ් එක දාලා දෙන්න අපේ මාතලේ දිලිනි. ඉතින් මොකද වෙන්නේ, අපිට කවුරුත් එහෙම කිව්වට එකපාරටම අපි නම තියාගන්න ඕනේ නැණ දිලිනි. නිකන් හිලුවට කියන කතාවක් හිතන්න එපා. හරි, අපි යනවා ඒත් එකම වැල්ලවාය පැද්දට. කාලගුණය ගැන කිව්වොත් නම් කර වෙන්න වේලෙනවා මෙහෙට. ඔයාව අහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න ගීත් කියලා මැසේජ් එක දාලා තියෙන අපේ තරු වැල්ලවාය ඉඳලා. තරු, ඔයාවත් ඔන්න අපි එකතු කරගන්න ඕන ලැකඩ හાર્ට් බීට් වලට. සුබ උදෑසනක් සියලු දෙනාටම. අදත් ගොඩක වෙල වැල් කෙනි ආයෙදලා එපි රවින් බ්‍රැතුළු පවුලේ සියලු දෙනාමත්, ඒ වගේම යුඩි ඉන්දිකගේ පවුලේ සියලු දෙනාමත් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙනවා. ඒ වගේම ලක්වාසි සියලු දෙනාටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා කියලාත් මැසේජ් එක දාලා තියෙනවා. ඒ වගේම තමයි ගලේ කඩේ රයිගම සරච්චන්දු ඩයස් මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. දරණියගල පැද්දට යන්න කියලා හිතුවා. අපේ ඩනුෂිකා මේ වෙලාවේ අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා දෙනවා. මහත්තයා රශ්මික වත ආදරණ එකතු කරගෙන ලස්සන සින්දුවකට සුබදාසනක් වේවා ගිහන් මල්ලි. ලස්සන සෝංග එකක් ඕනේ. අපේ නුවරින් ප්‍රියංක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ප්‍රියංක වාවත් ආදරණ එකතු කරගන්නවා. මහරගම පැද්දට යද්දි අපේ විමලසේන ඇවිල්ලා ඉන්නවාද? ගොඩ කාලයකට පස්සේ තමයි විමලසේනට අපිව මතක් කළ තියෙන්නේ නේද? හරි, ඔන්න ආව ආදරණ එකතු කරගන්න. ඔයා වැඩ කරන තැන කළමනාකාර ඩිලංකන දීශාන් රසික චනිතු පසිඳු චමෝත් ගයන් සිරිවංශ ගාමිනී ලසිත චුට්ටි අනුර කුමාරී ශාන්ති නිරෝෂා හර්ෂණී සුවහා දිනුෂා කමනි චන්ද්‍රා නිරේෂා නයනි දෙල්ප චිත්‍රවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. අපි යනවා ගල්පාද පැත්තට. මාෂා දිල්හානි කමල් දිශාන්ත දම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රයානි රේණුකා ඉරංගි චන්ද්‍රාණි ගයානි කට්ටියම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම අපිට නෝමල් මැසේජ් කරපු යාළුවෝ කට්ටියකුත් ඉන්නවා. ගුඩ් මෝර්නින් තුෂාරි, එයාවත් මේ වෙලාව එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙනවා. දමුණු පොළ ඉඳලා අපි වහගෙන ඉන්නේ අපේ ආදරණීය යාළුවෙක්. එයාවත් මේ වෙලාව එකතු කරගන්නවා. අපිවත් එකතු කරගන්න අවිසාවෙල්ලෙන් ජය මැසේජ් එක දාලා තියෙන්නේ. මම දිනුෂිකා මාපලගමින් 18 වන්නම් සෝන් එක සහ වෙන ඕන දෙයක් වෙච්චාවේ සෝන් එක දෙන්නකෝ කියලා මැසේජ් එක දාලා තියෙනවා. වෙන ඕන දෙයක් වෙච්චාවේ සෝන් එක නම් අද අපේ නැහැ. 18 වන්නම් සින්දුව නම් අපි බලමු. දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපේ අලව්වේ උපාලි තමයි මැසේජ් එක දාලා තියෙන සින්දුව හන්නේ. ආ එකතු කරගන්නවා මේ වෙලාවේ. යා වැඩ කරන තන අධිපතිතුමිය පද්මිනී මිස්, ඒ වගේම අධිපතිතුමා උදේ කුමාර සර්, සිසිර, නිලන්ති, වසන්ත, සුජානි අතුරු ලක්කනහන සියලු දෙනාම එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින්, සුබ දවසක් වේවා ගිහන් මහතෝ. මම කඩේ අරගෙන ලක්කන සද්දෙම දාලා තියෙන ලස්සන සින්දුවක් අහමු කියලා මැසේජ් එක දාලා තියෙන කණම් පෙළෙන් අපේ චාන්දනී දුවවත් ආදරණ එකතු කරගන්න. චාමරි වතයවත් එකතු කරගෙන අපි යනවා කොහෙටද? අයබෝවන් ලකඩ නිදුක් වේවා. අපේ කවුද මේ රත්නපුරේ තමරා කුමාරි නේද? ඒ රත්නේ තමරා කුමාරි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. හෙඹුටාන ඉඳන් අපි වහගෙන ඉන්නවා අපේ දෙනූෂ බොස් එකතු කරගන්නවා. සුසන්ත, ඒ වගේම රොෂාන් යටියන්තොට, ආනන්දයිය, ඒ වගේම යටියන්තොට සෙල්වම් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. රත්තරන් පෙන් පුරාණේ සින්දුව දෙන්නකෝ. අපේ සිතාරි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දැසනක් වේවා ගීතයියේ. සෝන් එකකට එකතු කර ගන්න. මගේ නම හෂිනි, හස්බන්ඩ් ඉන්නවා යා මනෝජ්. අපි දෙන්නම අම්පාරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් ඒ දෙන්නවත් එකතු කරගන්නවා මේ වෙලාවේ ලක්කන හાર્ට් බීට් වලට. අයි අපි දන්සල් වඳින්නේ ඇයිද? ගෙදරින් පිඟානක් කෝපයක් අරන් ගියා නම් පරිසරයට හොඳයි, අපිටත් හොඳයිනේ. අපේ නුවර සංජීව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. බලන්න කොච්චර පරිසරයට ආදරය කරන කොල්ලෙක්ද අපේ සංජීව. සංජීවාවත් ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. සුබ දවසක් සින්දුවකට මාවත් එකතු කරගන්න. කෑගල්ලේ මීදෙනී ගමේ අපේ උපනන්ද තමයි මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් ඔන්න කට්ටියම එකතු කරගත්ත අපේ ලක්කන හાર્ට් බීට් වල පළවෙනි පැයට මේ විදිහට. වාට පුළුවන් මේ විදිහට මේ පැත්තට එන්න. අපේ නම්බර එක මතක් කරන්නම්. 0703 අංජලි හේරත්ගේ සින්දුවක් තමයි මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි නම් සින්දුව අහලා ආයේ මේ පැත්තටෙමු. ආරාධනා කරනවා FM 93.5 ලකඬ හાર્ට් බීට් එකකට වෙන්න. ලකඬ හાર્ට් බීට් අහගෙනම අපි සින්දුවට යමු. 11:44
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.

0: Radio ITN.
1: උදේ 10:52යි.
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින. දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙ කුමන්න? අදම අමතන්න. 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
3: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද? ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි, තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump. අමතන්න 077 777 7374.
4: දන්නවද, ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: කරන්න ඕනෙමන සතිය දෙනකන දවල් එක ඉඳ හතර වෙනකන්
1: Overtime Beats with Jamie.

0: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
1: දන්සැල් සංවිධායකවරුණි, පොලිතීන් ලංචේට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.

සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට.

උත්තර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: ලක්හඬින් FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN
1: 10 විනාඩි 56යි වෙලාව. ලක්හඬ හાર્ට් බීට් එක ඇකතුලින් පළවෙනි පැයේ මේ විදිහට දැන් ඉතින් ඕන පළවෙනි පැය අපිට ඉවර කරන්න වෙලාව ලැබිලා තියෙන්නේ. අපි ආපහු හම්බ වෙන්නේ අලුත් පැයකදී. ඒ කියන්නේ පැය ප්‍රවෘත්ති වලින් පස්සේ අපිට ඊළඟ පැයට යන්න කලින් ඔයාලට මතක් කරන්න තියෙනවා පැල්වද්ද නිෂ්පාදන. දැන් අන්න වැස්සත් එක්ක මේ වෙලාවේ ඔෆිස් එකේ ඉන්නව නම් ඔයාලට කම්මැලිකමක් වගේ තියෙනව නම් හදාගෙන බොන්න හොඳ කිරිතේකක්. ඒකත් රසමරස කිරිතේකක් වුණොත් කොහොමද නේද? ඒ කියන්නේ අපේම රටේ අපේම නිෂ්පාදනයක් වුණොත් එහෙම නිෂ්පාදනයක් තමයි පැල්වද්ද නිෂ්පාදන කියලා කියන්නේ. 100%ක්ම අපේ රටේ කිරි ගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වද්ද නිෂ්පාදන. නිෂ්පාදනය කළ තියෙන එකින් ද බය නැතුව අරගෙන මිලදීගෙන පරිභෝජනය කරන්න කියලා අපි ඔබට මතක් කරනවා. පැල්වද්ද නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් ටිකත් අපි ඉක්මනට මතක් කරනම්. ස්ථානීය ත්‍රිකරත්න මාවත නුගේගොඩ, ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ රංගලහන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැලවතු ශාඛාව, ඒ වගේම අනුරාධපුර මර්දන්කඩවල ශාඛාවත් ඔන්නා වෙනුවෙන් විවෘතයි. ඉතින් මේ කියන ශාඛාවන් වලට ගිහිල්ලා පැල්වද්ද නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා අපි ආට මතක් කරනවා. හරි, එහෙනම් අපි පළවෙනි පැය මේ විදිහට ඉවර කරනවා. අපි ආපහු හම්බ වෙන්නේ දෙවෙනි පැයේදී. එතකන් ඔය ආදරෙත් එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න. ජෝ ඩ්‍රොගන්ස්ගේ සින්දුවක් තෝරගත්ත මං අද ඊළඟට ලිස්ට් එකේ. තවත් ලස්සන සින්දුවක්, ඒ වගේම ගොඩක් දෙනෙක් කිල්ලපු සින්දුවක් තමයි මේ සින්දුවත්. අපි එහෙනම් සින්දුව අහලා ඊළඟ පැයේදී හම්බ වෙමු.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාරිවසම් ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දැයින් පැයපුවත් සම අනුග්‍රහය
2: වාර්තාපික වාර්තා කබන කෝටි අටේ NLB දනඩ තහනය දුතුරයි රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
0: පෑලියකුට දුටුගැමුණු මාවතේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. බහින් බස් වීමත් දුරදිගයාමෙන් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. මේගොස් ඇත්තේ විහාරගම දෙව්ලම් කඩවල ප්‍රදේශයේ පදිංචි 51 කැවරදී පුද්ගලයෙක්. අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියකුට පොලිසියයි විමර්ශන සිදු
4: කරන්නේ.
0: ආසියානු බොරතෙල් මිල කැපිපෙනෙන ලෙස අඩු වී තිබෙනවා. ඊරානය සමග සාකච්ඡා කර ඇති ගිවිසුම අවසන් අදියරේ පවතින බැවින් ඒ කොටසක් ලෙස හෝමුස් සමුද්‍ර සන්ද්‍රිය විවෘත කරන බවට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයෙන් අනතුරුව. ඒ අනුව අද උදෑසන වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 5%කින් පහළ ගොස් තිබුණා. අමරිකානු WTI බොරතෙල් මිල 3.5%කින් පහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් ආසියානු කොටස් වලඳ පොළ රසක් ඉහළ ගොස් ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. ඒ අනුව ජපානයේ නිකේ 225 කොටස් දර්ශකයේ පළමු අරට 65,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති මධ්‍යහන 12ට.
4: 24 පෑම සිරුවෙන් ලක්කන ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: දැන් අපිට කලින් පැයදිමට මැසේජ් කරපු යාළුව කට්ටියක් එකතු කරගන්න බැරි වුණා. මැසේජ් සිනම හිටු කියලා අපි ඉතින් යාළුව ආදරෙන් එකතු කරගමු මේ පැයට. ආරම්භල මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා ධම්මික සරත්. එයා එකතු කරගන්නවා සුනිල් අයියා. ඒ වගේම ආයතනයේ වැඩ කරන සියලු දෙනාම වගේම මේ වෙලාවේ ලක්කරහන හැමෝමත් එකතු කරගෙන ලස්සනම ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එන්න එහෙනම් ආරම්භල සෙට් එකම අපි ආදරෙන් එකතු කරගත්තා. ගුඩ් මෝර්නින් ගීත් අපිත් සද්දරම ලකන හගෙන ඉන්නේ. ලසන් සිඳුවක් ඕනේ අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකේ ඉඳලා අපේ සංජීව දිසානායක. සංජීව අනුරාධපුර එයාපෝර්ට් රෝඩ් එකේද? බලමු අපි ආවොත් ඔය පැත්තට හම්බ වෙන්න එන්න හරිද? සංජීව ආවත් ආදරෙන් එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් වලට. එතකම thank you so much gihan malli lasana playlist එක ජය වේවා කියලා අපේ නුවරින් ප්‍රියංක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ප්‍රියංක ආදරෙන් මතක් කරනවා මේ වෙලාවෙත් සබා දහමට නවන අවනත ලොවේ කිසිවක් නැහැ. වැස්ස කොච්චර වැස්සත් ඒකෙන් වෙන හොඳ ගැන හිතලා අපි පරිස්සම් මෙමු කියලා මැසේජ් එක දාලා තියෙන සුබ දවසක් වේවා මල්ලි. ලස්සනයි වාගේ ප්ලේලිස්ට් එක අදත් අපිවත් ලස්සනට සින්දුවකට එකතු කරගන්න මිනුවන්ගොඩ ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන අපේ ලක්මාල්. එයා එකතු කරගන්නවා මේ වෙලාවේ චමින්ද, ඒ වගේම තරිඳු, ලසන්තික, ශාමලි, වගේම නංගිලා, රවින්දු, ඒ වගේම තරුෂ, ලොකු මල්ලි, කුමාර, පාලිත, රොවෙන්, චෙහාන් තවිඳු කට්ටියම එකතු කරගන්න අර සුබ දවසක් වේවා කියලා මැසේජ් එක දාලා තිනවා. අටත් සුබ දවසක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ගුඩ් මෝර්නින්, හයි, කොහොමද ඔයාලට? අද මෙහෙට වැස්ස නම් නෑ. ඒ වුණාට විදුලි කොටනවා. අපේ කොටිකාවත්තේ චන්දිම අබේගුණ වර්ධන විදුලි කොටනම නම් ඔන්න පරිස්සම් වෙන්න ඕන හරිද? පොඩ්ඩක් සමහර විට වැස්ස වැඩි වෙන්න පුළුවන් තව ටිකකින්. ඒකින්ද පරිස්සමෙන් ඉන්න ඈකතු කරගන්නවා මේ වෙලාවේ දෙවුනි, තිමිරි, පුන්සඳි, වෙන්දි කට්ටිය ආදරෙන් එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනවා. ආවත් ආදරෙන් එකතු කරගන්නවා ලක්කඩ හાર્ට් බීට් වලට ආදරෙයි කියලා මැසේජ් එක දාලා තිනවා. ගොඩක් ස්තුතියි. ආවත් එකතු කරගෙන අපි යනවා සුබදාසනක් ලක්කනහන සීලු දෙනාට මමත් සින්දුවකට එකතු කරගන්න. මහවිලෙන් අපේ ශානි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එතකම සුබ දවසක් කිනු මැනික, හබි රංග, එවැගේම ලකනහන හැමෝම සින්දුවකට එකතු කරගන්න කියලා අපේ බුලත් සිංහල දහරා මැසේජ් එක දාලා තියෙන්නේ. කොට්ටාව පෙත්තට යන්න කියලා හේතුව අපේ ජයමාම ඉන්නවා අපි වහගෙන සද්දෙටම. සුබ දාසනක් වේවා ගිහන් පුතා ඔයාට. ලකන හાર્ට් බීට් අදත් අහගෙන අපි වැඩ කරන ගමන් ඉන්නේ. කොට්ටාවේ වැඩ කරන තැන යාගේ ලොකු බොස් උපුල්, ඒ වගේම පොඩි බොස් වරුණ, ලක්ෂ්මී මිස්, මදුසංක, ඒ වගේම ජගත් කට්ටියම එකතු කරගන්න කියලා අපේ ජයමාම මැසේජ් එක දාලා තියෙන්නේ. සුබ දවසක් අපිත් ලස්සන සින්දුවක, අපිටත් ලස්සන සින්දුවක් ඕනි. නියලි අක්කා, ඒ වගේම ගංගි, සිඟිති, කුමාරි, රේණු ඇතුළු ලකඩහන සිළු දෙනාම ආදරෙන් හැමෝම එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන. එහෙනම් කට්ටියම එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට. එතකම අපේ දිලිනි මැසේජ් එකක් දාලා දුන්න මේ පැත්තට ආවොත් එන්න කියලා. අනිවාර්යෙන් එන්නම්. ඔයාට කියලා මෙන්නම් ඔය පැත්තට එනවා නම් හරිද? ගුඩ් මෝර්නින්, වැඩ කරන ගමන් අපිත් ලකඩ හાર્ට් බීට් අහගෙන ඉන්නවා. ඩුබායි වලින් අපේ චාලිත තමයි මැසේජ් එක දාලා තියෙන. චාලිත, උන් අපිවත් අහගෙන පරිස්සමෙන් වැඩ කරන්න ඕන හරිද? ආදරෙන් එකතු කරගන්න ඔයාගේ වයිෆ් නිසංසලා රත්නායක, දුවල දෙන්න ගයාත්මි රත්නායක, ඒ වගේම සිහෙලි රත්නායක, වගේම ශාමලි රත්නායකවත් ආදරෙන් එකතු කරගන්නවා කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. එහෙනම් ඔන්න කට්ටියම ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට. අපි යමු සින්දුවට. බෑනේ සින්දුවට යන්න කලින් අපිට නෝමල් මැසේජ් කරපු යාළුව කට්ටියකුත් ඉන්නමනේ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ලව්වේ කොහලාන්නේ චයිකල්නේ සින්දුවහන් එකතු කරගන්නවා අය උපාලි, චිත්‍රානි, මාදව, කසුන් නතුරු ලකනහන සීලු දෙනවම. අයියේ මට මේ සින්දුව දෙනවද? සරණක් නැති පිහිටක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ සිතර දනනවා බුදු හාමුදුරුවනේ. නවරින් සංජීව තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සංජීව බලමු ෂෙඩියුල් වල තිබුණොත් අනිවාර්යෙන් ඔයාලට මේ සින්දුව දෙන්නම් හරිද? අපිවත් එකතු කරගන්න. හකුරැස්සෙන් දෙව්මිනි මහත්තයා ඉන්නවා, අමිත, අපච්චි, අමිල, වගේම අයියා දේවි, අමිල අයියා නේද, අමිල අයියා, ඒ වගේම දේවි නංගි, නොවන්, අජිත්, ඒ වගේම බිමාකා, හිරුවකා, හිරුෂ ලෝචේ, වත්සල කටේ මාදර නිගතු කරගන්න කියලා මැසේජ් එක දාලා තිනේ. වගේම කේඩියේ සමර්සිංහ සේර්වාවලින්දන් අපි අහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තිනවා. ඉතින් කට්ටියම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් ඊළඟට ලෑස්ති කරගෙන තියෙනවා. මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන බේවර්ධන බාලසූරිය මහත්මයා ගායනා කරපු ලස්සන සින්දුවක්. අපිනම් සින්දුවහන්න යමු. ලකඩ හાર્ට් බීට් අහන වෙලාවත් මතක් කරගෙන, ලකඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන්නම්. 11යි විනාඩි 15යි.
1: කෘෂි ක්ෂේත්‍රයේ නව පලක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාඩිය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද, මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාඩියයි.
2: හાર્ට් බීට්.

0: තිල්න කිරීමේ බැති පරතා එකත්වය.
1: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩ්ස් තියන්නේ.
2: ලංකාව වගේ බ්‍රතාානය ඔස්ට්‍රේලියාව ස්විත්සලන්තය වගේ යුරපරටවල් දහයකටත් යවන නිසයි ඒ ස්ටෑන්ඩ්ස් තියන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතින් තුනක් ඇති අම්‍රිතාව.

0: ITN රටට වග කියන රේඩියෝ
1: 11 විනාඩි 23යි.
2: දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්බිපැණිය හන්දි තෛලය මොක සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳ සැල් සහ ඔබට ළඟම වෙළඳ සැලේ.
3: තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

11 විනාඩි 27 වෙලාව. ඇකඩ හાર્ට් බීට් වල දෙවෙනි පෑය ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගත්තා. සින්දුවට යන කලින් ඔයාලට පැල්වොත් නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන. පැල්වොත් නිෂ්පාදන කියලා කියන්නේ 100%ක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. දැන් ඔය කිරිත එකක් එහෙම හදාගෙන බොනම නම් කට්ටිය පැල්වොත් කිරිත එකක් හදාගෙන බීලා බලන්න. ඒ නැවුම් රසය ඔයාට වෙන කිරිපිටියකින් ගන්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රධානතම හේතුව තමයි අපේ රටේ අපේම නිෂ්පාදනයක්. අපේ කිරිගොවීන්ගෙන් ලබා ගන්නා වූ කිරි අස්වැන්නෙන් තමයි පැල්වොත් නිෂ්පාදනය කරන්නේ. වගේම තමයි වස විස නැති කල් තබා ගැනීමේ ද්‍රව්‍ය නැති නැව් නැගෙනති අපේම නිෂ්පාදනයක් තමයි පැල්වොත් නිෂ්පාදන කියලා කියන්නේ. පැල්වොත් නිෂ්පාදන ගැන කතා කරද්දී පැල්වොත් කිරිපිටියක දැන් වාට වෙළඳ පොලෙන් මේද සහිත මේද රහිත කියන කාණ්ඩ දෙකෙන්ම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙන්න මේ අවුට්ලට් එකට ගිහිල්ලා තවට පැල්වොත් නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න පුළුවන්. ස්ටැන්ලි තිලකරත්න මහවතුන් උගේ ගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගලහන්දියේ තියෙන ශාඛාව, බතරමුල්ල පැලවත්ත ශාඛාව තියෙනවා. ඒ වගේම තමයි අනුරාධපුර මරදන් කඩවල ශාඛාවත් ඔන්න ආවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් යන්න ළඟම තියෙන සුපිරි වෙළඳ සලඩ ගිහිල්ලා හරියටම පැල්වත නාමය තියෙනවද කියලා බලන මිලදී ගන්න කියලාත් ඔයාලට අපි මතක් කරනවා. හරි, අපිලා කියන හાર્ට් බීට් වල දෙවෙනි පෑය මේ විදිහට ඉන්නේ. ඔයාට මැසේජ් එක දාන්න පුළුවන් මේ පෙද්දට. 07.03.93.5.93.7 අපේ WhatsApp නම්බර් එක. එක්මන්ට මැසේජ් එක දාන්න කියලා ඔයාලට මතක් කරනවා. දැන් ඔන්න පහුගිය දවස්වල අපිට තිබුණු ලොකුම ප්‍රශ්නයක් තමයි මේ ඉන්ධන මිල සම්බන්ධව. දැන් අපිට සුභවාදී ආරංචියක් තියෙනවා. ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල පොඩ්ඩක් පහළ ගිහින් තියෙනවා කියලා අපේ පැය ප්‍රවෘත්ති වලත් අපිට කහනලා හම්බ වුණා. අපි මේ සින්දුවෙන් පස්සේ ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. ආරාධනා කරමු FM 93.5 FM 93.7 ලක්ෂණත් එක්ක එකතු වෙන්න. 11:28 වෙලාව.

0: 11 විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
1: Heartbeat.

0: 11 විනාඩි 33යි වෙලාව ලැකඩ හර්ට් බීට් වල දෙවෙනි පැයයි ඔයා මේ විදිහට අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. දැන් ඔන්න පහුගිය දවස්වල බොහෝ දෙනාගේ කතා බහට ලක් වෙච්ච මාතෘකාව තමයි ඩොලර් එක හිතාගන්න බැරි විදිහට ඉහළ ගියා. කොහොම නමුත් දැන් මේ වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අප්‍රමාණ වෙමින් තිබුණු ශ්‍රී ලංකා රුපියල අද නැවතත් ශක්තිමත් වෙලා තියෙන බව ශ්‍රී ලංකා මහා බැංකුව නිවේදනයක් නිකුත් කළා තියෙනවා. එනවා අද ඇමරිකානු ඩොලරේ ගැනුම් මිල සටහන් වෙන්නේ රුපියල් 326ක් වන අතර එහි විකුණුම් මිල දක්වන්නේ රුපියල් 336.42ක් විදිහට. පහුගිය සිකුරාද ඇමරිකානු ඩොලර් ගැනුම් මිල සහ විකුණුම් මිල පිළිවෙලින් සඳහන් වුණේ රුපියල් 342.63ක් සහ රුපියල් 354.03ක් විදිහට. කොහොමද දැන් අද දවස වෙද්දී ඇමරිකානු ඩොලර් එක ගැනුම් මිල රුපියල් 326.1ක් වෙනවා. ඒ වගේම තමයි එහි විකුණුම් මිල රුපියල් 336.42ක් විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. එතකම දැන් අර මං කලින් කිව්වා මේ හෝමුස් විවෘත වීමත් එක්ක ආසියානු බොරතෙල් මිල පොඩ්ඩක් පහළට ගිහින් තියෙනවා කියලා. ඉරාන සමග සාකච්ඡා කරගෙන ගිවිසුම් අවසන් වුණාට පස්සේ එහි කොටසක් ලෙස හෝමු සමුද්‍ර සන්ධිය විවෘත කරන බවට අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු ප්‍රකාශයත් එක්ක ආසියානු බොරතෙල් මිල උන්න කැපී පෙනෙන විදිහට අඩුවෙලා තියෙනවා. එනවා අද උදේ වන විට ප්‍රෙන්ට් මිල 105%ක් පහළ ගොස් තිබෙනවා. ඒ ඩොලර් 97.9 විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. අමරිකානු WTI බොරතෙල් මිල සටහන් වෙලා තියෙන 5.3% පහළ ගිහිල්ලා එනවස් ඩොලර් 90.93 ලෙස තමයි WTI බොරතෙල් මිල සටහන් වෙලා තියෙන්නේ. කොහොම නමුත් මර්බන් බොරතෙල් මිල 0.6% ඉහළ ගිහින් තියෙනවා. ඩොලර් 102.21ක් විදිහට තමයි සටහන් වෙලා තියෙන්නේ. එතකම ආසියානු කොටස් වලඳපුල රසක් ඉහළ ගොස් ඇති බවට විදේශ වාර්තා පෙන්වා දෙනවා. එනුව ජපානයේ නිකේ 225 කොටස් දර්ශකය පළමුවරට 65,000 සීමාව ඉක්මවා ගොස් තියෙනවා කියලා වැඩිදුරටත් සටහන් වෙලා තියෙනවා. ඉතින් ඕන සුබවාදී ප්‍රවෘත්ති ටිකක් අපිට ආරංචිලා තියෙනවා. කොහොම නමුත් අපේ ප්‍රාර්ථනා ඉක්මනටම මෙන්න මේ ඇමරිකානු ඉරාන යුද ගැටුම අවසන් වෙලා මේ හොමු සමුද්‍ර සන්ධි ඉක්මනින් විවෘත වුණොත් අපිටත් 2000 දෙයියනේ කියලානේ පෙට්‍රල් ටිකක් ගහගන්න පුළුවන්කම තියෙනවා. හරි ලකන හાર્ට් බීට් අපි එහෙනම් ඔන්න ඔය විදිහට දෙවෙනි පැයේ අපි වැඩ කරගෙන යන්නේ. ඒවා මේ පැත්තට මැසේජ් කරලා තියෙන යාළුවෝ කීප දෙනෙකුත් ඉන්නවා ආදරෙන් එකතු කරගන්න ඕන. අපි යනවා WhatsApp chat එක පැත්තට. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් දාලා තියෙන යාළුවෝ ගොඩක් ඉන්නවා ආදරෙන් එකතු කරගන්න ඕන. අපි යන්න හිතුවා ඉතාලිය පැත්තට. ඉතාලියෙන් දැන් අපි අහගෙන ඉන්නවා අපේ මෙන්ඩිස්. හලෝ ගිහන් මල්ලි මා තිනවා වහගෙන මෙන්ඩිස් මැසේජ් එක දාලා තිනවා ආදරෙන් එකතු කරගන්නවා මේ වෙලාවේ. නිවාරණ ලෝකෙ කොහේ හිටියත් වාට පාළුවක් නැතුව ළඟම තියාගන්න පුළුවන් හොඳම යාළුවා වෙන කවුරුත් නෙමෙයි. ඒ තමයි ලක්හඬ. අපි දෙනවා වෙනුවෙන් අවස පුරාම එක දිගටම ඉන්නවා. වාට පාළුවක් නැතුව වාගේ වැඩ ටික කරගන්න පුළුවන් විදිහට ලස්සනම ලස්සන ප්‍රෝග්‍රෑම් ටිකක් එක්ක ඇවිල්ලා එදිනේ වාට දවස පුරාම FM 93.5 FM 93.7 ලක්හඬත් එක්කද වෙන පුළුවන්. එතකම අපි යනවා මඩපාත පැත්තට. මේ වෙලාවේ අපි අහගෙන ඉන්නවා කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. අයබෝ වේවා මඩපත ලක්ෂ්මන් තමාර නිශානි චේතනා තේජ ආවෝ රේවගේම පුංචි පුතා භාග්‍ය අවිෂ්ක සමග සේරුවාවිල කේඩිය සමරසිංහත ආදරණ එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න. හොරණි නසංක එවගේම මේනකා එවගේම ඔයාවයි යාළුව හැමෝම ඔය එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන. එහෙනම් කට්ටිය ඔන්න ආදරෙන් එකතු කරගන්නවා ලකන හાર્ට් බීට් වලට. එතකම ඇහැලියගොඩ පැත්තට යන්න කියලා හිතුවා. ඇහැලියගොඩ වියලගොඩ ඉන්න යහානි තාතා ලෙස්ලි අම්මා සීතානි මල්ලි කවීෂ අයියා තරඳු අපිටත් ලස්සන සින්දුවක් ඕනි කියලා මැසේජ් එක දාලා තියෙන. එහෙනම් කට්ටියටම අපි ලස්සන සින්දුවක් ඊළඟට ලෑස්ති කරගෙන තියෙනවා. ඊළඟට යන්න හැදුවා අපිට නෝමල් මැසේජ් කරපු යාළුව කට්ටියකුත් හිටියා. අකරගම ඉඳලා අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තිනවා. මං හිතන්නේ අපේ සිතාරි වෙන්න ඕන. සිතාරි ආදරෙන් එකතු කරගන්නවා ලකඩ හાર્ට් බීට් වලට. එතකම සුබ දවසක් වේවා මල්ලි. අපිවත් එකතු කරගන්න හොරණ ඉඳලා අපේ ඉනෝක තමයි මැසේජ් එක දාලා තින්නේ. උපාලි වගේම දුව සිතුවත් ආදරෙන් එකතු කරගන්න කියලා. එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි ළඟට ලස්සන සින්දුවක් ලෑස්ති කරගත්තා. ජයශ්‍රීලගේ සින්දුවක් තමයි මං ලෑස්ති කරගෙන තින්නේ. සින්දුවට යන්න කලින් වෙලාවත් බලලම අපි සින්දුවට යමු. ලකඩ හાર્ට් බීට් අහන වෙලාව මතක් කරගන්න. 11 විනාඩි 38.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරුම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: Heartbeat.
0: එකොළහයි විනාඩි 39 වෙලාව හැකර හාඩ් බී 12 දෙවෙනි පැය මේ විදිහට ගෙවිගෙන යන්නේ. වාට පුළුවන් මේ පැත්තට ඉක්මනට මෙන්න. 07.03.93.5.93.7 අපේ වට්සප් නම්බර් එක ඔන්න ආවෙනුවෙන් විවෘත වෙලා තියෙන්නේ. අපහු මතක් කරන්නම් 07.03.93.5.93.7 ඉක්මනට මේ පැත්තට මැසේජ් එකක් දාන්න. මම බලාගෙන ඉන්න ඔයාගේ මැසේජ් එක මේ පැත්තට එනකන්. ඒ වගේම තමයි දැන් පොඩ්ඩක් ඔන්න අපහු ඇස්ස තියෙනවා. ඇස්සෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා මතක් කරනවා. විශේෂයෙන්ම ඔය ජලාශ ගංගාවල ආශ්‍රිතව ඉන්න පහද්දිම් වල ඉන්න ජනතාව පොඩ්ඩක් අවධානමින් ඉන්න. මේ වැස්සත් සමහර වෙලාවට අපිට හරි කරදර තමයි ගේන්නේ නේද? සමහර අයට වැස්ස හරි ලස්සනයි. සමහරුන්ට තමයි වැස්ස පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. කොහොම නමුත් ඔයාල සතුටින් ඉන්න එක තමයි අපේ එකම ප්‍රාර්ථනාව. හරි ලස්සන සින්දුව ක්ලාසික කරගෙන තියෙන ජයසුලගේ අපේනම් සින්දුව අහලා ආයෙ මේ පැත්තටෙමු. ආරාධනා කරනවා FM 93.5 FM 93.7 ඊගටම ලකඩත් එක්කද වෙන්න. හඩ්බීට් අහන වෙලාවත් මතක් කරගෙනම සින්දුවට යන්නම්. 11:46

0: මැයි 27 වනදා තිහකොට මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය විසක් මංගල්‍ය සහ විසක් කලාපය
0: මැයි 27 සිට ජුනි 2 දක්වා මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුමයේ අභිමානය සමරන්න බොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනි
1: බෙදපර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.
2: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා.
3: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
2: මම කිරිකේ පුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපය වෙඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
1: හිනා වෙවි සින්දු අහන්න. FM 93.5 FM 93.7 හැන්දෑවේ 4 වෙද්දී ටියුන් කරලා තියාගන්න.
0: Evening drive with Chamit and Charu.
1: Sama anugrahaya.
0: Rasayenut ihala. Gunayenut ihala. Vijaya Tose Mishranaya.
1: Vijaya Products. Ape rasaya rate samata. Dekhya surajunu magutunda. 2026 vasare samarambhaya.
0: May 26 vinada angaharuwada. පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය තේරේ ගියා සුරේ කිමුමගතුන්ට

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය. NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලාගන්න.

0: ලක්හඬින්.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සෙක්

0: ආදරේ බෙදාගන්න ඕනෙම නම් සතිය දෙනකල දවල් එකේ ඉඳන් හතර වෙනකම්.
1: Overtime Beats with Jam Jam.

0: ඔබට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකි

0: 11 විනාඩි 52යි.
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත දනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: Heartbeat.
0: එකොළහ විනාඩි 55යි 53යි වෙලාව. තාම 55 උන්නේ නැහැ. වරුවට කිව්ව 11 විනාඩි 53යි වෙලාව. ලැකර හાર્ට් බීට් එහෙනම් ඔන්න අපිට දෙවෙනි පැය ඉවර කරන්න වෙලාව ලැබිලා තියෙන්නේ. හැබැයි අපි දෙවෙනි පැය ඉවර කරන්න කලින් යාළුවෝ කට්ටියක් ඉන්නවා, ඉක්මනටම එකතු කරගන්න ඕන. අපි යන්න හදන්නේ මාතලේ පැද්දට. කුමාරි එරමුදු කොල්ල අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. නයනි ගාමිණී සුභාෂිනී කට්ටියම ආදරෙන් එකතු කරගන්න. හයි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. අපේ දිනේෂ් කිරියල් ඉඳලා අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා. සුබ දහවල හાર્ට් බීට්. අලුබෝ මුල්ල සචින් සමගෝෂදී වගේම අපච්චේ චන්ද්‍රසිරි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම ලස්සන සින්දුවක් ඔයාලට දෙන්නම්. මං ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ හින්දි සින්දුවක්. අපි එහෙනම් සින්දුව අහමු. අපි සින්දුව අහන්න කලින් පැල්වත නිෂ්පාදන පිළිබඳව මතක් කරන්න ඕන. පැල්වත නිෂ්පාදන කියලා කියන්නේ සිරසියක්ම අපේ රටේ අපේම නිෂ්පාදනයක්. බයනතෝ මිලදී ගන්න අපේම රටේ කෙරිගොවින් ගෙන් ලබා ගන්නා උකිරියස් වෙන්නේ නිෂ්පාදනය කරන පැල්වත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා ඔයාලට අපි මතක් කරනවා. ඉක්මනට මතක් කරනනම් අපි පැල්වත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් අවුට්ලට් එක ස්ටාලි තිලකරත්න මහවදන උගේගොඩ ගාලුපාර කොල්ලුපිටිය තියෙන ශාඛාව, මාළඹේ අරංගල හන්දියේ තියෙන ශාඛාව, මතරමුල්ල පැලවත් ශාඛාව තියෙනවා, අනුරාධපුර මර්දංකඩවල ශාඛාව තුනවා වෙනුවෙන් විවෘතයි. ඉතින් මේ ශාඛාවන් වලට ගිහිල්ලා පැල්වත නිෂ්පාදන වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා මතක් කරන ගමන් ලකන හાર્ට්බීට් අපි එහෙනම් දෙවෙනි පැය මේ විදිහට ඉවර කරනවා. ආපහු අපි හම්බ වෙන්නේ 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සේ. එතකන් සතුටින් පරිස්සමෙන් අපිව අහගෙන ඉන්න. 11 විනාඩි 54යි වෙලාව.

0: പോലീസ് രാജകാരിയുടെ ബാധാക്കല് വിമൽ തലങ്കമ പോലീസിയുടെ കേന്ദ്രമായി വെസിതത്വേ വെടിവീമാക് വിദിസ് ദുംവെടി സമഗ് ചീന ജാതിക്കും തുന്തനിക്കു കാട്ടുനായക്ക് ദിയ തടങ്ങുകയും വാഹന സന്താ ലബാദിനായ സീമാവൻ ദടിക്കിരിമ് അത് സിറ്റ് ഇറാനിയ സമഗ് സാമ ഗിവിസുമട്ട് എലമ്പി മേ സാക്കച്ച അവസാന അതിയറി ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි. නිරිතදිග මෝසම් වැසි තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඉදිරි දින කිහිපේ වැසි වැඩි වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බසනාහිර සබරගමුව සහ වයඹ පළාත් තුළ මෙන්ම ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක ඊට ඇතුළත්. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. ඔව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්සුරෙකින් පසු වැසි හෝ ගෙගුරුම් සහිත වැසි හටගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. වැසි සමග ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස එම කාර්යනිවතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කෝල් මහතා ජනතාවට දැනුම් දෙනවා.
1: නිරිතදිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් ඉවෙන්නේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කීපය තුළ බලාපොරොත්තු වෙනවා. අද දිනේදී දිවයිනේ වර්ෂාව ඇතිවීම පිළිබඳ සැලකුවත් බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි අද දිනේදී ඇතිවිය හැකි. එවැගේම ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පසුරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට හැමන පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා පමණ වන තරමක තද සුළං අද දිනේදීත් අපේක්ෂා කළ හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
0: ගිගුරුම් සහිත වැසි සමග සුළඟේ වේගය ඉහළ ගොස් මුහුද දිතා රළු වී හැකි බවටයි අනතුරු අඟවන්නේ.
1: දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ නිවේදනය. අද දිනේදී පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවයින වටාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමායන අතර සුළඟේ වේගය 5 කිලෝමීටර 30 40 අගයකයි පවතින්නේ. අංකසන්තුරේ සිට මන්නාරම හරහා හලාපත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 50 සිට 60 පමණ දක්වා ඉහළ යෑමේ හැකියාවත් අද දිනේදී පවතිනවා. ඒ වගේම එම මුහුදු ප්‍රදේශ අද දිනේදී විටින් විට රළු ස්වභාවයක් ගන්නවා. ඉවෙන වටාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 50ක් පමණ දක්වා ඉහළ යෑ හැකි. ඒ වගේම එම මුහුදු ප්‍රදේශ අද දිනේදී විටින් විට තරමක් රළු ස්වභාවයක් ගන්නවා. එවගේම පුත්තලම සිට කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2 සිට 2.5ක් පමණ දක්වා ඉහළ යෑමේ හැකියාවත් අද දිනේදී පවතිනවා. ගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං අපේක්ෂා කළ හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු ස්වභාවයක් ගන්නවා.
0: මේ අතර පසුගිය 22 සිට අද පෙරවරු 6 දක්වා දින 3ක් තුළ පවුල් 5803 පුද්ගලයන් 22236 දිනක ආපදාවෙන් බලපෑමට ලක්ව සිටිනවා. ඔවුන් දිස්ත්‍රික් කාටක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 49කට අයත්. මෙම කාලය තුළ නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 860කට අර්ධ හානි සිදුව තිබෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථාන 21ක පවුල් 379කට අයත් 1507 දෙනෙකු රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ. පවුල් 63කට අයත් 248 දෙනෙකු ඥාති නිවෙස්වල රැඳී සිටිනවා. ගත වූ කාලය තුළ ආපදා හේතුවෙන් එක් අයෙකු මියගොස් ඇති අතර තවත් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා. ගම්පහ, රත්නපුර, කොළඹ, කළුතර, කෑගල්ල, නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටයි ආපදාවලින් වැඩිම බලපෑමක් එල්ලව තිබෙන්නේ. හෙටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා තලංගම පොලිසිය වෙත පැමිණ තිබෙනවා. පසුගේ 18 වෙනිදා බාත්තර මුල්ල රණවීර ස්මාරකයේ අසල රණවීර සැමරුම් රාජකාරිය නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට චූදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි ඒ මහතා තලංගම පොලිසිය වෙත කැඳවා තිබෙන්නේ. මේ වන විට ඔහු ප්‍රකාශයක් ලබා දෙමින් සිටින බවයි වාර්තා වන්නේ. රුපියල් 161 වටිනාකමකින් යුත් විදේශ දුම්වැටි තොගයක් සමග ගුවන්මගින් 3 දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගැනුණා. මෙම දුම්වැටි තොගයේ කටුනායක ගුවන්තොටුපලේ හරිතමාමසුත් ඔස්සේ පිටතට රැගෙන යාමට උත්සාහ දරා තිබෙනවා. එහිදී ගුවන්තොටුපල රේගුණනිලධාරීන් ඔවුන් පරීක්ෂා කළ ගමන් මළු තුළ තිබේ දුම්වැටි 40,000ක් අඩංගු කාටුන් 202ක් සොයා ගැනුණා. එම තොගය ඇසුරුම් 6ක සංගවා තිබූ බවයි රේගුණනිලධාරීන් පැවසුවේ. දුම්වැටි තොගය චීනයෙන් මිලදීගෙන මැලේසියාවේ කුවාලාලම්පුර් වෙත පැමිණ එතැන් සිට කටුනායක ගුවන්තොටුපල වෙත මෙම සැකකරුවන් පැමිණ තිබෙනවා. යලි කිසිවිටක ජාතිවාදයක් ඇතිවීමට ඉඩ නොදෙන බව අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඒ පරාජිත දේශපාලන බලවේග යලි ජාතිවාදයක් ඇති කිරීම වෙනුවෙන් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙමින් නෙකවරටිය නගර ශාලාවේ පැවති තරුණ සම්මේලනයේ සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සමාජවාදී තරුණ සංගමය මෙම සම්මේලනය සංවිධානය කර තිබුණා.
2: ජාති නැතිට ජාතිවාදය ඔඩුදුවන තත්ත්වයක් දක්වා නිර්මාණය වෙලා තිබුණා. ජාතිවාදයේ නිර්මාණයන් හරහා යුද්ධ රටක නිර්මාණය කරලා තිබුණා. උතුරත් නැගෙනහිරත් දක්වාත් යුද පිළිදැල් වලින් සම්පූර්ණ ව්‍යසනයක් බවට පරිවර්තන වෙලා තිබුණා. අතීතයන් අපි අවසන් කරලා තියෙනවා. අතීත අතීත අත්දැකීම් අපි දැකලා තියෙනවා. ලක්ෂයකට අධික ජනතාව මේ භූමියේ විවිධ හේතු මත යුද වෙදලා මිය ගිහිල්ලා තියෙනවා. එවැනි සමාජ වකවානුන් පසු කරලා අපි නිර්මාණය කරගත්ත මේ දැවැන්ත පරිවර්තනය හරහා නැවත ජාතිවාදයට ආගම්වාදයට වෙනත් කුමන්ත්‍රණවලට ඉඩ නොදෙන සමාජ සහමිකත්වය නැත්තම් සතුටින් ජීවත් වෙකි සමාජ පරිසරයක් නිර්මාණය කරන්න අවශ්‍ය වටපිටාව පහුගිය වසර කාලය තුළ අපිට අත්පත් කරගන්න ලැබුණා. පරාජිත බලවේග දුෂ්ට බලවේග ඔවුන්ට නැවතත් ජාතිවාදය අවශ්‍ය වෙලා තියෙනවා. නැවතත් යුද ගැටුම් අවශ්‍ය වෙලා තියෙනවා. නැවතත් ආගම් අතර ભેදයන් අවසන්ව ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙනවා. ඒත් අපි ඔවුන්ට කියනවා කිසි ලෙසකින්වත් අය මේ රට තුළ ජාතිවාදී ගිනිදැල්ලෝ යුද තත්ත්වයන් නිර්මාණය කරන ආගම්වාදී ભેද ගැටුම් නිර්මාණය කරන කිසිසේත්ම ඉඩකඩක් අපි ඔවුන්ට දෙන්නේ නැහැ.
0: ලෝක ආර්ථික අර්බුදයේ හමුවේ උද ආසියාවේ ශක්තිමත්ම මුදල් ලේඛකයේ බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසනවා. ලෝකයේ පිළිගත් බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ පිළිබඳව ලෝකයට ප්‍රකාශ කළද ශ්‍රී ලංකාවේ විපක්ෂයේ රට වැටෙනතුරු බලා සිටින බව පනාගොඩ මහතා ප්‍රකාශ කළා.
3: මෑත කාලයේ තෙවසරක් ඇතුලේ ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකයේ බවට රුපියල පත් වෙලා තියෙනවා. ඒක අපි නෙමෙයි කියන්නේ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය ඒක ලෝකෙට කිව්වා. කට්ටිය අර එළුවන්ගේ මොකද්ද වැටෙනවා කියලා කතාවක් තියෙනවා. ඒක දිහා බලාගෙන හිටපු විපක්ෂයට ඒක දිහා බලාගෙන ඉන්න විතරක් වෙලා තියෙනවා. අපි රටක් විදියට

0: රටකට ඒකේ උච්චාවචනයන් බලපානවා. එතකොට ඒකට තමයි ආණ්ඩුවක් තියෙන්නේ. ඒ ආණ්ඩුව එතකොට මොකද කරන්නේ? ඒකට සාපේක්ෂව ඒ මතුවලා තියෙන ගැටලු තේරුම් අරගෙන ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග අරගෙනමින් ඩොලර එකක ප්‍රමාණය ශක්තිමත් කරගන්න, ඩොලර් සංචිත වැඩි කරගන්න, ඒ වගේම අපේ රුපියල් ප්‍රමාණය සංචිතයක් හැටියට වැඩි කරගන්න, ඒ ආදී කාරණා වලට මැදිහත් වෙනවා. ඉතින් අපි ඒ කටයුතු තමයි මැදිහත් වෙලා ඉන්නේ. ලෝකේ පළවෙනි වතාවට විපක්ෂයක් තියෙනවා ලංකාවේ රට වැටෙනකම් බලන් ඉන්න.
1: මෝටර් රථ සඳහා ලබා දෙන ණය වටිනාකම් සීමා කිරීමට ගෙන ඇති තීරණය අද සිට බලාත්මක බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව වාණිජ වාහන සඳහා ලබා දෙන ණය සීමාව 60% දක්වා පහත හෙලීමටයි කටයුතු කර ඇත්තේ. රන්නැපකරුවන් මගින් සුරක්ෂිත කරනු ලබන ණය පහසුකම් සඳහා වටිනාකම් මත උපරිම ණය අනුපාත සීමාවන් හඳුන්වා දීමට සහ මෝටර් රථ සම්බන්ධයෙන් ලබා දෙන ණය පහසුකම් සඳහා අදාළ උපරිම ණය අනුපාත සීමා දැඩි කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා. මුල්‍ය ආයතන වලට ඔරොත්තු දීමේ හැකියාව ඇතුළු අරමුණු කිහිපයක් වෙනුවෙනුයේ මෙම තීරණය ගෙන තිබෙන්නේ. ඒ අනුව මෙතෙක් පැවති වාහනය මිලදී ගැනීම සඳහා දිය හැකි උපරිම ණය සීමාව වාහනයේ වටිනාකමින් 70%කගේ 60% දක්වා 10%කින් පහත දමා තිබෙනවා. සුරක්ෂිත ඉඩමක් ලස්සන ජීවිතයක් ව්‍යාපෘති යටතේ රජයේ ඉඩම්හි නිරවුල් හිමිකාරිත්වයේ තහවුරු කිරීමේ වයඹ අරුණැල්ල වැඩසටහන කුරුණෑගල ගණේවත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයෙන් ආරම්භ වුණා. 110 දෙනෙකුට ඉඩම් බලපත්‍ර ලබා දෙමින් වයඹ ආණ්ඩුකාර තිස්ස වර්ණසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්ුණේ. මෙතෙක් ඉඩම් බලපත්‍ර නොලැබුණු 2000කට බලපත්‍ර ලබා දෙන බව වයඹ පළාත් ඉඩම් කොමසාරිස් R.M.N. ප්‍රේමසිරි මහතා පැවසුවා.
2: ගණේවත්ත ජනතාවගේ මෙතෙක් නොවිසඳී තියෙන ඉඩම් ගැටලු, ඉඩම් ආරවුල් විසඳීමටත් පසුරුමේ නම් කිරීම වැනි ඉඩම් රාජකාරී කටයුතු ඉටු කිරීමටත් කටයුතු කරනවා.
1: කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතාද මේ පිළිබඳව අදහස් පළ කළා.
3: පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කරලා දෙන ආකාරයකට මේ වෙනකොට මම හිතන්නේ ජංගම සේවා 20ක් ඉදිරි කාලය තුල පවත්වන්න අදාළ කටයුතු සම්පාදනය කරලා තියෙනවා. ඒත් එක්කම අද දිනේදී අපි බලපත්‍ර 110ක් නිකුත් කරන ප්‍රදේශවාසීන්ට ඒත් එක්කම මම හිතන්නේ මේ වැඩසටහන අවසන් වෙනකොට අපි බලාපොරොත්තු වෙන බලපත්‍ර 1000කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රදේශවාසීන්ට ලබා දෙන්න.
1: මිස්සෝරා ඉන්ටර්නැෂනල් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ වෛද්‍ය දේවිනි නවීක්ෂි තරගාවලිය හොඳම ජාතික හැඳුමට හිමි මෙනි කිරුළ දිනාගත්තා. ඇයම තරගාවලිය අවසන් 20 දෙනාගේ වටයටද තීරීපත් වුණා. 2026 මිස්සෝරා ඉන්ටර්නැෂනල් තරගාවලිය පැවැතුනේ තුර්කියේදී. මෙම තරගාවලියට ලෝපුරා රටවල් 40ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගී වී සිටියා. දේවිනි වෘත්තියෙන් වෛද්‍යවරියක්. කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණි ඇය තරගාවලිය පිළිබඳව සිය අදහස් පළ කළා.
4: මම වෛද්‍ය දෙවිනා නවීක්ෂි, මිසෝරා, ශ්‍රී ලංකා 2026. ඉතින් තරගාවලිය පැවැත්වුණේ තුර්කියේ අන්තාලය නුවර. තරගාවලිය සඳහා රටවල් 40කට සම ප්‍රමාණයක් සහභාගී වුණා. ඉතින් තරගාවලිය පැවැත්වුණේ මේ මාස 10 වෙනිදා පටන් ගත්තේ. 22 වෙනකම් පැවැත්වුණා. ඉතින් තරගාවලිය ගැන කිව්වොත් හරිම තරගකාරී. මම ලොකු කැපකිරීමක් කළා තමයි මේ තරගයට ඇත්තටම සහභාගී වුණේ. ඉතින් සතුටුයි, නිහතමානී ආඩම්බර වෙනවා. මොකද මට පුළුවන්කම හම්බුණා අවසාන 20 දෙනා අතරට පැමිණෙන්න සහ ප්‍රධාන උපකිරුලක් වෙන ජාතික ඇඳුම කියන උපකිරුල දිනා ගන්න. ඉතින් හරිම සතුටුයි. මට ලංකාව වෙනුවෙන් මෙවැනි දෙයක් කරන්න පුළුවන් වීම ගැන සතුටුයි. වෛද්‍ය ශාස්ත්‍රයත් නිරූපණ ශාස්ත්‍රයත් දෙකම සමබරව කරගෙන යන තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ඉරානය සමග සාම ගිවිසුමකට ලැබීම අවසන් අදියරේ පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම ඇතුළු යෝජනාවලියට අනුව ඇමරිකාව සහ ඉරානය අතර එම සාම ගිවිසුම අත්සන් කිරීම අද හෙටම සිදුවනු ඇතැයිද ට්‍රම්ප් සඳහන් කර ඇති බව විදේශ වාර්තා සඳහන් කළා. පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරතු ඇමරිකානු රාජලේකම් මාකෝ රුබියෝ ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තහවුරු කර ඇති අතර න්‍යෂ්ටිකාවියක් නිපදවීමෙන් වැළකී සිටීමට සහ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතු බවද අවධාරණය කර තිබෙනවා. පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් දෙවැනි ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර පාකිස්තාන නියෝජිතයන් පසුගියදා ටෙහරාන් නගරුවර ඉරාන රජයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාව සාර්ථක බවත් ඉදිරි දින කිහිපය ඇතුළත ඇමරිකානු සහ ඉරාන නියෝජිතයන් අතර තවත් සාකච්ඡාවට පැවැත්වීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ඉරාන ජනාධිපති මෂූඩ් ෆෙසෙන්ස්කියන් ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක මොට්ටාබා ඛමේනිගේ අවසරයකින් තොරව ඇමරිකාව සමග කිසිදු ආකාරයේ ගිවිසුමකට එකඟ නොවන බවයි.

0: දෙදහස් විසිය ආසියානු රග්බි ශූරතාවලියේ ශ්‍රී ලංකාව සමග පැති තරගයෙන් හොන්කොන් කණ්ඩායම ලකුණු 15ට 14ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුණා. තරගයේ පුරා කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වුණා. අවසානයේ එක් ලකුණක තියුණු පරාජයකින් තරගයේ ජය තමන් සතු කර ගැනීමට හොන්කොන් ක්‍රීඩකින්ට හැකි වුණා.
1: ලකුණු ප්‍රවෘත්ති යලි සිරස්තල
0: පොලිස් රාජකාරියට බාධා කළ විමල් තලංගම පොලිසියට කැඳවයි. වැසි තත්ත්වේ වැඩිවීමක්. විදෙස් දුම්වැටි සමග චීන ජාතිකින් තුන්දෙනෙකු කටුනායක දී අත්අඩංගුවේ. වාහන සඳහා ලබා දෙන ණය සීමාවන් දැඩි කිරීම අද සිට. ඉරානය සමග සාම ගිවිසුමට ලැබීමේ සාකච්ඡා අවසන් අධ්‍යයනය. මෙලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු එකට. දැන් සංචාරයේ විශේෂාංගය.

0: නැවත නැවතුම් තැන සංචාරයේ
1: කොළඹ කිව්වහම අපි කාගේත් හිතට නැගෙන්නේ යාන වාහනවලින් පිරුණු මම්මාවත්වල එකී මෙකී නොකී වැඩ රාජකාරී සඳහා දිව යන ජනතාවගෙන් පිරුණු ඒ වගේම සංකීර්ණ නගරයක්. හැබැයි සතා සිවුපාවුන් සැරිසරන විවිධ වර්ගයේ පක්ෂීන් නිදහසේ පියඹන ඉතා ශාන්ත ക്ഷേම භූමි වැනි ස්ථානත් මේ කොළඹ නගරේම තියෙනවා. සමහර විට ඒක ඔබට පුදුමයක් වේවි. මේ සංචාරක කලාපය බැද්දගාන තෙත්බිම් උද්‍යානය. පතරමුල නගරය සහ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ පෙනෙනමානයේ පිහිටා ඇති බැද්දගාන තෙත්බිම් උද්‍යානය ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් සොයා ගන්න පුළුවන්. නාවල පාර, කොටා පාර හෝ කොල්ලුපිටිය ශ්‍රී ජයවර්ධනපුර පාරේ සිට හෝ රාජගිරිය දෙසට පැමිණෙන ඔබ මදදුරක් දියත උයන දෙසට ගමන් කරන විට ඇතුල්කෝට්ටේ බස් නැවතුමට මදක් ඉදිරියෙන් ඔබේ දකුණු පසින් හමුවන පැරකුම්බා මාවතින් කෝට්ටේ පාරට සම්බන්ධ විය හැකි. කෝට්ටේ පාරේ කිලෝමීටරයක් පමණ පිටකෝට්ටි දෙසට පැමිණෙන ඔබට වම් පසින් හමුවන කොටුබැම්ම මාර්ගයේ නැවතත් කිලෝමීටර භාගයක් පමණ ගිය තැන බැද්දගාන තෙත්බිම් උද්‍යානය හමුවෙනවා. හෙක්ටයාර 18ක් පුරා විහිදුණු මේ අසිරිමත් උද්‍යානය සුන්දර දේවන්නා ඔයේ ජලතීරයේ හැඩකරන එක් හරිත මායිමයි. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කුරුළු අභයභූමිය ලෙස නම් කර ඇති ප්‍රදේශයේ තුලම මේක පිහිටලා තියෙනවා. ඒකදේශික පක්ෂීන්ගේ සහ කුඩා සත්ව විශේෂයන්ගේ නිවහනක් ලෙසයි බැද්දගාන තෙත්බිම් උද්‍යානය හඳුන්වන්නේ. කාර්යබහුල නගරයක් තුල සැඟවුණු ക്ഷേම භූමියක් හැටියටත් මෙය සැලකෙනවා. ඉතා අලංකාර එවැගේම සරල ලෙස තනා ඇති උද්‍යානය එහි ගමන් කරන්නෙකුගේ සිත් සංසුන් කරන ඉතා නිහඬ පරිසරයකින් සමන්විතයි. වගුරු බිම් මතින් ලීවලින් තනා ඇති මාර්ගපතේ නිසා ඔබට ඕනම තැනකට යන්නත් පුළුවන්. උදෑසන හෝ සැන්දෑ යාමේ උද්‍යානයට යන ඔබට ඉර නැගෙන හැටි වගේම ඉර බැස යන සුන්දර දසුනත් දැක ගන්න පුළුවන්. බැද්දගාන තෙත්බිම් උද්‍යානය විවිධ වර්ගයේ ශාක සහ සත්ව විශේෂයන්ගේ නිවහනක් ලෙසයි සැලකෙන්නේ. සමනලුන්, බත්කූරන් සහ ශ්‍රී ලංකාවට හා ආසියානුකර තෙත්බිම් වලට ආවේනික ශීරපායින්ට සෙවන සලසන ക്ഷേම භූමියක් විදිහටයි මේ තෙත්බිම් උද්‍යානය හඳුනාගෙන තිබෙන්නේ. ඒකදේශික සහ වඳවීමේ තර්ජනයකට මුහුණ පා ඇති ගොඩතර තෙත්බිම් වලට ආවේනික විවිධ වෘක්ෂලතාදීන් උද්‍යානය තුළ බහුලව දකින්නට පුළුවන්. මේ උද්‍යානය තුළ විටින් විට සිදු කරන විද්‍යාත්මක අධ්‍යයන මගින් පෙන්වා දෙන්නේ කුරුළු විශේෂ 50ක්, මාළු විශේෂ 20ක් සහ සමනල විශේෂ 119ක් මේ උද්‍යානය සතුයි කියලා. ඒ වගේම ශාක විශේෂ 100ක් මේ සත්ව ගහණයට වාසය කිරීමට සුදුසු පරිසරයක් සකස් කරලා තියෙනවා. බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ අරමුණ වෙන්නේ සංචාරක කර්මාන්තේ ප්‍රවර්ධනය කිරීමක්. විදේශීය සංචාරකීන්ට වගේම දේශීය සංචාරකීන්ටත් මේ බැද්දගාන තෙත්බිම් උද්‍යානය ඉතාම අලංකාර පරිසරයක්. ඒ වගේමයි විවිධ අධ්‍යයන සහ පර්යේෂණවලටත් මේ උද්‍යානය කදිම තෝතැන්නක්.
0: හිත නැවතුණු තැන සංචාරේ.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව ඒකියා සුරේතුම මගතොට 2026 වසරේ සමාරම්භය
1: මේ 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ

0: මැයි 27 වනදා තිහකොට නිපෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය සහ වෙසක් කලාපය
0: මැයි 27 සිට ජුනි 2 දක්වා නිපෙල්ලවල පුරාණ විහාරස්ථානයේදී සහ නායම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
1: බෞද්ධ උරුවයේ අභිමානය සමරන්න බොටුසි පුබුදන්න ඔබත් එක්වන්න
0: රාජ්‍යවෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හනි
1: බැතිබර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි.

0: ලක්හඬින්
1: ලුකයියා මාර වෙඩනේ ඌනේ දොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකේ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකු තත්තපයි වෙඩ කරන්නේ අයියා මට.
2: සුපුරි ඩොක්ටර්නේ, ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
0: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
3: evening drive with chamit and charu
0: sama anugrahaya
3: maxwin samuha vyapare vithin genna apita harina dan navanimavakin ena domas entry wiketime yantrika sadambara himikaruwe kumanna adumama thanna 01176779579
4: දවල් 12යි විනාඩි 33යි.
0: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
5: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්නවා.

0: రేడియో ITN දවල් 12 විනාඩි 37යි.
1: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: Heartbeat.

0: දවල් 12 විනාඩි 37යි වෙලාව. ලකන හර්ට් බීට් එහෙනම් අපි ඔන්න තුන්වෙනි පැය මේ විදිහට ආරම්භ කරනවා. දැනටින් 10වල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පස්සෙ තමයි අපි මේ විදිහට හම්බ වෙන්නේ. ඉතින් මේ පැයට අලුතෙන් ආපු යාළුවන්ට අපි මතක් කරනවා අපි නම්බර් 1.7.3.93.5.93.7 1.7.3.93.5.93.7 අපේ නම්බර් එක. එක්මන්ට මේ පැත්තට මැසේජ් එක දාන්න මම බලාගෙන ඉන්නවා. එනකන් දවල් 1 වෙනකන් වාට වෙලාව තියෙනවා. ලස්සනම ලස්සන ප්ලේලිස්ට් එකක් හදත් අරගෙන අවිල් ඉන්න මේ විදිහට වාට අහන්න පුළුවන් විදිහේ. හරි, අපි දැන් මේ දවස්වල ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන මේ වැස්ස. වැස්සත් එක්ක දැන් ඔන්න පොඩි පොඩි ලෙඩ රෝග පැතිරෙන්න පුළුවන්. අපි වැඩසටහන පටන් ගනිද්දිත් ඔයාලට මතක් කරා. සාමාන්‍යයෙන් ඔය ජලයෙන් යටවෙච්ච තිබිච්ච ප්‍රදේශ තිබුණා නම් ඒවයි ලිං එහෙම පොඩ්ඩක් පිරිසිදු කරගන්න. මොකද පානීය ජලය වලින් විවිධ රෝග වලට බෝ වෙන්න පුළුවන්. ඒක හින්දා නිරන්තරයෙන්ම ඔය පාවිච්චි කරනවා නම් වතුර එහෙම පොඩ්ඩක් උණු කරලා උණු වතුර විදිහට පාවිච්චි කරනවා නම් ආඩ පොඩ්ඩක් ඔය ලෙඩ රෝග බෝ වෙන එක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අර ඩෙංගු උදුර. ඩෙංගු මදුරුවන් ව්‍යාප්ත වීමත් මේ වැස්සත් එක්ක වැඩි වෙන්න පුළුවන්. ඒකින්ද පොඩ්ඩක් පරිස්සම් වෙන්න. ඒ වගේම තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන්, ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුවෙන් විද්‍යා පතල් කාර්යාංශයෙන් නිවේදන නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ඔය නායම් සහිත ප්‍රදේශවල ජනතාවට ඉවත් වෙන්න කියලා තියෙනවා. ඒ වගේම තමයි අවදානම් සහගත ප්‍රදේශවල ජීවත් වෙන අයටත් පොඩ්ඩක් පරිස්සම් වෙන්න කියලා මතක් කරලා තියෙනවා. ඉතින් මේ පැතිවල ඉන්න අය පොඩ්ඩක් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම ඔය පස්කණ්ඩේ ආශ්‍රිතව එහෙම ජීවත් වෙන අය ඔය පොළවේ යම් යම් වෙනස්කම් සිදු වෙනවා නම්, විශේෂයෙන්ම ජල උල්පත් එහෙම එකපාරක් මතුවෙනවා නම්, වැඩිපුර මඩ වතුර ගලාගෙන එනවා නම්, ඒ වගේම පොළවේ ඉරිතැලීම් එහෙම තියෙනවා නම් පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න. ඔබේ ආදරණීයන්ගේ සහ ඔබේ ජීවිතය ආරක්ෂා කරගන්න ඉක්මනින් කටයුතු කරන්න කියලාත් අපි ඔබට මතක් කරනවා. දැන් කොහොම නමුත් මේ මෝසම් වැසි නිර්තදිග මෝසම සක්‍රිය වීමත් එක්ක තමයි මේ වැසි තත්ත්වයේ වැඩිවීම වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් ඔය මුහුදු හැම යන ඉන්නවනම්, අපේ දීවරය හැම ඉන්නවනම් ඔන්නක ඈත් ඒ පිළිබඳව අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම මුහුදු යන අයට ඔය සුළඟේ වේගය, එහෙම මුහුදු ආශ්‍රිතව සුළඟේ වේගය සම්බන්ධයෙන් විශේෂ නිවේදන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ තිබෙනවා. ඒවට අවධානය යොමු කරන්න කියලා අපි ඔබට මතක් කරන ගමන් තවත් ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන තියෙනවා. ශර්ලි වෛජයන්ත මහත්මයාගේ සින්දුවක් තමයි මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන්නේ. අපි එහෙනම් සින්දුව අහමු. ලකන හાર્ට් බීට් අහන වෙලාවත් අහගෙනම ලකන හાર્ට් බීට් අහන වෙලාව මතක් කරන්න දවල් 12 විනාඩි 46යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර්

0: ප්ලාස්ටික් පොලිතින් නැති වෙසක් කොළලක්.
1: දන්සැල් සංවිධායකවරුණි, පොලිතීන් ලංශේට් ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.
0: පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු. දන්නවද, ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න.

0: අටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒ සැල්.

0: රටට වග කියන රේඩියෝ හට් බීට්
1: දවල් 12 විනාඩි 48 වෙලාව අකඩ හાર્ට් බීට් වල තුන්වෙනි පැය ඔයා මේ විදිහට එකතු වෙලා ඉන්නේ. අපි ළඟට ලෑස්ති කරගත්ත රීමික්ස් එක. අපේ රන් සින්දුවහල අය මේ පැත්තට එමු.

0: රටට වග කියන රේඩියෝ
1: දවල් 12:54
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: B
1: අනුරගම අනුලාවති එකතු කරගන්නවාගේ මහත්තයා පුතාල දෙන්න අය වගේම දුවල දෙන්න අමේලියා සමරසේකරව ආදරණ එකතු කරගන්නවා කියලායි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉතින් එහෙනම් යාවත් ආදරණ එකතු කරගෙන අපි යනවා තවත් කෙනෙක් ඉන්න ආදරණීය වාසනාවන්ත සුබ දවසක් වේවා ගීතයි ඔයා කියලා දෙන්න. අද ප්‍රෝග්‍රෑම් එක කරන්නේ අද අහන්න වෙන්නේ ප්‍රෝග්‍රෑම් එක මැසේජ් එක දාන්න හිතුණා කියලා මැසේජ් එක දාලා තියෙන අපි අම්පාරේ නදී රාජපක්ෂ නදී උනාවත් ආදරණ එකතු කරගන්නවා ලක්කන හાર્ට් බීට් වලට. එහෙනම් කට්ටියම එකතු කරගෙන අපි ගිහිල්ලෙන්නම් හැට උදේ 10ට හම්බ වෙන්න බලාපොරොත්තු වෙන. එහෙනම් හැමෝටම ජය වේවා. පරිස්සමින් සතුටින් ඉන්න. අවඩකකින් අපේ චාමීනෝ ඕල් ටයිම් බීට්ස් අරගෙන දවල් එක වෙද්දී. එහෙනම් හැමෝටම ජය වේවා. ගිහිල්ලා ඉන්නම්.

0: අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයටත් ටැග් ගන්න. මෙගා පවර්.

0: FM 93.5 93.7 ලක්කඩ Radio ITN
1: වෙලාව පස්සර එකයි.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාරිව සම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ NLB දනඩිතහනේ ලොතරැයිය රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අත්තරංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු තලංගම් පොලිසිය වෙත පැමිණ තිබුණා. පසුගිය 18 වනදා අත්තරමුල්ල රණවීර ස්මාරකය අසල රණවීර සැමරුම් රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතාට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි ඒ මහතා තලංගම් පොලිසිය වෙත කැඳවා තිබුණේ. ලෝක සිතියමේ ඉරානයේ ආවරණය වන පරිදි ඇමරිකානු ජාතික ධජය සටහන් කරමින් ඡායාරූපයක් ඇමරිකානු ජනාධිපතිවරයා ට්‍රුත් සමාජ මාධ්‍යයට මුදා හැර තිබෙනවා. මැද පෙරදිග ඇමරිකාව ලෙසද ප්‍රශ්නාර්ථයක් සමග නම් කර ඇති එම ඡායාරූපය මේ වනිට සමාජ ජාලයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ඉරානය සමග දිගුකාලීන සටන් විරාමයක් සඳහා සාකච්ඡා පැවැත්වෙන අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් එම ඡායාරූපයේ ට්‍රුත් සමාජ මාධ්‍ය ජාලයට මුදා හැරීම තුළින් මැද පෙරදිග කලාපයේ ඉතිහාසගත ඇමරිකානු බලපෑම සම්බන්ධයෙන් නැවත සීපත් කිරීමක් ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙලඟ ලක්හඬ ප්‍රවෘත්ති පස්වරු දෙකට
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක් තෝරගන්න.

0: ඕනෙමන සතිය දෙන දවල් එක ඉඳන් හතර වෙනකම්
1: ඕවර් ටයිම් බීට්ස් විත් ජාමි.

සසරු එකපහු වෙලා වෙනාඩි 9යි වෙලාව. අයිබෝවන් සුබ දහවලක්. අද මේ මාසේ 25 වෙනිදා අලුත් සතියක ආරම්භයත් එක්ක අපි සඳුදා දවසේ දෙමුණ ගැහෙන්නේ. ඉතින් කොහොමද? සතිය අධ්‍යය හොඳින් සතුටින් ගත කළාද? ඔෆිස් ඇවිල්ලා වැඩ කරන ගමන් වෙන්න ඕනේ මේ වෙලාවේ. මොනවද හිත හිතා ඉන්නේ? අහස පොළව ගැටලන්න? ඔයා දන්නවද ඔයා හිතන විදිහ ඔයාගේ ඉරණමට බලපානවා කියලා? ඇයි මං කිව්වේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නම්. ඔයා දෙයක් හිතනකොට හොඳ කල්පනාවෙන් හිතන්න කියලා මම යෝජනා කරනවා. මොකද ඔයා හිතන දේ තමයි ඔබ කතා කරන වචන බවට පත් වෙන්නේ. ඒ වගේම දෙයක් කියනකොට හොඳට හිතලා කියන්න. මොකද ඔයා කියන දේවල් තමයි ඔයා කරන්නේ. ඔයා කරන දේවල් හොඳට හිතලා කරන්න. ඔයා කරන දේවල් වලින් තමයි ඔයාගේ හැසිරීම පිටතට පෙනෙන්නේ. එතකොට ඔයාගේ හැසිරීම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ දේවල් තමයි ඔයාගේ පුරුදු බවට පත් වෙන්නේ. ඔයාගේ පුරුදු ගැන සැලකිලිමත් වෙන්න වෙනවා. මොකද ඒකෙන් ඔයා මොන වගේ චරිතයක්ද කියලා පිටතට පේන්න පටන් ගන්නවා. ඒ වගේම ඔයාගේ චරිතය ගැන සැලකිලිමත් වෙන්න. මොකද ඒකෙන් තමයි ඔයාගේ ඉරණම තීරණය වෙන්නේ. ඒ නිසා ඔයාගේ ඉරණම වෙනස් කරගන්න ඕනේ නම් ඔයා හිතන පතන විදිහ ධනාත්මකව වෙනස් කරගන්න කියලයි මම මේ ලියමක් කරන්න හදන්නේ. අද තේනම් හවස 4 වෙනකම් මාව හංගින්න ලෑස්තිනේ. ඕල් ටයිම් බීට්ස් ඉට් චාමි. මම පටන් ගත්තා. 2.7 3.93 5.93 4ට 4 වෙන කලින් මැසේජ් එක

0: FM 93.7 ලකන රේඩියෝ ITN
1: දවල් 6:13යි.
2: මේ හඳුන් කුරුවල්ඩට් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන් වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

ලක්හඬින් ලක්හඬ රේඩියෝ ITN

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව අහන්න.
1: All time beats with Charlie.
2: Suno na sang mal mal.
0: දවල් එක පහු වෙලා විනාඩි 18යි වෙලාව 0.7023935937 එය අපේ මැසේජ් නම්බර් එක. එවාගේ මලකන්ද Facebook page එකට ගිහම අතත් අපේ post එකක් තියෙන all time beats charming. ඒ post එක like එකක් දාලා comment එකක් දාලා අහන්න කැමති සින්දුවක් තියෙනවා නම් එකතු කරගන්න කැමති අය ඉන්නවා නම් ඒ හැමෝම comment එකක් විතර දාගෙන යන්නවට පුළුවන් කමක් තියෙනවා. හවස 3න් පස්සේ මම මේ comments එක කියවන්නම්. හරි. එතකොට දැන් පළමු WhatsApp එකට කවුද messages එවලා තියෙන්නේ කියලා. අද මුලින්ම message එකක් එවලා තියෙන්නේ කවුද? සිතාරා. ඔයාව එකතු කරගන්න වෙනවනේ නේද? ඔයා ඉන්නේ වෙනපුවේ කියලා තියෙනවා. අලුත් යාළුවෙක් මං හිතන්නේ දෙකටම අපි වහන්න පටන් ගන්න. FM 93.5 93.7 හරි. මට ලක්කඩහන් ඉන්න පුළුවන්. සමතාවලක් ඔයාට ඊළඟට තියෙන message එක. සෙල්පනන්දු ලහිර ශහනි නතරි ශනාරා දුමින්ද සයුරි ශනල් මිරොන් ඇන්ටන් වසන්ත මැක්ෂිම සෑලව එකතු කරගන්නෝම. හයි හයි සුබදාවලක් මනෝ. කොහොමද ඔයාට? මම නම් අශ්‍රීප තත්ත්වෙන් ඉන්න ගෙදර ටිකක් විතර අමාරුයි කියලා තියෙනවා. මේ දවස්වල ටිකක් තියෙනව නේද? ඔන හැම්බිලිස්සාව කැස්ස පොඩ්ඩක් ඔකට තියෙනවා. ඔයා අතරේ වට උණ හැදෙලා දවස් දෙකකට වඩා වැඩි නම් ඔයා හිතන් ඉන්නවා මේක වෛරස් එකක්. අර එහා ගෙදරට එක්කෙනෙක් තිබුණානේ, ඉස්කෝලෙත් තිබුණානේ. ඒක නිසා මට ඒකම වෙන්නේ නැති කියලා හිතේකා ඉන්න එපා. දවස් දෙකකට වැඩිව ඔයාට උණ තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඩෙංගු පරීක්ෂාවක් කරගන්න අවධානම ගන්න එපා. හොඳද? පාළුව මැකෙනේ ලක්කටයි වගේ ප්‍රෝග්‍රෑම් එකයි නිසා කියලා චාම්රලියනගේ එහෙම කිව්වට බොහොම ස්තුතියි. තනුවත් මං ආතරෙන් මතක් කරනවා. හොඳ අපි ලස්සන සින්දුවක් කියලාකට තහමු. හයි නංගේ සුබ දවසක්. සුබ දවසක්. පින්නවල චන්දි වගේ මැසේජ් එක. ලස්සන සින්දුවක් දෙන්නම්. අදනම් අපි වැඩ දවසක් කියලා තියන්නේ නේද? පුතාලා සිතූ නැතෝ හස්බන්ඩ් සමි මේ වෙලාවේ කට්ටියම නැහැ කියලා තුන ස්කූලේ ගිහිල්ලාලු. තව ටිකකින් අපි අහමු සින්දුවක්. ස්තුති මැසේජ් එකට. ඊට පස්සේ ජාමි අපිත් ඉන්නවා යමි ප්‍රඩක්ට්ස් පොතු පිටේ නේද වාතුවෙන් සමන්ත වගේ මැසේජ් එක. ස්තුති ජාමි අක්කී. කොහොමද? අතීතයේ අඳුරු මතකයන් මනසින් මකා තමා වර්තමාන මොහොතේ ජීවත්වන කිමද නොදන්න අනාගතය අපගේ ඉරණම කෙසේ විසදේවිද නොදන්න නිසා කියලා තියෙනවා. ඒ කියන්නේ අතීතය ගැන හිතලා වැඩකුත් නැහැ, ඇවිල්ල නැති අනාගතය ගැන තැවි තැවිඳලා තේරුමුකුත් නැහැ. මේ අපි හුස්ම ගන්න වර්තමානය ගැන පොඩ්ඩක් නේද සතුටින් හිතලා මතල හිටියනම් වටිනවා. ඒකනේ කොටින් මෝඩ කියන ඕනුනේ දිලිනි. මාතලේ ගොයවත් එකතු කරගෙන සින්දුවක් අහලා යමුද? දවල් 1:21.

0: ජුනි තුන්වෙනිදා දක්වා
1: බිලියන් දෙල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න

0: බැතිබර අනුග්‍රහය. කසාගල ප්ලාන්ටේෂන්.
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද? මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්‍රිතා.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ එන්.එල්.බී. දනඩ තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ තැමන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: Overtime beats with Chami.
0: එකයි වෙනාට වෙසේ හතයි.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: පසරු එකයි වෙනාඩි දෙයයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: Overtime beats with

0: FM 93.7 Lakhana Radio ITN
1: Dati kiti kadi modi gini maddahane maha vasse weda karala mahansiyata sindu husma gamuda
2: runari tinuran sitame mamana kalavana
3: all time beats with charmi
1: සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකන්

පස්සර එක පහු වෙලා වෙනාඩේ 35 වෙලාව. හයි ජාමියාගේ සුබ දහවලක්කෝ. කොහොමද ඔයාට? පාළුවෙන් හිටියේ ඔයා නැතුව කියලා තියෙනවා. කැකලෙන් ප්‍රීති අපේ ලස්සන සිද්දා කහමු. Thank you message එකක් එව්වට. ජාමියාගේ කොහොමද සුබ දවසක් සත්තට මහගෙන ඉන්නේ කියලා තියෙනවා. අනුරාධපුර එයාපෝට් රෝඩ් එකේ සංජීව දසානායක අපි වාව හතරෙන් එකතු කරගන්න මහපලකම පියල්චේ ස්තුතියි මැසේජ් එකක් එව්වට. හයි චාමී ලස්සන සින්දුවක් අහමු. VNV ෆැෂන් ආයතනයෙන් කුමාරි මිස් වසන්ති අක්කා, සුසි අක්කී, නිසංසල නංගී, මංජු අක්කී, සීතාරි සිතාරි නේද සිතාරි නංගී, දේවති අක්කී, හර්ෂ නංගී කියලා තියෙන කොහොමද හර්ෂිතයාගේ නම. සුභය අයියා වීරක්කොඩි බේකරි එකේ ජයමා මාතකතු කරගන්න කියලා තියෙනවා. Thank you message එකක් එව්වට. සුභ දහවලක් වේවා අපිට සින්දුවක් දෙන්න. හරි හරි. ඒජී අනුර BF ජනපදයෙන් පුස්සල්ලාවෙන් මාතකතු කරගෙන මං යන්නේ කව මුණ ගැහෙන්න දෝ ඊළඟට බොයගොරට යන්නේ. සුමන මහත්මියගේ මැසේජ් එක අපිව එකතු කරගන්න. ස්තුතියි මැසේජ් එකක් එව්වට. චාමි අපේ තින්නවා වෙන්නපෙන් රස, නෝනා මානෙල් දොරදෙනා, සුසාන සුරේනි, පුතා සුලලිත, ජේකබ් ඕබේත, නේතන් චුටිදු, තීර්ෂා ඒ අනවසරයක කියලා තියෙනවා නේද? විවාහ වෙලා අවුරුදු 40ක් කියලා තියෙනවා. හැමදාම සතුටෙන් ඉන්න ලැබෙන්න ඕනේ දෙන්නටම. දීකයි වේවා. ශලි අයා නිහල්වත් එකතු කරගන්න කියලා ඒ මැසේජ් එකේ තියෙනවා. ස්තුතියි මොපියොත් මතක් වුණාට. එතකොට දැන් ඔයාට හිතනවා නම් ඇයි ඔයාගේ මැසේජ් එකක් මං කියන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව මට මැසේජ් එකක් තාම එවෙ නැති එක වෙන්න පුළුවන් නේද? දන්නේ නැද්ද නම්බර් එක? 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න හවස 4 වෙන්න කලින්.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
1: පසරු එකයි විනාඩි 41යි.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176479
2: නැවනැග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0771 711 711 1

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: සතේ දවස්වල හරියටම දවල් එක වෙනකොට
2: කුමරිය වදින්න ඔය හිතට මන්දා දැන් මට ආලේ ඔබේ කාලයට පිරෙන්න
1: කාන්සියටයි මහන්සියටයි ප්‍රත්‍යක්ෂ ඖෂධය
0: ඕල්ඩයි බීට්ස් විත් චාම්
1: හැම කාලෙටම ගැලපෙන හැම තාලෙකම සින්දු මගහැරගන්න එපා

දවල් එක පහු වෙලා විනාඩි 49යින වෙලාව. 0.7 0.3 93 5 93 7ට මැසේජ් එකක් එවන්න පුළුවන්. එවගේම ලක්කන Facebook page එකකට තියෙන post එකට මම බලාගෙන ඉන්නේ ඔයගොල්ලෝ comments දානේවා. තුනේ පැදි මම එකන මතක් කරන්නම් හොඳ? එතකන් ගිහිල්ලා post එක බලලා like එකක් දාලා comment එකක් දාලා තියන්න. තාත්තගේ අහිමි වීමත් එක්ක තේරුම්ගත් එකම දේ ජීවිතය කියන්නේ හුස්ම එක පොඩි ගනුදෙනුවක් විතරයි. ඊළඟ තත්පරයවත් අපිට ඇති නැහැ. මහියංගනේ නැහනි ඔහගේ පෝස්ට් එක ස්තුතිය පිටක ෂෙයා කරගත්තට සුබදාව ලක්ෂා මේ ලස්සන සින්දුවක් ඕනේ. කුඩමාතු වෙන්නේ මෙසේජ් එක. කවුද ඉන්නේ ඔය පැත්තේ දිලේක? සම්පතේ නෝමස් පහන් රේණුකා මානෙල් නන්දනී නයන උදේෂී නිලෝකා නිසංසලාව එකතු කරගත්තය පැත්තෙන් අපි මෙහෙ. කවුද? එහෙම මෙසේජ් එක තියෙන අපි මෙහෙ. අපිවත් එකතු කරගන්න ඕ ලස්සන සින්දුවකට පොළොන් නලුව තල්පොත සිත්ම ස්ටුඩියෝ එකෙන් අපිට වහගෙන වැඩ කරන ගමන් ඉන්නේ කියලා දර්ශනයපු මැසේජ් එක. ඍෂිනි, බිරිඳ සුජානී, ලොකුදුව සෙනුලිකා, පොඩිදුව සිතුමී මේ වෙලාවේ ලක්කඳහන කොමලව එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ තියෙනවා. අපි සින්දුවක් අහමු. අටාලෙන් මාළු කඩේ සෙට් එක කියලා තියෙනවා. කොහොමද වැඩද බිසි ඇතිනේ? ජෙමිනි ස්ටෝස් කුමා කුමාරි, සුදා මල්ලි, උපුල් මල්ලි, කාරයිය කියලා කෙනෙකුත් තියෙනවා නේද? මහතුන් මල්ලි, හර්ෂ, පුෂ්ප, සමන්, නාලක, රණය මේ හැමෝම එකතු කරගන්න කියලා නිලන්ත ප්‍රදීප් තමයි මට මැසේජ් එක කරලා තියෙන්නේ. ඔයාලා හැමෝම එකතු කරගන්නවා. Thank you. වැඩ හතර කොහොම හරි වෙලාවක් වාගෙන අපිට මැසේජ් එකක් කෙවුවට ඊට පස්සේ යනවා මම මඩ පාත පැත්තට. කවුද ඉන්නේ ඒ පැත්තේ? එලේ පෙරම ආනන්ද, නන්දලාල්, හේමපාල, ජයතිස්ස, සෝමදාස, කරුණාදාස, ජයසේන, සිරිකුමාර, ලක්ෂ්මන් ඔයාලා එකතු කරගන්නවා. ඊට පස්සේ අපි යනවා පිටකොට්ටේ. පිටකොට්ටේ කවුද ඉන්නව ඇත්තේ? අපිවත් එකතු කරගෙන සින්දුවක් දෙනවද කියලා අහලා තියෙන්නේ සචින්තා. ඔයා අලුත් එක්කෙනෙක් නේද? දිගටම හංගින්න ඕනේ හරියද? FM 93.5 හරි 93.7 හරි මේ වෙලාවේ අහගෙන ඉන්නේ ලක්කඳ all time best මචාමි.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Ekai banate panas pahai.

0: පැතිරන කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ සමහර අඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අමෘතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කූරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කූර අමෘතා.

0: ලක්ෂණ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනිය ලොතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය. දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: දුබයි රාජ්‍යයේ සිට මෙහෙවන බවට සැකකෙන හිරෝයින් චාවාරමක ප්‍රධාන බෙදාහැරීමේ කටයුතු වල නිරත සැකකරුවෙකු ඇතුළු ඊට සම්බන්ධ 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කැප්පෙටිපොළ පොලිසිය සිදු කළ වැටලීමකදී ඊසි කෑෂ් ක්‍රමයට හිරෝයින් බෙදාහැරීම සිදු කර ඇති බවයි විමර්ශනවලදී හෙළිව තිබෙන්නේ. ප්‍රධාන සැකකරු වැලිමඩ, ඇල්ල, බණ්ඩාරවිල, නුවරඑළිය, හාලියලැ ඇතුළු ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැර ඇති බවට හෙළිව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි. අමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ඔරේන්ජ් ප්‍රාන්තයේ පිහිටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සිදු විෂ රසායනික කාන්දුවක් පාලනය කිරීම සඳහා හදිසි සහන කණ්ඩායම් දැඩි උත්සාහයක නිරත වීම හේතුවෙන් කර්මාන්ත ශාලාවේ රසායනික ද්‍රව්‍යයක් වන මෙතිල් මෙතක්‍රිලේට් ගැලුම් 7000ක් පමණ අඩංගු ටැංකියක් පිපිරීම හෝ බෙඳවැටීමේ අවධානමකට ලක්ව ඇති බව බලධාරීන් අනතුරු අඟවනවා. ඒහේතුවෙන් පූර්වාරක්ෂක පියවරක් ලෙස ගාර්ඩන් ග්‍රෝව්හි පදිංචි 50,000ක පමණ සිවිල් වැසියන් වහාම එම ප්‍රදේශවලින් ඉවත්වන ලෙසට නියෝග කර තිබෙනවා. මෙලඟ ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති පස්වරු තුනට
3: 24 පෑම සිරුවෙන් ලක්ඛණ්ඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල්නම් RJ හිස්තරක් ITNS ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

පස්සර දෙක පහු වෙලා විනාඩි 8යි වෙනව. ඕල් ටයිම් බෙඩ්ස් එක චාමි අපි ඉන්නේ අපේ දෙවනි පැයේ. චාමි ලස්සන හින්දි සින්දුව කෝනේ කියලා කිව්වට අපි දැන් මේ වෙනකොටත් හින්දි සින්දුව කහලා තමයි ආවේ. හැමෝම පරිස්සමෙන් කරදරයක් නැතුව ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ දැනියගලින් තරුෂි බස්නායක. අපි සින්දුවක් අහමු. ස්තුතියවාගේ ප්‍රාර්ථනාවට අපිත් ඒ ප්‍රාර්ථනාවට එකතු වෙනවා. ඊට පස්සේ සිරි කුමාර ඔයා මැසේජ් එකක් එවලා තිබුණා. සුබ දවසක් චාමි, අපිත් ඉන්නවා සින්දුවක් අහන්න. බුලත් සිංහලෙන් ධාරා. මම දැක්ක ඔයා Facebook එකෙත් අපේ පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලා තියෙනවා. අම්මයි ද්‍රාණේ තාතා ජයසිංහ ඉනු මැනික කියලා තියෙනවා. හබේ රංග චුටි මල්ලි ඉඳුනිල් මේ වෙලාවේ ලක්කඳහන ඔක්කොමලව එකතු කරගන්නවා. ස්තුතියි. ඊළඟට චාමි අපිවත් මතක් කරන්න සරච්චන්ද්‍ර ඩයස් රයිගමින් යවලා තියෙන මැසේජ් එක. ඊට පස්සේ මේ මොකද්ද මේ තියෙන්නේ කියලා බලමු. මොන ගැහුණු පලියට අයිති වෙන්නේ නැහැ තමයි. එහෙත් අතහැර ගන්න බැරි තරමට හදවතට දැනුණට පස්සේ අහිමි වෙන එක නම් හරිම අසාධාරණයි. මද ශංක වගේ ලස්සන පෝස්ට් එකක් තැකේ ඔපිත් එක ෂෙයා කරගත්තට කොහෙන්ද කියලා නෑ හැබැයි ඔයා. ප්‍රීතිමා ෆැෂන් ආයතනයේ කවුද ඉන්නේ? චන්දෝ, සුධාකරන්, ලක්ෂී, කාවෙන්ද, පොටිමාම, ඉශානි, ගංගොල්, රශ්මි, සඳුනි, තිලක් අයියා, සුමිත් අයියා, කමනිමි, ඔක්කොමල වැඩද? වැස්ස නැතුව ඇතින ඒ කියන්නේ ඔක්කොමල වැටවිලා තියෙන්නේ මේ නේ. හවස දෙකයි විනාඩි 10යි. සින්දු අහගෙන ඉන්න ගමන් 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

ආරණ්‍යයට තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින

0: වැඩිපුර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි. හවස 2:00 වෙනකොට 18

0: FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 22යි. කෘෂි ක්ෂේත්‍රයේ නවපනක් ලබා තිබෙන කසකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසකල ග්‍රීන් සුපර් මාකට් ඡාදය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාදයයි.

0: පැතිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: මේ හඳුන් කුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා සිත් සුවඳින් පිරේවා.

0: Lakhanda Radio ITN.
1: දන්නවද time pass කරන්න ඕන නම් පොතක් කියවන්න, film එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඕනෙමන සතිය දෙනතන දවල් එක එද හතර වෙනකන්
1: Overtime Beats with Jam Jam.

හවස දෙකපහ වෙලා වෙනාට 28 වෙලාව 0.7 0.93 5 0.37 ඒ මැසේජ් නම්බර් එකට හවස 4 වෙන්න කලින් ඔයාලට මැසේජ් එකක් එවන්න පුළුවන්. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගිහම all time bits set chat අපේ post එක තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාගෙන යන්න පුළුවන් නේද? තුනේ පැයදී මම ඒ post එක බලලා comments ගැන කියන්න. ඔතන තරේසා මැසේජ් එකක් කියලා තියෙනවා සෑහෙන දවසකට පස්සේ හලාවතින් අසනීප වෙලා හිටියා කියලා තියෙනවා. දැන් ඔහොම හොඳින් කියලා මම විශ්වාස කරනවා. ස්තුතියි. සනීප වෙච්ච ගමන්ම මාව මතක් කරලා මැසේජ් එකක් එව්වට සුබ දවසක් වේවා චාමී. අත ගොඩාක් බැසි කියලා තියෙනවා සාමාන්‍ය නේද? වීකෙන්ඩ් එකක් ගෙදර ඉඳලා ඇවිල්ලා සඳ වැඩ පටන් ගන්නකොට හැමෝම සෑහෙන බිසි තමයි. අහන් ඉන්නවා කියලා සීෂෙල්ස් වලින් ලංකා ප්‍රදීප් තමයි මට මැසේජ් එක එවලා තියෙන්නේ. ආතරෙන් එකතු කරගන්න. අයිබෝ වේවා, වාසනාවන්ත සුබ දවසක් වේවා. අනුරගම අනුලාවතී පොඩ්ඩක් බලන්න මැසේජ් එක දිහා මොකද්ද කියලා තියෙන්නේ කියලා. ඒක අකුරක් වැඩිපුර ටයිප් වෙලා තියෙනවා. එතකොට බලන්න ඔයා ලිව්ව වචනට මොකද වෙලා තියෙන්නේ කියලා. හොඳේ මහත්තයා සිරිල්, පුතා ප්‍රදීප්, දුව අනුෂිකා, පුතා හර්ෂණ, දුව පේශලා, අමෙලියා සමරසේකර ඔයාව ආදරෙන් එකතු කරගන්නවම සුබ සන්ධ්‍යාවක් වේවා. ඕල් ටයිම් බීට්ස් ඉට් චාමි සිද්ධාකෝනේ. එහෙම කියන්නේ හලාවතින් පැට්‍රික් ඇන්, සහන්, ශෙවන්, ෂනෙල්, මෙතුෂ, රශ්මිතුව, ලිලි, මොනෙස්ටා, මොරින් මාවත් මතක් කරනවා කියලා තියෙනු. සුන්දර දවසක් ඒවා චාමිට. ඉතින් මමත් ලස්සන සින්දුවකට එකතු කරගන්නවද? කවුද ඔයා එකතු කරගන්න ඕනේද කියලා බලන්න මං අහන්නේ. පාදනියේ නන්දනී හේරා තවගේ මැසේජ් එක. ඔයාට මං අනිවාර්යෙන් සින්දුවක් දෙනවා නියනේ. කවුද බෑ කියන්නේ නේද? එතකොට තාම මාව අහන්න ගම මැසේජ් එකක් එවන්නේ නැති කෙනෙක් නම් ඔයා වැඩේ ගැලපෙන්නේ නැහනේ. ඒක නිසා මැසේජ් එකක් එවන්න 0.7 0.93 5 0.37 ට හවස 2:00 වෙනකොට 3:00

0: FM 93.7 Lakana Radio ITN
1: හවස දෙකයි වෙනාඩිය 4යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: ඕල්ට

0: ලකාණ්ඩ රේඩියෝ ITN
1: හවස 2:38යි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.
4: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
1: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
4: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
1: ඔබගේ ජීවිත කාලයත් දෙක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
4: නොවිනස් වන රසවත්ම රසය.
1: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
4: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
5: අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
6: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය.
7: ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර දිස්ත්‍රික්ක 25න්ම මේ වන විට රෝගීන් වාර්තා වීම සිදුවේ. කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර, නුවර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර රෝගීන් හමු වී ඇත. ඩෙංගු රෝගියෙකු වීමට පෙර ඩෙංගු මදුරුවන් මර්ධනයට එක්වන්න ඔබ ක්‍රියාත්මක වනවා නම් සමාජයම ආරක්ෂිතයි.
6: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරදමු.
1: පසර 2:46යි.
8: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
9: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
10: ඉවරයි.
11: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි
12: FM 93.5, FM 93.7 ලකන රේඩියෝ ITN.
1: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
13: Say.

0: වගේමත් කලා
1: චාමි
0: සතේ දෙනවන දවල් එක ඉඳන් හතර වෙනකන්
2: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට
1: හිතුනා
0: ඒක තනි කරන ඇපැය හවස දෙක පහු වෙලා විනාඩි 41යි වෙලාව. දැන් ගෙදරදීම සෞඛ්‍ය ආරක්ෂිතව පොල් තෙල් විතරක් නෙමෙයි ඔයාට සමහර කෑම වර්ග හදා ගන්න වගේම සමහර බෙහෙත් වර්ග වලටත් උවමනා වෙන කජෝ වටකා අබ එඬරු කොහොඹ වලින් තෙල් හදා ගන්න උවමනාවක් තියෙනවා නะ. ඒ වැඩේ ලේසි පහසු විදිහට කරගන්න ගෙදරට ඩෝමා හෝම් ඔයිල් මේක එකක් ගෙනල්ලා තියාගන්න. මෙලවෙන රුපියල් 88,000 සිංගල් පේස් විදුලෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ගෙවියම අවමයි මොකද සුදු යකඩ වලින් තමයි සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන්නේ. ඩෝමා හෝම් ඔයිල් මේක එකක් අරගෙන ඔයාගේ මහන්සිය අඩු කරගන්න. හරිද? ඒ අතරේ 0.7, 0.3, 93.5, 93.4 මැසේජ් එකක් එවන්න කියලා මං කිව්වනේ. තලවතුගේ නාමල් ෆැෂන් එක අපි වහන් ඉන්නවා කියලා මට මේ දැන් කාව්‍ය මැසේජ් එකක් එවලා තිබ්බා. කාව්‍ය කොහෙද යන්නේ? ඕෆ් නං ගෙදර යන්න එපා. ෂොපින් කරන හොරාට හොරාටනේ. නාමල් ෆැෂන් එක හැමෝමත් එකතු කරගන්න මාත් අහලා තියෙනවා ඔගොල්ලෝ අපි වහන් ඉන්නවා කියලා. ස්තුතියි එවනවෙන්. මං යනවා WhatsApp එකේ පෝස්ට් එක බලන්න. ඒ කවුද අපිට මුණ ගැහෙන කියලා බලමුද? ජායලට යන්න වෙන්නේ. ඇන් ඉරෝෂණී සහපෝලයාත් එක්ක කාන්ති චන්දි ඉසුරු මල්ලි සිල්වටේජ මානෙල් තේජ අනිල් මල්ලිවත් සම්බන්ධ කරගන්න කෝල් එකක් ගන්න දෝනේ. ඔයා කියනවා මෙහෙම දෙයක්. මහා මන්දිරවල සමහර විටක නොතිබෙන සතුට යම් විටක පුංචි පැලක කුඩා නිවසක තියෙන්න පුළුවන්. ඒ නිසා හැකි තරම් සරල වෙන්න මොකෝ දන්නවද? මහා මන්දිර ඔය ලෝන් ගගහ හදාගත්තර මොකද ඒවා ගෙවන්න වෙනවා කියලා දැනගත්තාම ඒකට වැඩියෙන් වැඩ කරන්න ඕනහම අර සතුට සනසීම පැල දොරින් පලා යනවා. එහෙම මුකුත් නැතුව තමන්ට පුළුවන් විදිහට ගෑතොරක් හදාගෙන සනසිල්ලේ ණය බරින් මිදලා ඉන්න ජීවිත සතුටෙන් සහැල්ලුවෙන් සනසීමෙන් ගත වෙනව නේද? ඒ කතාව ඇත්ත. ඊට පස්සේ අපි යනවා කුවෙට්ටලින් ප්‍රියන්ත කාන්ති දෙනව එකතු කරගෙන හංගෙල්ල පැත්තට වසන්ත කුමාරසිරි වගේ මැසේජ් එක. පිළියන්තල රසක් කලාපය බලන්න එන්න. මාත් එනවද කියලා අහලා තියෙනවා නැත්නම්. හයකි මම හැටන් වලින් පාරමි. අම්මා ඉන්ද්‍රහණි අපච්චි ප්‍රියන්ත නෑ අපච්චි පියරත්න සමා වෙන්න ඕනේ මටයි වැරදුනේ. නංගේ සමා දිවයි මගේ යාළුවන් වයි එකතු කරගන්න කියලා තියෙනවා. මහතාතරේ thank you message එකක් කියුවට චාමි අයබෝවන් හලාවත ගොඩක් අය ඉන්නවා කියලා තියෙනවා. කොළඹ ඉඳන් දැන් හලාවත යන ගමන් ධෝනි මහත්තයාව එකතු කරගෙන තුෂාරව එකතු කරගන්න කියලානේ මැසේජ් එකවලා තියෙන්නේ. ආවේ නෑනේ මේ පැත්ත කාලෙකින් ඔයා. කාලෙකින් වලින් තලපක හැවෙන්නේ නෑ. 2:45.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනාඩි 52යි.

0: රසයනුත් ඉහළ, ගුණයනුත් ඉහළ. විජය තෝසේ මිශ්‍රණය.
1: විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට. රීදා වයි බීට් එකට මික්ස් වෙනවා.

0: ඇහෙ දොර ගඟේ තල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග් මෙගා පවර්
3: ලකන්ද රේඩියෝ ITN
4: හවස දෙකයි විනාඩි 54යි වෙලාව තක්කලා ආපු කැපි මැසේජ් එකක් බලාගෙන යා අයිබෝන් චාමි මමත් ඔය වහන් ඉන්නවා කියලා සුරේකාමට මැසේජ් එකක් එවලා තියෙනවා. මහට කිසිම අයිතියක් නැති බවක් දැනුණත් හිතේ දුන්නා ලොකු ඉඩක්. ගෙවන හන හැම තත්පරේ ගානෙම හීන මැව්වා මහ ගොඩක්. දන්නවද සංසාරේ දවසක එකට වෙලිලා ඇති අපිත් ඒක හින්දම වෙන්න ඇති අතාරින්නට බැරි මටත්. ලස්සනයි හොඳේ. ඔය වහතරේ නෙගුදු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එව්වට. කෑගල්ලේ ඇපල තොටුබේ හිරුණි නවෝත්‍යා අම්මා තාත්තා ඇතුළු පවුලේ හැමෝමයි අටයන්තොට ටෙක් එකේ යාළුවවත් එකතු කරගන්න කියලා තියෙනවා. අක්කේ මගේ යාළුවගේ උපන්දිනේ එයාගේ නම සරසි. එයාගේ 18 වෙනි උපන්දිනය තමයි තියෙන්නේ කියලා තියෙනවා. සරසි සරසි ඉන්නවද ඔයා අද? හැපි බර්ත්ඩේ. නිතක් නිරෝගී වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා කියලා සරසිට අපි ආදරෙන් ආශිර්වාද කරන හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ. එහෙමනම් ඒ මැසේජ් එක කියලා අපිට සිද්ධ වෙනවා මිත්‍රගුරුනි අපි අවසන් පැට යන්න.

සිින්දු වහගෙන අතරේ බෙන්දුවයි හතායි බෙන්දුවයි තුනයි අනුතුනයි පහයි අනුතුනයි හතට මැසජ්ජ එකක් යවන්න පුළුවන්. අපි එහෙනම් අන්තිම පැයට මුණගැහෙමු.

FM 93.5 93.7 Lakhanda Radio ITN Velao Passaru Tunai.

0: ලක්කන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩිතහනිය ලොතරැයිය රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින්. වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අපරාධ මැඩලීමේ මෙහෙයුම යටතේ ඊයේ දිනේදී පුද්ගලයන් 28055 දෙනෙකු පරීක්ෂාවට ලක් කෙරුණා. මෙහිදී සැකපිට පුද්ගලයන් 679 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර අපරාධ සම්බන්ධයෙන් ඍජුවම හඳුනාගත් සංඛ්‍යාව 8ක්. වරන්තුකරුවන් 294 දෙනෙකු සහ විවෘත වරන්තුකරුවන් 149 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. රතවාහන වැරදි සම්බන්ධයෙන් 4542 දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. බේමත්‍රිය දුරන් 95 දෙනෙකු සහ පරීක්ෂාකාරී රියපැදවීම සම්බන්ධයෙන් 111 දෙනෙකුද ඒ අතර වනවා. LNG ගෑස් ප්‍රහාණ නෞකා දෙකක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බව විදේශ මාධ්‍ය පවසනවා. නෞකා දෙක පාකිස්තානය සහ චීනය බලා ගමන් කරමින් නැති බවයි වාර්තා වන්නේ. බහමාස් රාජ්‍ය ලියාපදිංචි පාකිස්තානය බලා යාත්‍රා කරන නෞකාවේ ඇති වායුතොගේ හෙට දිනය වන විට ගොඩබෑමටයි නියමිතව තිබෙන්නේ. අනෙක් නෞකාව ලබන මස 27 චීනයට ළඟාවීමට නියමිතයි. මෙලඟ ලක්කඳ ප්‍රවෘත්ති පස්වරු හතරට.
4: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
5: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
6: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙකු තෝරගන්න

0: ආදරේ බෙදාගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

කෙවල් වගේ හිත්වලට ආදරය කරන්න පරිස්සමින්. මොකද ජන්න කිව්වහම ජන්නම ජන්මම වෙනවා.

0: වෙන දේවල් එක නෙවෙයි දැනෙන දේවල් එක ජීවත් වෙන්න. සතියේ දිනවල දවල් එකේ ඉඳන් හවස හතර වෙනකන්
1: All Time Beats with Charmy.

Acid Jami. හවස තුන පහු වෙලා විනාඩි 8යි වෙලාව. ඕල් ටයිම් බෙඩ් සෙට් චාමි අපි අපේ අන්තිම පැයේ ඉන්නේ අද. අන්ලාවතේ මාත්මිය. ඔයා ආදරෙන් එකතු කරගන්නවා හොඳ. චාමි වල සුබ දවසක් ඒවා. ඔයා හොඳින්ද කියලා අහලා තේනවා මං හොඳින්. ස්තුතිය ආසිටි මැසේජ් එකක් එව්වට ඔයා කියනවා වත් පොහොසත් කම්බලට නොව හැදියාව ගුණ යහපත්කමට ආදරය කරමි. දිනනකොට ළඟ වුණු අයට වටා වැටෙනහම හැර නොගිය අයව මතක තබා ගමි. ලොකුකම් අහංකාරකම් වලට නොව උතුම් මිනිස්කම් වලට ගරු කරමි. අතීතයේහිම තිබෙන්නට හැර අනාගතය ගැන විතරක්ම සිහින දකිමි. ලස්සන අදහසක් ස්තුතිය වෙත්තක ෂය කරගත්තට අසිරි. ඊට පස්සේ සුබ දවසක් ශාමි. තවත් ලස්සන දවසක් හෙමින් ගෙවෙනවා නේද කියලා අහලා තියෙනවා. ඔව්, හොරෙන් ගත වෙනවා. අද තව වහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා බණ්ඩාරකමින් ප්‍රියම්මට මැසේජ් එකක් එවලා තිබුණා. ඊට පස්සේ මේ ඉන්නේ කවුද? නම හොයාගන්න බෑ. අකට 993 නම්බරයක නිමල් බල්ලපිටිය නේද? ඔනමන් නම බොහොම අමාරුයි හොයාගත්ත පරණ මැසේජ් එකක් වල්. ඊට පස්සේ මැසේජ් එකක් එවනකොට බලන්න නම කම තියනවද කියලා. සුබම සුබ දවසක් ඒවා. මැසේජ් එක අක්කර 45ම ඔයාගෙන් නේද? පුතාලා දෙන පඬපොල් වෙහස මාතලෙන් ලසන්ති අක්කා ගෙහන් සදවත් මහතේ වසන්ත දුබ කවින්නේවත් පුතාවත් එකතු කරගන්න කියලා තියෙනවා. මෙසරේ පුතා පැරා ඔලිම්පික් වලට යනකල් මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා. අම්මගේ ඒතරම් සතුටක් නේද? අපි තාත්‍රිය සුබ පතනවා. ස්තුතියි අපිට ගැන කිව්වට ජයම වෙන්න ඕනේ පුතාට. සිත්පුරා සතුට උතුරා ගලා යන ජයග්‍රාහී වාසනාවන්ත සුබම සුබ දවසක් ඒවා චාමි. දිග රසේජ් එකක් ප්‍රෝග්‍රෑම් එක ලස්සනයි කිව්වට ස්තුතියි. නම කොතනද තියෙන්නේ? අම්මා තාත්තා අම්පාර මහවයෙන් නදී රාජපක්ෂ. අන්තිමේදී හොයාගත්තා. ඔයා වතාතරෙන් වතා කරනවා මං. හයි අක්කේ, කොහොමද? ඔයාට ලස්සන සින්දුවක් අහමු. මේ වැස්සෙන් කිසිම කෙනෙක්ට විපතක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා නුවරින් ශෂිනි ආගේ මැසේජ් එක. ගහන ගේම තනියම ගහන නිදහසේ කියලා තියෙනවා. ජීවිතයේ කියන තරගයක් නෙවෙයි, අවසානයේදී හරි ජය ගන්නායකයි කියලා තියෙනවා. හොඳ යහපත් හැම සිතුවිල්ලක්ම සාර්ථක වේවා. ඊට පස්සේ පොල් ගහවල තුෂාරි මොකද මේ කියන්නේ? අම්මෝ, ඒක නම් කියන්න බෑ. හොඳ බද්දේ විශ් එකක් තියෙනවා කියලා තියෙනවා. ඒක කියන්නම්. උපන්දිනයේ සමරන පොල්ගහවල තලවත්තේ ගෙදර වත්සලා ප්‍රිය දර්ශනී මధు අත බර්ත්ඩේකද ඔයාගේ? හැපි බර්ත්ඩේ ටු යූ වත්සලා. ඔයාගේ හස්බන් සනත් නිශාන්ත, දුවලා නෙතුලි, ලියන්සා, ලිනුකිත සාරා, ලස්සර නම් තියන දෙන්නටම, අම්මා රමණිදි සනායක, තාතා අබේ සිංහ, ලොකු අක්කා සුරංගි, අයියා නිශාන්ත කළුගල, පුතාලා චනුග සනුජය, දුව නිසිනි, නගේ දිනූෂා සමග මල්ලි මනෝජ්, තුෂාරි අක්කා, මතු අය, පුතාලා දෙන්න එක්ක පොල්ගහවල ජයවන්න මාවතේ ඉඳලා ආවිෂ්කරණවා කියලා තියෙනවා. ඔයා වාතරෙන් එකතු කරගන්න තුෂාරි. හොඳේ, ඔයාගේ කවියට බොහොම ස්තුතියි. හැබැයි මට එක කියන්න බෑ. 3:12.

0: ලකඩ රේඩියෝ ITN
1: හවස 9:15යි. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මැනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 7 9 5 7 9.
2: ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
3: සුරේ මුමගතුට

0: ලක්හඬින් FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITM
1: සිනාසීමට හේතුවක් හොයාගන්න තාක්ක අපේ වේදන

පතක සැහැල්ලවෙන් එන්න ජීවිතය විඳින්න. ලස්සන සිංදු පිරුණු පැයතුනක් සතිය දවස් වන දවල් එක එන හතර වෙනකම්.

හවස තුනයි වෙනාඩේ 18යි වෙනව. ලක්කඩ Facebook page එක පැත්තට මං ආවා. නැත්තම් හැමදාම අර එකේ පැහැදි කියනවා විතරයිනේ කියන්නේ නැහැනේ තුනේ පැහැදි වෙලාවම ඇති වෙනවනේ. ඒක නිසා messages එකට ඔබ හැම ඔතන ඉන්න මම දැන් Facebook page එක පැත්තට යනවා කියලා මම ආවේ. බලමු කවුද like සාලා comment සාලා දෙන්නේ කියලා. ප්‍රේමසිරි බංගමෝගේ නදී තරෝෂී බස්නායක වසන්ත නන්දන නිශාන්ත වික්‍රමසිංහ දෙහාරාකවර ධාරවෙන්න ඕනේ වගේ නම නේද? යකා thank you ඔයා මැසේජ් එකක් දාලා තියෙන. උපුල් වචිර සිරි කුමාර තුෂාරා නිලංක තුෂාර චාමර අසරි සරසඳ සරසඳ වෙන්න නේද? අසංක නිසංසල අලව එකතු කරගන්න. උපුල් වචිර ස්තුති වාගේ ආදරණීය කමෙන්ට් එකට මාපලගම පියාජේ ඔයාවත් එකතු කරගන්න. බුලත් සිඟලෙන් දහරහන්ගෙන ගමන් කියලා තියෙන කෑකාලේ අතල බන්දාර සුබ දවසක් ලස්සන සින්දුකට එකතු කරගන්න. නිලංක තුෂාර වගේ කමෙන්ට් එකට බොහොම ස්තුතියි. ගයන් ගන්හේවා සුබ දවසක් මගේ පුතා චිරන්වත් සින්දුකට එකතු කරගන්න. එයා දැන් ඔයාව අහගෙන යන්නේ කියලා තියෙනවා. චිරන් අහගෙනද යන්නේ? Thank you. ඊට පස්සේ ආසරී ස්තුති වගේ කමෙන්ට් එකටත් සුමනාගුණ තිලක ඔයාවත් ආදරෙන් එකතු කරගන්න. සුබ සතියක් වේවා සංඝ. නිලන්ත කුමාර ඔහන තිස්සපුරෙන් අදව ඉසුරි ශානිකා බිරිඳ සුමිත්‍රාවත් එකතු කරගන්න. චාමර thank you වාගේ ආදරණීය කමෙන්ට් එකට අනේ. හරි සින්දා කාලෙම දැනා 3:20යි.

0: ITN
1: හවස 3 වෙනාඩි 22යි.
2: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් අන සම්පත ධන නිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී.
4: FM 93.5, FM 93.7 ලකන රේඩියෝ ITN.
0: හද නිසා රෙද්ද ගත්ත මිනිස්සු දවසක තරුවක් නිසා හරි

0: තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්තනාක
1: ඕවර්ටයිම්
0: සතියේ දෙනවල දවල් එකේ එදත් හවස

හවස තුනයි වෙනට විසි හතරයි වෙලාව චාමියක්ගේ ලයිව එකක් කෙන්නම්ද කියල දෙම්ම ගීපදන කාන වැස්සන අනතකට ගුලට මව බලන්න බැරු මට දුකයින ඒක එන්න ඇත්තේ මල්ම මේ සතිය දවසක අපි වැස්ස අඩුණු මං එන්න වහින්න වහින්න වහින්න කියල මගේ හිත කියනවා හරි හරි බලමු බල නොගඩිය වැඩ අඩු දවසක් මට කියන පොස්කින් හොඩෙන් ෂේප් එකේ ෆේස්බුක් ගිහිල්ලා ලයිව් එකක් බලන්න පුළුවන් තරම් සතියේ තියෙන දවස කවද්ද බදාදාද බ්‍රහස්පතින්දද සිකුරාදාද අඟහරුවාදාද මට කමෙන්ට් එකක් දාගෙන යන්න හන්දේ මම එතකොට සලකා බලන්න බලන්නකො ලොකුකම අනේ නිකන් ඉන්නේ නේ හරි සුරේකා දේනු ඔයාගේ කමෙන්ට් එක මම දැන් දැක්කේ අනේ සෙනෙහස සහ ආදරේ පිරුණු සුදුරු සඳාවක් අපිත් අහන් ඉන්නවා කියලා ඔයා ෆේස්බුක් එකට කමෙන්ට් එකක් දාලා තිබුණා. දැන් දැක්කේ. හරි ඊට පස්සේ වර දුක හිතේ කියලා ඔන්න මම එක කිව්වා. ඊට පස්සේ ටෙක්ස්ට් මැසේජස් බලන්න ගියේ නෑනේ. සත්ත නැතුව ඉන්නවා මාත්. නවරින් සංජීව ඔයාගෙන් තමයි අද මම පළවෙනිට මැසේජ් ආ දකින්නේ ටෙක්ස්ට් මැසේජස් වල. සින්දු අකහන දෙන්නම්. සුබ සන්ධ්‍යාවක් වේවා චාමි අක්කා. හෂිනී හස්බන් මනෝජ් නංගි දෙවුමි මල්ලි දිල්ෂාන් චුටි පැටියවත් එකතු කරගන්න කියලා තියෙනවා. ඔත් මං ආදරෙන් මතක් කරනවා. චුටි නංගි අම්පාරේ දෙවුමිනේ එයාව මතක් කරා. මං ඔයා දෙසරයක් එයාව මතක් කර තින්නේ එච්චරට ආදරෙන්නේ නංගිට. මා යක්කා නම් ඒ දවසට රණ්ඩු වුණා. දැන් නම් ඉතින් හැමෙන රණ්ඩු වෙන්නවත් නැහැනේ. සුබදාසක් සින්දුවකට මාවත් එකතු කරගන්න. කෑගල්ල මේ දිනේ ගමී උපනන්ද වගේ මැසේජ් එක. මේ බලන්න මේ ආදරේ පිරිච්ච මැසේජ් එක ඔයාලට පේන්නේ නැහනේ. රත්නපුරේ රත්නේ තමඩා කුමාරේ ඔයාව ආදරේ නිකුත් කරගන්නවා හොඳ. ඊට පස්සේ යටියන්තුට ආනන්ද සෙල්වන් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. ටිකක් මැසේජ් එක අපහැදිලි හොඳ චුට්ටක් බලන්න. සෙරුවා වෙලට ගියාම කේටිය සමර්සිංහ යාගේ ආලු ඔක්කොමලව එකතු කරගන්න කියලා මැසේජ් එකක් එවලා තියෙනවා. ලක්කරට අපි කවදත් ආදරේ කියලා තියෙනවා. කොටිකාර මෝටර්ස් දොඩම් ගස්ලන්ද හෙක්ටර් කොටිකාර චාමර සංදීපනී නිර්මලා මේ හැමෝම එකතු කරගෙන සින්දුවක් සින්දුවක් සින්ද කහනද අහමුවනේ. හවස තුන පහ වෙලා විනාඩි

තන්සල් සංවිධායකවරුනි, පොලිතීන්, ලන්ෂේට්, ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන

0: හවස 9 වෙනාට 2යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
0: මේ ලෝකේ මිනිස්සුන්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද?
1: ඔව්. ඒ මිනිස්සේ

0: සතේ දෙනවල දවල් එක ඉඳන් හතර වෙනකන්
1: සංචල හිත කිති කැවුනා තෙන්දරවදනට ඩිංගක් ලං වෙන්නට
2: හිතුනා
0: ඒක තනි කරම ඇපැය හවස තුනයි වෙනහරිතෙ සැකයි වෙලාව බෙන්දවයි හතයි බෙන්ඳවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට ඔමට මැසජක කැව්වාද ඔහොමට මං හතර වෙන්න කලින් කියර යන්නේ ඔොදොච්චර කලබල ඔයාට සුබ දවසක් වේවා. අපිත් වහගෙන ඉන්නේ කියලා කියන්නේ කවුද දන්නවත් ඉන්නමන් තාම හොයනවා. වේයන් කොටින් දීපා දුව චතෝ පුතා මදු මහත්තයා සුදත්ත එකතු කරගන්න කියල මැසජ් එක තියන්නේ. පස්සේ අලව ගුණසිරී කූල් හවුස් එකෙන් ඉන්නවා පත්මිනී මිස් උදය කුමාර සර් සිසිර නෙලන්ති වසන්ති සුජානිව එකතු කරගන්න කියලා උපාලි තමයි මට මැසේජ් එකවලා තියෙන්නේ. අලව කොහලානේ ජයකලනි කවුද ඉන්නේ ඔබත් එක්ක චිත්‍රහනි මාතව කසුන් උපාලිව එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණා. ලස්සනම ලස්සන සින්දුවක් අහමු. කැකුලාවල රත්න කහදව සුනිලා ජයංගනේ ස්වර්ණිව එකතු කරගත්ත. නෙතට ඇයි සරදම් සිතට ඇයි රිදඋම් අන් සිතකට රිදවා ලැබෙනවද සනසුම් චාමි මේ නිර්මාණය කියවන්න කියලා චම්දි මහවත්ත පස්සාලේ මට මැසේජ් එකක් කියවලා තියෙනවා. ඔන්න කිව්වා ඔය දුකෙන් දෙන්නේ නෑ නේද? නිර්මාණයක් කෙව්වට පස්සේ දුකෙන්ද කියලා අහන කිතින් යුතුකමක් නෙවෙයි තමයි. වන්නිකම තැහුවේ. හයි චාමි අක්කා, මං හැමදාම වගේ ප්‍රෝග්‍රෑම් එක ආසාවෙන් අහන් ඉන්නා කියලා තියෙනවා. ඒ වුණාට කවදාවත් මැසේජ් එකක් කළේ නෑ. අද ෆස්ට් ටයිම් මැසේජ් එකක් එවන්නේ කියලා චතෝ මට මැසේජ් එකක් එවලා තියෙනවා. ඔයා කොහෙන්ද කියලා නෑනේ. ඉතින් මට දැන් දිගටම මැසේජ් එකක් එවනවා බලන්න. කොයා එවන්න නැතුව ඉඳීද කියලා මැසේජ් එකක්. ඔයාව හතරෙන් එකතු කරගන්නවා චතෝ. අගට 649 නම්බර් එක. ඔයා ගැන කිව්වේ මං. වෙලාව හවස 3යි. විනාඩි 33යි. තප්පර 33යි. විශ්වකප් තියෙනවා, විශ්වකප් කරන්න.

0: තිළින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: FM 93.7 Lakana Radio ITN.
1: හවස 9:41.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: වෙසක් කලාපය
1: මැයි 27 සිට ජුනි 2 දක්වා මිදෙල්වල පුරාණ විහාරස්ථානයේදී සහ නායිම්බල මධ්‍ය විද්‍යාලය පරිශ්‍රයේදී
0: බෞද්ධ උරුමයේ අභිමානයේ සමරන්න පොතුසි පුබුදන්න ඔබත් එක්වන්න
2: ලෝකානුකම්පාව
1: රාජ්‍ය වෙසක් මංගල්‍ය හා වෙසක් කලාපේ සජීව තොරතුරු ලක්හණි
0: බෙත්පර අනුග්‍රහය ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව අජීර්ණ තත්ත්වවලින් පීඩා විඳින ඔබට ගුණදායක ස්වභාවික විසඳුම සංස්ථා රසම් ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ සාඩම්බර නිපැයුමකි FM 93.5 FM 93.7 ලක්හණි Radio ITN සතියේ දිනවල දවල් එකට All Time Beats with Chami
3: හවස 3 වෙනාඩි 44 වෙනි වෙලාව සිතාරි ඔයා කොහින්ද කියලා නැති වුණාට මැසේජ් එකක් එවලා තියෙනවා ආවත් එකතු කරගන්න සුභසන්ධ්‍යාවක් චාමිනාගේ හොරණින් ඉනෝකා උපාලි දුව සිතුව එකතු කරගෙන ලස්සන සින්දුවක් ඊළඟටත් මම ලෑස්ති කරලා තියෙනවා පරිස්සමින් සතුටින් ඉන්න කියලා මැසේජ් එක වෙලා තියෙන්නේ දුමින්ද මෙල්වත්ත හරිද මං කිව්වා මෙල්වත්ත කියලා තමයි ටයිප් කරලා තියෙන්නේ ඔයා වතරින් එකතු කරගන්න චාමි මටත් සින්දුවක් දෙන්න කියලා කවුද මේ ජය මාමා වගේ මැසේජ් එකක් දුව පඩක් වුණාද වාසනාවන්ත සුබම සුබ දවසක් වේවා කියලා තියෙනවා අද බිසි වෙලා තියෙනවා නේ ඔය හඬ ඇසුනේ නැත්තම් දවසම අවුල් වගේ නේ කියලා තියෙනවා ඒකම මම දැයි සරසලා ඉන්න මට විරකොඩි බේකරේ කියලා ලොකු බොස් උපුල් පොඩි බොස් වරුණ ලක්ෂ්මී මිස් ධනුෂ්ක මදුශංක ජගත් එකතු කරගෙන ජය මාමා ඔය වාතරෙන් මතක් කරනවා මං ස්තුතියි මැසේජ් එකක් එවුවට කොහොමද චාමි අද තව හනවා ලස්සන සින්දුවක් දෙන්න සියඹලාන්ට වෙන්නදේ අපි සින්දුවක් අහමු ඊට පස්සේ හයි චාමි සුබ දවසක් නිෂෝ මොකද මේ කියන්නේ කියලා බලමු මැලේසියාවෙන්දලා රිදීම් වේදනා ප්‍රතික්ෂේප බීම් අවසානයේ කාලයත් එක්ක අපිටම තේරුම් යනවා නිහඬකම තමයි හොඳම පිළිතුර කියලා. ඇත්තෙම බැඳීමක් ඇතුලේ රණ්ඩු වීම් සරවීම් ඕනවටත් වඩා තේරුම් කිරීම ඕනි නෑ නේද? අපිට වර්ණාකම් දීපු අය ටිකෙන් ටික අපිව මඟහරිනවා නම් අපිව අවතක්සේරට ලක් කරනවා කියලා දැනනවා නම් අපේ වර්ණාකම් තේරුම් අරන් අපිම නිහඬ වෙලා පැත්තකට වෙන එක තමයි අපේ සනසීම මානසික නිදහස කියන්නේ කියලායි මං විශ්වාස කරන්නේ කියලා නිෂු මැසේජ් එකක් එවලා තියෙනවා. නිෂුවාගේ අදහසට මාත් එකඟයි.

0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: ஹவஸ் துணை வினாடி பனாய்
2: லுக்கையா மாற விடனி ஊனி தொக்கிக்கு வாணி மட மெமரி லோஸ் கீழா
3: மெமரி லோஸ் கால் தி டாக்டர் யாரு சொன்னது
1: பரமார்த்தய බලමු ඇහලියකට ආනන්ද මට මැසේජ් එකක් කියවලා තියෙනවා ස්තුතියි වෙනුවෙන් ඊට පස්සේ හයි ශාමියාකා අපිටත් සින්දුවක් ඕනේ තලවතු කොට පොල් මෝටර් කඩේ රවීන්ද්‍ර නිරේෂ් නේද නිරේෂ් අමින රොයල් ටෙස්ට් එකේ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා මංගල නාසියා ඔයාවත් එකතු කරගන්න හඳ ඊට පස්සේ මේ ඉන්නේ කවුද මාත් ඉන්නවා ගුවන් වැල්ලෙන් දිල්ෂානි දිල්ෂාන්ට සින්දුවක් අහන්න දෙන්නම් දිශන ලාභ කඩේ ධර්ණිය කලින් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ධර්ණියගල කියනවා පොඩ්ඩක් සද්දටම කියන්න කියලා තියෙනවා ධර්ණියගල ධර්ණියගල අපි හරි ආලෝ ගොඩක් ඉන්නවා තමයිනේ ඒ හැමෝම එකතු කරගන්න ඊට පස්සේ ගල්පාත HKD ගාමත් එකෙන් මාෂා දෙල්හානේ ඊට පස්සේ කමල් දිශාන්ත ඉන්නවා ධම්මිකා විනීතා චන්ද්‍රලතා ශ්‍රියානි රේණුකා ඉරංගේ චන්ද්‍රානි ගායනි මේ හැමෝම එකතු කරගන්නවා ඒ පැත්තෙන් ඉතුරු නම් ටික තව ටිකකින් කියන්න හරිද සින්දුවක් ඇහෙනවානේ

හවස 3:55 වෙලාව වෙලාව ආවා. හරි වෙලාව ආවම යන්න ඕනේ. එහෙනම් අද මට මැසේජස් ගොඩාක් එවුවට මාව අහගෙන හිටියට බොහොම ස්තුතියි. අපි අප මොන ගැහන්නේ හෙට දවල් 1ට. පරිස්සමට එන්න. ගිහින් එන්න. සුබ දවසක් මම චාමිකා මනෝජිනී.

0: ලක්කඳ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා කබනේ කෝටි යටේ NLB දනටහනේ ලොතරැයි රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TBS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TBS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය.
0: අනුරාධපුර ත්‍රිකුණාමල ප්‍රධාන මාර්ගයේ සීපුකොළඹ ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයේ නිවතට පැන පෙරළී ගොස් තිබෙනවා. කහටගස්තිගිලිය ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් කතරගම වන්දනාවේ ගොස් යලි පැමිණෙමින් සිටියදී අනතුර සිදුව තිබෙන්නේ. අනතුරෙන් තුවාල් ලැබූ කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු 8 දෙනෙකු තම්මැන්නාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණා. ඉන් 4 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා. ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටී තිබෙනවා. ඒ ඇමරිකාව සහ ඊශ්‍රායලයේ ඉරානය සමග පවතින යුද්ධය අවසන් කළ හැකි එකඟතාව පිළිබඳ වූ බලාපොරොත්තුව සමගයි. පසුගියදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමග ගිවිසුම බොහෝ දුරට සාක්ෂාත් කර ඇති අතර ඒ පිළිබඳ ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවයි. මෙම ගිවිසුමට අදාළ ප්‍රධාන නාවික මාර්ගයක් වන හෝමු සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමද ඇතුළත් බවයි ට්‍රම්ප් පෙන්වා දෙන්නේ. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
4: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
5: බොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව කනට රහත හවස හතරට Evening Drive with Chanit and Chanu සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරය වෙතින් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වීකිටීම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6779 579 සුබ සන්ධ්‍යාවක් හවස 4:00 වෙනදී.

0: හතරයි විනාඩි 8යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා. සුබ සන්ධ්‍යාවක් චාරු වඩත්.
1: සුබ සන්ධ්‍යාවම කොහෙද මගේ නම අමතක වුණාද?
0: නිවාඩුවක් ගත්තනේ ගංගා වතුරට ගහගෙන ගියා කියලා. බොරු කියලා ගංගා වතුරට ගහගෙන ගියා කියලා. නිවාඩුවක් ගත්තනේ ඒ නිසා අමතක වුණා පොඩ්ඩක්.
1: ඒක තමයි මම බැලුවේ මගේ නම සුබ සන්ධ්‍යාවක්.
0: කොහමද ඇත්තටම ඔයා ගහගෙන ගියේ එහෙම වෙන්න පුළුවන්ද?
1: වෙන්න පුළුවා.
0: කොහමද එහෙම වෙන්න බෑනේ ඒක?
1: ඇයි ඇයි වෙන්න බැරි?
0: සමහරෙන් කියන්නේ පාලම කඩාගෙන ගියාද යනකොට?
1: නෑ නෑ මාව ගහගෙන ගියේ නෑ, ඔයා බොරු කියන්නේ.
0: පාලම කඩාගෙන ගියොත් ඒක හරි හිතන්න පුළුවන්.
1: අපිව තමයි ගහගෙන යන්න බැරිනේ.
0: ඒ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා හිතන්න පුළුවන්.
1: අපිව ගහගෙන යන්න පුළුවන්.
0: මගේ එහෙම ප්‍රාර්ථනාවක් නෑ, එහෙම වෙන්න එපා දෙයිනේ කියලා.
1: ඕ ඔයා තනියෙන් තමයි ඉන්න වෙන්නේ මොනොත.
0: හරි, අපි හද තිවිනින් ඩ්‍රයිව් පටන් ගන්න වෙලාව සමන්නේ අර කියනවනේ උදේ පාන්දර නැත්නම් ජොබ් එකකට ආපු ගමන් හිනාවෙන් දවස පටන් අරගෙන රැකියාව කරලා
1: හරි
0: හිනාවෙන්ම දවස අවසන් කරලා
1: හරි
0: යන්න පුළුවන් නම් ඔබ කරන රැකියාව තුල බහරි සාර්ථකයි කියලා කියනවා.
1: උදාහරණේ චාරු කියලා මම දාගන්න.
0: ඒ අනුන්ට හිනා වෙලානේ. ඒක ඒක ඒක හරියන්නේ.
1: අයියෝ
0: මේක අනුන්ට හිනා වෙලා නෙවෙයි.
1: නෙවෙයි.
0: තමන් තුල තමන්
1: සතුටින් හරි හරි
0: තමන් රැකියාවට ඇවිල්ලා තමන් රැකියාව කරද්දී සතුටින් රැකියාව ආරම්භ කරලා සතුටින් රැකියාව අවසන් කරලා යන්න පුළුවන් නම් ඔබ රැකියාව තුල සාර්ථකයි කියලා කියන්නේ. ඒකට තමයි අර කිව්වේ හිනාවෙන් දවස පටන් ගන්න රැකියාවේ හිනාවෙන් දවස අවසන් කරන්න පුළුවන් කියලා. ඔයා කියන්නේ ඒක නෙවෙයි. ඔයා කියන්නේ අනුන්ට හිනා වෙලා දවස තිස්සෙම.
1: මම එහෙම අනුන්ට හිනා වෙනවා දැකලා තියනවාද?
0: රැකියාව අවසන් කරනවා කියන එක නෙමෙයි. වරදවා තේරුම් ගන්න එපා. රයිට් කමක් නැහැ. අපි අනුන්ට හිනා වෙන්නේ නැහැ නේද?
1: නෑ නෑ නෑ නෑ.
0: අපි අනුන් හිනස්සවන්න
1: ට්‍රයි කරොත්
0: මිසක් සතුටින් තියන්න ට්‍රයි කරොත් මිසක් අපි අනුන්ට හිනා වෙන්නේ නෑ මහත්තයෝ. රයිට්. එමරන් අපි අද දවසේ වැඩ පටන් ගන්නවා. හවස 6 මාර වෙනකන් ඉවිලින් ඩ්‍රයිව් එක ලස්සන සින්දු ගොඩක් එක එකතු වෙන පුළුවන්කම තියෙනවා. මැසේජ් කරන්නත් ඔයාලට පුළුවන්කම තියෙනවා.
1: WhatsApp එකට මැසේජ් එකක් දානවාට පුළුවන්කම තියෙනවා. ඔය පැත්තේ කටි එකතු කරගෙන එන්න. මේ පැත්තේ ඉවිලින් ඩ්‍රයිව් එක එකතු වෙන්න 0703 93 5 93 7 0703 93 5 93 7
0: වගේ WhatsApp මැසේජ් එක එවන්න. 4:12 වෙනව.

0: ඒ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනේ. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
1: හැබැයි අම්රිතා, ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
2: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
4: Wow! නියමයිනේ. Lakhana Evening Drive.

0: හතරයි විනාඩි 20යි වෙලාව. චාරු දැන් මේ වහින වැස්ස හැම ප්‍රදේශයකටම එක හා සමානව වහින්නෙත් නෑ මේ දවස් ටිකේ නේද? සමහර ප්‍රදේශවලට හොඳට අවුව වැටිලා හොඳට පායලා තියෙනවා.
1: ඔව් ටිකක් දුර එනකොට අනිත් තැන්වලට වහිනවා.
0: හැබැයි මේ දැන් සමහර ප්‍රදේශවලට තාම වැස්සේ අඩුවක් නැහැ. කොළඹ සහ කෑගල්ල, රත්නපුර මේ වගේ ප්‍රදේශවලට ගංගොතුර තත්වයක් තවම නැති වුණාට, ඔගදස්සේ නම් ගංගොතුර තත්වයකුත් ඇවිල්ලා තිබුණානේ. කොමනත් වැස්සේ ටිකක් අඩුවක් පේන්න නැහැ අදත් වහිනවා කියලා තමයි කියන්නේ ඒ ප්‍රදේශවල. කොමනත් මේකේ බලපෑම වැස්ස තියෙන විදිය ප්‍රදේශවල විතරක් නෙවෙයි අනිත් හැම ප්‍රදේශයකටම බලපෑමක් එල්ල කරන දෙයක් තමයි මේ ඩෙංගු මසංගතය කියන්නේ. පොඩ්ඩක් වැස්සත් නේද? වතුර රැඳෙන තැන් තියෙනවා නම් ඒකෙන් බලපෑම් මෙල්ල වෙනවා ඕනම ප්‍රදේශයක කෙනෙක්ට. මම ඩෙංගු මදුරුවා කියන එක කෙනා මේ එක තැනක ඉන්න කෙනෙක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා පරිස්සම් වෙන්න, ඒ ගැන හිතන්න, සෞඛ්‍යංශ බරපතල විදියට මේ ගැන දැනුවත් කිරීම කරනවා. මේ මොකද මේක වසංගතයක් තත්ත්වයට ගියෝ. ඉතින් අර පහුගිය කාලේ වගේ ඒක ජීවිත ගණනාවකට වන්දි ගෙවන්න වෙන තත්ත්වයක් වෙන්න පුළුවන් නිසා දැම්ම මේක කඩා ගන්න, දැම්ම මේක මග හැර ගන්න, ඔබේ සැලකිලිමත් භාවයේ වටපිටාව සම්බන්ධයෙන් තියාගන්න කියන එක.
1: වටපිටාව සුද්ධ පවිත්‍ර කරලා තියාගෙන සමහර වෙලාවට ඔයා හිතන ඇති අපේ සුද්ධ කරන්න දෙයක් නැහැ. අපි ඔක්කොම සුද්ධ කරලා තියෙන කෙනා තව පාරක් බලන්න. ඒ බලලා තව පාරක් බලන්න. එතකොට තමයි ඔබේ ආරක්ෂාව ඔබට විශ්වාසයෙන් තියාගන්න පුළුවන් වෙන්නේ නේද?
0: දකුණ බලාපම බලන්න, නැවතත් දකුණම බලන්න වගේ නේද?
1: ඔව්.
0: අර පාර පයින්කොට අපි කියන සින්දුවක් තියෙන පොඩි කාලේ. ඒ කාලෙත් කියන්නේ පොඩි කාලේ, දැන් සමහර දැන් පොඩි කාලේ ළමයි, දැන් පොඩි කාලේ ළමයි සින්දුවක් කියන්න කියලා කිව්වහම හිත පාරණ කතා එපා කියන්න, ඒ වගේමනේ කියන්නේ. ඒ වගේ තමයි දැන් පොඩි උන්ගෙන් අහුවාම කියන්නේ
1: අපි ඒ කාලේ රෝස මලේ කියලා නිකන්.
0: ඒකට දැන් උත පාරණ කතා එපා කියන්න.
1: එහෙම තමයි ජෙනරේෂන්.
0: ජෙනරේෂන් නේද? ජෙන් සි.
1: එහෙම කියන්නත් එපා ඒක උඩට. හා හා.
0: මේ මොනවායින් මොනවා වේද කියලා හිතාගන්න බෑ සමහර පොඩි උන් එක කතා කරාම. දෙන උත්තරක දැක්කට පස්සේ
1: අපිට ප්‍රශ්න තමයි.
0: අපිද පොඩි උන් නැත්තම්
1: ඒගොල්ලෝ.
0: ඔබද පොඩි උන්, අපිද පොඩි උන් කියලා වගේ.
1: අපිට
0: හිතෙනවා. 4:21 වෙලාව. අපි මතක් කරන්න ඕන විජය නිෂ්පාදන ගැන. කෑම වේල රස කරගන්න ගෙදර තියෙන්න ඕන නිෂ්පාදන පෙළක්. කෑමක් ගන්නකොට නේද රසය විතරක් තිබිර මදි.
1: ඔව්.
0: පෝෂණයේ ගුණය එතකොට රස විස නැතුව ඒ රසය දැනෙන්න ඕන. ඒකට තමයි අපි කියන්නේ විජේ නිෂ්පාදන ගන්න කියලා.
1: ඉතින් විජේ කියලා කිව්වහම අපිට තත්වෙන් වගේම ගුණාත්මක බවින් උසස් නියම රසට කුළුබඩු ටිකේ ඉඳන් අනිකුත් නිෂ්පාදන ලැබෙනවා. ඉතින් අපේ රසය දැන් රටටත් බෙදනවා විජේ නිෂ්පාදන. ඉතින් ඔබට විශ්වාසයෙන් යුතුව විජේ නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් කැමතින ළඟව තියෙන වෙදන් සැලෙන්ගන්න පුළුවන්, සුපිරි වෙදන් සැලෙන්ගන්න පුළුවන්. අපේ රසය රටේ සැමට බෙදන විජේ නිෂ්පාදන වරදීනේ නැහැ.
0: ඩෝම මැෂින් එකක් වාගේ සහ නිෂ්පාදන ආශ්‍රිත ව්‍යාපාරයක් කරන කෙනෙක් විදිහට ගන්න හිතක් පහළ වෙනවනම් ඒක තමයි වාට පහළ වෙන ලොකුම හොඳම හිත.
1: ඒක ඔලස්සන්ට කිව්වා.
0: මොකද මේක ගත්ත කියන්නේ යා ගොඩ. වැඩේ ගොඩ දා ගන්න පුළුවන්, බිස්නස් එක දියුණු කර ගන්නවා කියන එක පේනකොට මේ පේනි දියුණු වෙන්නේ. ඒ නිසා තමයි කියන්නේ ඩොම මැෂින් එකක් ගන්න කියලා. ඩොමා සහල් නිෂ්පාදනයේ විතරක් නෙවෙයි දැන් පොල්තෙල් හිඳින්න, එතකොට අඹරුම් යන්ත්‍ර මේ වගේ නිෂ්පාදන පෙළක්ම දිනව ගන්න.
1: ඉතින් ඔයාලට පුළුවන් කම තියෙනවා මාක්ස්මන් හෝල්ඩින්ග්ස් වලට කියවත් එහෙම. ඔයාට පුළුවන් ඔයාට අවශ්‍ය යන්ත්‍ර ටික අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතාව වලින් ලබා ගන්න. නොවර 30 කැල්හේන පාර මහර්ගම මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙන එතනට යන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න කතා කරන්න පුළුවන් ඔයාට 0179 579 0179 579 579 කතා කළා. තවදුරටත් මාක්ස්මන් හෝල්ඩින්ග්ස් ගැන වැඩි විස්තර දැනගන්න.
0: වඩ කවදා හරි වගේ අම්මා තාත්තා කියලා දෙයද? අනේ අපේ ගෙදරට
1: ශ්‍රියාකාන්තාව වැඩි වගේ
0: පැනලා කියන්නේ ටක් ගාලා වෙන මොන හරි එයි කියලා පැනලා කියන්නේ ටක් ගාලා.
1: මට ෂුවර් නෑ ඔයාව.
0: මං අහේ වහන්නද ඔයාට කවදා හරි කියලා තියද? අනේ අපේ ගෙදර සම්පත තමයි තින්.
1: මේ ඉන්නේ.
0: මේ ඉන්නේ අපේ ගෙදර සම්පත තමයි.
1: අපේ අම්මා 24 ම කියනවා.
0: ගෙදරට ගෙනාවු දවස් ඉඳලා පුදුම වාසනාවක්. ගෙදරට ගෙනාවු දවස් ඉඳලා පුදුම වාසනාවක්.
1: ඔව්
0: කවදහරි ඉතින් මේක අරන් යන කෙනාටත් ඉතින් සම්පතක් තමයි. එහෙම කියලා තියද විහිළුවට වගේ අම්මට හීනෙන්වත් කියලා තියනවද
1: කියලා තියෙනවා. පැය 24ම කියන මම නිදාගත්තාම මර වැඩිනුත් එක්ක එක
0: පේනවා.
1: මම මේ හිතාගෙන ඉන්නවා
0: හිතනවා. හැබැයි මෙහෙමයි මේ සමහර වෙලාවට එහෙම වෙන වෙලාවල් තියෙනවා.
1: අර
0: දරුවෙක් ගෙදරකට අලුතෙන් ආවට පස්සේ ගෙදරට වාසනාව අරගෙන ආවා කියලා හරියනවා කියලා
1: එහෙම
0: විශ්වාස තියනවනේ. ඒ වගේ ඔයාට එහෙම වුණා නම් හොඳයි ගෙදර ආයට.
1: ඇයි අනේ එහෙම කියන්නේ? අපේ අම්මා අහගෙන ඉන්න හොඳේ.
0: එහෙම වුණා නම් හොඳයි. මේ කොමුණත් අර ඒ වගේ වාසනාවක් නොනැඹුණත් ඔයාට පුළුවන් ඔයාගේ අම්මට තාත්තට මේ වාසනාවක් ගලප ගන්න මහජන සම්පත ලොතරැයක් ගත්තොත්
1: වාගෙන්
0: එක නොවුනත් ටිකට් එකක් ගෙන හින්දෙන්න.
1: එතකොටවත් නේද?
0: එතකොටවත් ඒ සම්පත ලැබෙයිනේ. ඒ වාසනාව ලැබෙයිනේ.
1: දැන් මං කියනවා දැන්
0: මං. හරිද? මහජන සම්පතක් ගත්ත කියන්නේ තින්න සම්පතක්ම තමයි. ඔයාලා ජීවිතේ ගොඩ දා ගන්න හොඳ පාරක්.
1: පුංචි රුපියල් 40ක් වියදම් කරොත් ඔයාට පුළුවන්කම තියෙනවා මේ විදිහට මහජන සම්පත ලොතරැය ගත්තොත් ජයග්‍රහකෙක් කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න ඉදි සුපුරුදු විදිහටම කෝටි දෙකේ සුපුරුදු ත්‍යාග 125 ප්‍රථම ත්‍යාග වගේම කියනවනේ ලක්ෂයේ ත්‍යාග සමගි අනෙකුත් සසු ත්‍යාග මේ හැමදේම ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔන්න වැඩි වැඩියෙන් පුංචි රුපියල් 40ක් වියදම් කරලා මහජන සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්නවා.

0: වාර්තාපිට වාර්තා පබන කෝටි අටේ NLB ධනනිධානය නතුරයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: ඒනවා කියන්නේ කුතේ ගැලපෙනා කියන එකනේ.
2: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
1: කොහොමද බෙරි වෙලා?
2: බෙරි වෙලා විතරක් නෙමෙයි මේ. ඇලිලා.
1: තුමනි මේක හදලා බලන්නකො.
3: විජය
4: ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට.
5: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින් දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතින

0: ලක්හඬ සමග බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන නැටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලති ගැනීම සඳහා ණය සහනයක් ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
0: වසරේ සමාරම්භය
1: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
1: ITN ලක්හඬ පූජා
0: සම්බ

0: ඇතා ජුනි තුන්වෙනිදා දක්වා
1: පිළියම්බල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා වෙසක් කලාපය
1: දකින්න නිවෙන්න.

0: බැතිබර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ගුවන් සුප මාකට් චාලිය ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බිට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලතිගැනීම් සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුප මාකට් චාලියයි.
2: අම්‍රිතාවට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ
3: ලංකාව වගේම බ්‍රිතාන්‍ය ඕස්ට්‍රේලියාව ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
2: ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා
4: ලකන්ඩ රේඩියෝ ITN
2: කෝල් ඩ්‍රයිව් එකට
4: ලකන්ඩ ඊවෙනින් ඩ්‍රයිව්.

0: හතරයි විනාඩි 38යි වෙලාව. මේ පහුගිය දවස්වල ඔරි සිද්ධියක් වුණා.
1: මොකද්ද?
0: මිනිස්සෙක් මැරුණා.
1: හා
0: මිය ගියා.
1: හා
0: මරුණ කියන දන්නේ නැණ කසලට.
1: ඔව්.
0: අපි අර එක දවසක් උත් කිව්වා ජපානේ.
1: පාර කියන්නේ පානේ.
0: ඉස්ම
1: යනවනේ.
0: පාර කියන්නේ. මිනිස්සෙක් මිය ගිහිල්ලා.
1: හරි.
0: හරිද? ඊට පස්සේ මේ මං අඳුරන මිනිස්සෙක්.
1: හා.
0: එයාගේ පුතා මේ ඊට පස්සේ දැන් කොම් වැඩ කටයුතු ටික ලෑස්ති කරන්න එපේ.
1: ඔව්.
0: මොනසා හිටියේ මේ කොම්පැනි වීදී.
1: කොම්පැනි
0: වීදී හිටියේ.
1: හරි.
0: ඊට පස්සේ මේ මියගේ ආට පස්සේ
1: හා
0: මෙයා කතා කරා මරණ ලියාපදිංචි කරන මහත්තයාට කතා කරන්න ඕනනේ කියන්න ඕනනේ.
1: ඔව්.
0: මේ රෙජිස්ට්‍රාරට මෙම මරණයක් සිද්ධ වුණා.
1: ඔව්.
0: මරණ සහතික ගන්න ලියාපදිංචි කරන්න ඕනනේ.
1: හා.
0: මෙයා කතා කරලා කිව්වා මහත්තයා මේ අපේ මෙහෙම මලගයක් වුණා මරණයක් වුණා.
1: හරි.
0: ඉතින් මේ දැන් මරණේ ලියාපදිංචි කරගන්න ඕනේ එහෙම කියලා කිව්වා.
1: හ්ම්.
0: ඊට පස්සේ මේ මෙයා දැන් ලියාපදිංචි කරන මහත්මයා කතා කරලා කිව්වා.
1: හරි.
0: කොහෙද මරණේ සිද්ධ වුනේ කියලා.
1: හා.
0: හුවා. කොම්පැනි වීදියේ කිව්වා.
1: හරි.
0: හරි. පුතා එහෙනම් දැන් ඔයා විස්තර ටික ලියාගෙන
1: හ්ම්.
0: මම හම්බෙන්න එන්න කිව්වා.
1: විස්තර ටික ලියාගෙන.
0: පුද්ගලයාගේ නම.
1: හරි හරි.
0: මරණේ සිදු වෙච්ච ස්ථානය.
1: හා.
0: සහ වෙලාව ඒ තොරතුරු ටික ලියාගෙන මාව හම්බෙන්න එන්න කිව්වා.
1: එතකොට
0: ලියාපදිංචි කරගන්න පුළුවන් කියලා.
1: හරි.
0: කිව්වට පස්සේ රයිට්. මම කල්පනා කරා දැන් මාර ප්‍රශ්නයක්. මැරුණට වැඩිය අමාරු ප්‍රශ්නයකට මෙයාට මුණ දෙන්න උනා.
1: ඔව්.
0: මෙයාට සිද්ධ වුණා දැන් තැන ලියන්න ගියාට පස්සේ මෙයාට පොඩ්ඩක්
1: කොම්පැනි.
0: කොම්පැනි විදිහ කියලා. ඇත්තටම මේ අපේ ගෙදර නෙමෙයි නැති වුනේ අපේ නංගිලා ගෙදර එයා ඉන්නේ මරදානේ ඒ ගෙදර විස්තර ටික ගෙනාවාම ඇති නේද නංගිලා ගෙදර තියෙන මර්දානේ එහෙදි තමයි නැතුනේ කියලා පොරටක් ගාලා මරණය අරගෙන නංගිලා ගෙදරට ගියා. හතරයි විනාඩි 46 වෙලාව. වාඩත් එම් වෙලා තියෙන නේද?
1: ඇයි අනේ ඔය එහෙම කරන්නේ?
0: පොඩි කාලේ රචනයක් ලියන් ඉන්න කිව්ව නේද? අවුරුදු ගැන.
1: හා?
0: ඔය රතිඤ්ඤ ගැන ලියන්න නැතුව නේද අනිත් ඔක්කොම මාකට් එක ලිව්වේ?
1: රතිඤ්ඤ පත්තු නොකරයි කියලා.
0: රතිඤ්ඤ ගෙනල්ලා නැහැ අපේ ගෙදරට.
1: ඔව්. රතිඤ්ඤ කියලා ලිව්වා.

0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි.
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: ලක්හඬින්. හතරයි විනාඩි 45යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011176779579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම.
4: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: හතරයි විනාඩි 50යි වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: පමණ කෝටි අටේ එන්.එල්.වී. ධනනිධානය රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතාන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: එන්.එල්.වී. 4000 ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය එන්.එල්.වී. 4000 ඔබත් අදම එන්.එල්.වී. 4000 බලා ගන්න.
2: Lakhana Evening Drive.

0: හතරයි විනාඩි 51යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නේ. කවුද සිඳුවක් අහන්න මැසේජ් කරපු කට්ටිය ඉක්මනට මතක් කරන්න ඕනේ.
1: දරණිය ගල පැතර යන හදානේ දරණිය ගලින් තරුෂි බස්නායක නම මේ වෙලාව අපි වහගෙන ලස්සන සිඳුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඕකේ එකතු කරගන්නම්. ඊට පස්සේ සිඳුවක් කියලා තියෙනවා දෙන්න බලන්නම්. මමත් එකතු කරගන්න කියලා තියෙනවා. හිමාශි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. රත්මලාන පැතෙන් තමයි මැසේජ් එක එන්නේ. අපේ හැමෝම එකතු කරගන්න කියලා තමයි දෙන්නේ. ඊට පස්සේ හයි අක්කේ අයියේ මම කෑගල්ලෙන් හිරුණී නවෝද්‍ය අම්මා තාත්තතුළු පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ටෙක් එකේ යාළුවෝ හැමෝමත් එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඊට පස්සේ අයබෝ ලක්කඩ සුබ සන්ධ්‍යාවක් කියලා තියෙනවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එක දාලා තියෙන චාමර ලියනගේ ආවත් එකතු කරගන්න මේ වෙලාවේ. හලාවතින් මැසේජ් එකක් දාලා තියෙනවා ඔයාලවත් එකතු කරගන්න ගොඩක් ආදරෙන් මේ වෙලාවේ. ඊට පස්සේ යන්න හදන්නේ පොළොනරුව පැත්තට. එහෙන් දාලා තියෙන්නේ කවිෂ. කවිෂ මැසේජ් එකක් දාලා තියෙනවා ආවත් එකතු කරගන්න. ඊට පස්සේ අයබෝවන් මඩපාත ලක්ෂ්මන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඔයාවත් ලස්සන සින්දුවකට මේ වෙලාවේ එකතු කරගන්නවා.
0: හරි, අපි මතක් කරන්න ඕන ව්‍යවසායකයෙක් වෙන්න බලාගෙන ඉන්න අයට ව්‍යවසායකත්වය කියන එක හීනයක් වෙලා තිබුණා නම් ඔයාලට හොඳ ව්‍යවසායකයෙක් වෙන්න අත්වැල සපයන්නේ දැන් කසාගල ප්ලාන්ටේෂන් ජීවිත ගොඩ දා ගන්න කියන ඉලක්කයකට යනවා නම් මෙන්න හරියටම හරියන තැන.
1: සරසර අනාගතයක් පැහැබර හරිත ශ්‍රී ලංකාව. කසාගල සමූහ ව්‍යාපාරය ගැන කිව්වහම ඉතින් අපේ රටේ කෘෂිකර්මාන්තය හරහා අපනයන ආදායම වැඩි කරමින් වගේම රටේ සංවර්ධනයට දායක වන විශ්වසනීය හිතකාමී දේශීය ව්‍යාපාරයක් කියලා දැක් හැමෝම දන්නා. ඉතින් ඒ වගේම විශේෂයෙන් මාට මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපේ තරුණ පරපුර ව්‍යවසායකින් බවට පත් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ඔබට සලසා දෙන එක. ඉතින් දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලංකාවේ ඔබ සමට පුළුවන්කම තියෙනවා විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමගින් එකතු වන්නට.
0: මොනවද හිරවුනේ? කෑවේ මොනවද?
2: ව්‍යවසායකත්වේ
0: කාලා
2: ව්‍යවසායකත්වේ කොට පැටලුණා.
0: හරි, දැන් අපි මේ වගාවන් කරනවා කිව්වහම දැන් කසාගල් ප්ලාන්ටේෂන් එක එකතු වෙලා හරි කොහොම හරි ගමන් නැ වගාවක් කරනවා නම් ඒ වගාවට ඕන කරන වතුර ටික සපය ගන්න එක ප්‍රශ්නයක් නම් ඔබට වෙලා තියෙන්නේ මේ වෙනකොට විදුලියට ලොකු වියදමක් දරන්න වෙලා කියලා හිතනවා නම් දැන් පුළුවන්කම තියෙනවා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් අරගෙන ඔය ප්‍රශ්නෙට විසඳුම හොයාගන්න.
1: ඉතින් අපේ ගොය මහතුට පුළුවන්කම තියෙනවා අස්වැන්න සරු කරගන්න ගමන් පිරේවැය අඩු කරගන්න වගේම ඩීප් ටෙක් වල වතුර මෝටරයක් ගත්තොත් එහෙම අපේ සුවිශේෂී මිල අඩු කිරීම එක අපේ ගොය මහතුට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න පුළුවන්කම තියෙනවා 0711 711 711 එකට කතා කරලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න ඔයාලට අවස්ථාව තියෙනවා.
0: කැම බීම ටික විතරක් නෙවෙයි, ඔබොණ තේ එක කෝපි එක උනත් රසවත්ව හරියට බිව්වේ නැත්නම් අපිට වැඩක් නැහනේ. විශේෂයෙන්ම සමහරුන්ට කන්න නැතත් කමක් නැහැ, හරියට තේ එකක් බොන්න තියෙනවා නම් එහෙමයි ඉන්නවා. වැඩ කරන ගොඩක් අයට අපි දවල්ට බත් ටිකක් කමු කියලා සමහර වෙලාවට කියලා බලනවා. තමත් අපි දැම්මෝ නැ බත් කන්න තේ ටිකක් බොන්න තියෙනවා නම් හොඳයි කියන වෙලාව තියෙන නේද? ඉතින් ඒ කියන්නේ ඒ තරමටම තේ එක කියන එක හරි වැදගත්. ඉතින් ඒක නිකම්ම නිකන් තේ එකක් බීලා වැඩක් නැහැ. විජය තේ එකක් වාට හදාගෙන බොන්න පුළුවන් නම් හදලා දෙන්න පුළුවන් නම්
2: හරි
0: ඒක තමයි වටින්නේ.
1: විජය තේ කිව්වහම කහට රසට හොඳට තේ එකක් හදාගන්නවට පුළුවන්කම තියෙනවා. ඒකට අවශ්‍ය කරන තේ කිටු එක විජය නමින්ම ගන්න අමතක කරන්න එපා.
0: හතරයි විනාඩි 55 වෙලාව.

0: සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපිරි ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයකට ටැග් මෙගා පවර්

0: තිළින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කලාට සුවඳ නෑනේ. ඒවට ස්ටෑන්ඩර්ඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩර්ඩ්ස් වලට හදල නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.

0: ITN රටට වග කියන රේඩියෝ
1: පහේ ළමයි
2: නංගි අපි මල්ලිට ටිකක් කතා කරන්න ඕන. ඔයා කරුණාකර මෙතන දෙයි යන්නකෝ.
3: නෑ බබු කොහෙත් නැහැ මෙතන ඉන්න ඕන.
1: අධ්‍යක්ෂණය ශාන් විජේරත්න.
2: ලොරියට අඩයක් නේ චිත්‍රපටිය නම. අර ලොරිය ගමට එනකොට ලොරිය පිටිපස්සෙන් දුපු ගෑනු කට්ටිය ගෙක්කෙනෙක් නේ හටවන්න ගෑ.
4: ලොරියට අඩයක් ඒ මොන චිත්‍රපටියක්ද? එහෙම එකක් නෙමෙයි අනේ. අමාවකට හඳ පායලා කියන චිත්‍රපටිය. ඒකේ හඳමලියට හිටිය මම.
2: අනේ නිකන් බොරු කියන්න එපා. අමාවකට හඳ පායලා මාත් බල්ල තියෙන එක හඳමලිය කියන්නේ වැසියෙක් නේ.
1: සෑම සතියේ දිනකම රාත්‍රී 7:30ට ITN බලන්න. පහේ ළමයි.

0: 26 වසරේ සමාරම්භය.
1: මැයි 26 වෙනිදා අඟහරුවාදා පෙරවරු 8ට කොළඹ දේවි බාලිකා විද්‍යාලයේදී සම්මුධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
0: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේ ගියා සුරේකි මුමගතුන්ට

0: හවස 5 විනාඩි 8යි වෙලාව. අපි දෙවෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ.
1: සුබ සන්ධ්‍යාවක්.
0: සුබ සන්ධ්‍යාවක්.
1: හරි.
0: කොමනත් ඉතින් නේද ලේඩිස් ෆස්ට් කියන්නේ ඕකනේ.
1: ඔව් එහෙනම් මම පැනලා කිව්වා.
0: ඔව් ඒක තමයි මම දන්නවා.
1: මට දැන් අවස්ථාව දෙන්නේ නැහනේ.
0: දෙන්න කලින් පැනලා කිව්වා.
1: රයිට්.
0: දැන් වෙසක් මංගල්‍යය වෙනුවෙන් ලහි ලහියේම මුළු රටම පෙළ ගැසෙමින් ඉන්න වෙලාවක්.
1: ඉතින්
0: ඒ නිසා දැන් විශේෂයෙන්ම ITN පූජා වෙසක් කලාපයේ මේ සැරේ පිළියන්දල පැවැත්වෙනවා. මේ මාසේ 30 වෙනිදා ඉඳලා
1: ජූනි 2 වෙනිදා වෙනකම්. ජූනි 3 වෙනිදා
0: වෙනකම්. 3 වෙනිදා වෙනකම් ජූනි මාසේ 3 වෙනිදා වෙනකම්. ඉතින් පිළියන්දල නගරයේ කේන්ද්‍ර කරගනිමින් තමයි මේ බුරවරේ ඉදිවන දැවැන්තම වෙසක් කලාපය. දැවැන්තම වෙසක් කලාපය ඉදි වෙන්නේ. ඉතින් පිළියන්දලට එන්න පුළුවන් දුර ඉන්න ඕනම කෙනෙක්ට මේ වෙසක් කලාපය බලන්න ආවොතින් දැවැන්ත තොරණ ගණනාවක්, ඒ වගේම දැවැන්ත පහන් කූඩු ගණනාවක් ඔබට දැක බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, දන්සැල්, තවත් වෙසක් නිර්මාණ බොහෝම ප්‍රමාණයක් ඔබට දකින්න, ඒ වගේම ඒවා විඳින්න පුළුවන්කම තියෙනවා.
1: අපි දුර බලන්නේ නැහැ නේද? එනවනේ
0: වෙසක් මංගල්‍ය වෙනු. ඉතින් වෙසක් එකට කොළඹ එන්න ඕන කියලා හිතනවා නම් මට පුළුවන් ඔන්න එන්න පිළියන්දල පැත්තට මේ සැරේ. ITN පූජා වෙසක් කලාපේ නරඹන්න. ඉතින් අධිවේගී මාර්ගය එනවා නම් හරි ලේසි, මාතර ගාල්ල පැත්තේ ඉන්න අයට කහතුඩුවෙන් එක්සිට් වෙලා ඒ පැත්තෙන් එන්න පුළුවන්. කහතුඩුවෙන් එක්සිට් එකෙන් එක්සිට් වෙලා එන්න පුළුවන්. එහෙම නැත්නම් කඩවත, ගම්පහ, කෑගල්ල, නුවර පැත්තේ අයටත් ඒ පැත්තෙන් ඇවිල්ලා කඩවතින් හයිවේ එකට දාලා කහතුඩුවෙන් එක්සිට් වෙලා
1: හරි
0: පිළියන්දලට එන්නත් පුළුවන්කම තියෙනවා.
1: ගැලණි ගමෙන් එක්සිට් වෙන්නත් පුළුවන්. මම දන්න එක කිව්වා.
0: පූජා වෙසක් කලාපය දැක බලා ගන්න එන්න කියලා අපි තමයි ආරාධනා කරන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි, වෙසක් එකට දැන් වෙසක් වෙනුවෙන් සූදානම් වෙන අයට විශේෂයෙන්ම ආරක්ෂාව පැත්තෙනුත් හොඳ ආරක්ෂාවක් සපයන්න රජයේ පැත්තෙන් ඕන කටයුතු මේනකොට සූදානම් කරලා තියෙනවා නේද?
1: ඔව්.
0: ඉතින් ඒ නිසා බයක් සැකක් නැතුව ඔයාලට පුළුවන්කම තියෙනවා වෙසක් සමය වෙනුවෙන්, වෙසක් සනකෙලිය වෙනුවෙන්, සනකෙලියක් විදියට මේක සමහර අය ගන්නවනේ. ඉතින් ඒ කොවි කොයි විදියට ගත්තත් විශේෂයෙන්ම බුදුන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් සිදු කරන වෙසක් මංගල්‍ය වෙනුවෙන් ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා පැමිණෙන්න, ඒ වෙනුවෙන් ආරක්ෂාව සපයන්න
1: ශ්‍රී ලංකා පොලිසිය සූදානමින් ඉන්නවා.
0: ත්‍රිවිධ හමුදාව ඇතුළු සිල් වංශ ඒ වෙනුවෙන් සූදානම් කරලා තියෙනවා කියන පණිවිඩෙත් අපි ඔබට ලබා දෙන්න කැමති. ඉතින් ඒ නිසා වෙසක් මංගල්‍ය සමරන්න පිළිවෙතින් පෙළ ගැසෙන්න තියෙන්නේ
1: දැන්. ඔව්. දැන් 30 වෙනිදාට ළඟයිනේ.
0: ඔව්, ගෙදර වෙසක් කූඩුවක් හදාගෙන පොඩ්ඩක් ලයිට් ටිකක් දාලා පහන් ටිකක් පත්තු කරලා නේද?
1: ඔව්.
0: බකට් එකක් පත්තු කරලා. අපි හැම ගෙදරකම ලෑස්ති වෙනවනේ.
1: ඔව්.
0: වෙසක් කිව්වහම සමහර වෙලාවට අලුත් අවුරුද්දට වැඩිය වෙසක් එකට අපිට ලෑස්ති වෙනවා.
1: ගෙදර ඉන්න ගානට කූඩු හදලා එහෙම තමයිනේ.
0: එක එක නිර්මාණ කරනවා නේද? අපි තරු හදනවා.
1: ඔව්.
0: නෙළුම් මල් හදනවා. එතකොට අටපට්ටම්
1: පහන් වැටවල තියන්නේ අර පාරවල් වල.
0: පාරවල් දිගේ පහන් වැටවල් හදනවා. අටපට්ටම් එක එක විදිහට හදනවා.
1: ඔව්.
0: ආදගල් තියෙනවා 18 පට්ටම්.
1: දැකලා තියෙනවා.
0: 18 පට්ටම හදනවා නේද? 18 පට්ටමක් හදන්න ටිකක් අමාරුයි. වෙලා යනවා. පට්ටම් 18ක් එකට ගැට ගහන්න ඕන. ඒව වෙනම හදන්න ඕන නේද?
1: ඒව ඉතින් මේයි පටන් ගද්දිම පටන් ගන්න අපේ කට්ටිය.
0: ඔව් මෙහෙම අර පොඩි අය ගොඩක් ඉන්නවනම් කීප දෙනෙක් ඉන්නවනම් මේව හරි ආසාවෙන් කරන දේවල්. ඉතින් කඩෙන් කුඩුවක් අරන් යනවට වැඩිය නේද?
1: ගෙදර හදනවා නම්
0: කොහොම හරි
1: උණ බඩ ටිකක් කපන් ඇවිල්ලා.
0: ඔව් උණ බඩ ගහක් හොයාගෙන කොහොම හරි ඒක සුද්ධ කරලා.
1: ඔව්
0: ගානට කෑලි ටික කපාගෙන ඔට්ට පාළු ටිකක් හොයාගෙන
1: හරි
0: මොට්ට පාළල වගේ නැතුව ඔට්ට පාළු ටිකක් හොයාගෙන එහෙම නැත්තම්
1: අර කඩදාසි ටිකකුත්
0: ගෙනල්ලා ලස්සනට ওই ටික ගැට ගහලා අලවල කරලා බල්බයක් දාලා එල්ලුවට පස්සේ
1: මුළු ගෙදරම එළියයි
0: අපේ හිතුත් හරි එළියයි, හිතත් එළියයි. ඉතින් එහෙම කරගන්න පුළුවන් නම් හරි ලස්සනයි වැඩේ. එකමුතුකම නේද? පාප්ප ටිකක් හදාගෙන එනවා, එක්කෙනෙක් පාප්ප ගානවා, අනිත් කෙනා කොළ කපනවා, රැලි අලවනවා,
1: එක්කෙනෙක් අලවනවා.
0: ඒක හරි සුන්දර අත්දැකීමක්. ඒක ඒ විදිහට විඳින්න පුළුවන් නම් ගොඩක් ලස්සනයි.
1: දැන් ඒ විදිහට විඳින්න බෑ අර කඩෙන් ගන්න අරගෙන ඇවිල්ලා කූඩුවක් එල්ලපු එකෙක් නේද?
0: ඔව් සමහර මෙහෙමයි වෙලාවට. දැන් ගොඩක් වෙලාවට කරන්නේ මේ කාර්යබහුලත්වයත් එක්ක වෙසක් එකට කූඩෝකු තෙල්ලන්න ඕන නැත්තම් හරිනෑනේ කියලා එන ගමන් රුපියල් 100ක් 150ක් දීලා කූඩුවක් අරගෙන ගිහිල්ලා කොළට ඒ උතරන් ගිහිල්ලා ඔක එළවලා එල්ලන.

0: ඒට වැඩිය පොඩක් අපිට දැනෙන්න ශිෂ්‍යන් පුංචා ඉන්නවා නම් ගෙදර පොඩි
1: දරුවෝ
0: ඉන්නවා නම් කූඩුවක් හදන්න කට්ටිය එකතු වෙලා ඒක හරි ලස්සනයි.
1: ඉස්කෝලටත් කියනවනේ ගේන සුදු තනි සුදු පාට කූඩුවක් හැම එක්කෙනාම ගේන්න ඕනේ. තවනි ඉස්සරෝ කියනවනේ ඉස්කෝලේ.
0: ඉතින් එහෙම කරන්න පුළුවන් නම් ඒක හැමදාම මතක හිටින මතකයක් වෙයි. පොඩි කාලේ අපි මෙහෙමත් කරා කියලා ලොකුණම කියන්න පුළුවන්. ඒ දෙයට ඉඩ දෙන්න. හවස 5 විනාඩි 14යි වෙලාව.
1: මොකද කරන්නේ අපි?
0: අපි සින්දුවක් අහලිමු නේද?
1: එහෙනම් සින්දුවක් අහලා අපි ආයි මේ පැත්තට එමු.

0: ලෙමන් ඩ්‍රයි.
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි. ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 011 6779 579.
2: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

0: අපිට වාර්තා තබන කෝටි 8 NLV දනට තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මේ හඳුන් කුරු වලටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කුර අමෘතා. සිත සුවඳින් පිරේවා.
4: ඔළුවට ප්‍රෙෂර් එකක් නැතුව ඔයාගේ නිවසේ හෝ කර්මාන්ත ශාලාවේ වෝටර් ෆ්ලෝ එකට හොඳම ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් එකම වතුර මෝටරය. Deep Tech Pressure Pumps. අමතන්න 077 777 7374.
3: ප්ලාස්ටික් පොලිතින් නැති වසක් කොළලක්. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදයාණන් වහන්සේගේ තෙමකුලට සැරසිලි සඳහා පරිසරයට හානිකර පොලිතින් ප්ලාස්ටික් යොදා නොගැනීම බුදුරජාණන් වහන්සේ උදෙසා සිදු කළ හැකි මහත් ගෞරවයකි. පරිසර හිතකාමී වෙසක් සැමරුමට අපිත් පෙළගැසෙමු.
5: ලකන්ඩ රේඩියෝ ITN.

0: පහයි විනාඩි 22යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. චාරු දැන් පුංචි දරුවොන්ට සෙල්ලම් කරන්න ඉඩ දෙන්න කියලා.
1: හරි.
0: අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයිනේ.
1: ඔව්.
0: සෙල්ලම් කරන්න පුංචි දරුවන්ට අයිතියක්
1: තියෙනවා.
0: හැබැයි ඒ අයිතිය සමහර වෙලාවට දැන් තියෙන අධ්‍යාපන ක්‍රමයත් එක්ක, අධ්‍යාපන ක්‍රමයේ තියෙන තරගකාරීත්වයත් එක්ක, මේ සියල්ල එක්ක සමහර තැනකදී සීමා වෙලා කියලා හිතලා තියෙනවා.
1: පොතපත
0: සහ විශේෂයෙන්ම මේ තරගකාරී අධ්‍යාපන රටාවත් එක්ක අරයට වැඩිය උඩින් ලකුණක්
1: ගන්න ඕනේ.
0: අපේ කෙනා ගන්න ඕන.
1: එහා පන්තියට වඩා මේ පන්තිය හොඳ වෙන්න ඕන.
0: මෙහා පන්තිය හොඳ වෙන්න ඕන. ටීචර්ස්ලා අතරෙත් ලොකු තරගයක්, දෙමාපිය අතරෙත් තරගයක්, ළමයි අතරෙත් තරගයක්. ඉතින් මේ තරගය නිසා හැම වෙලාවෙම බලන්නේ කොහොම හරි දෙයක් උගන්නන්න, කොහොම හරි දෙයක් ඉගෙන ගන්න අවස්ථාව හදා ගන්න, වැඩියෙන් පන්තියකට යවන්න, සල්ලි නැතත් අතේ කොහොම හරි ටියුෂන් එකකට යවලා කීයක් හරි වියදම් කරලා ළමයාගේ අධ්‍යාපන මට්ටම ඉහළට ගේන්න තමයි ට්‍රයි කරන්නේ. හොඳයි.
1: ඒක හොඳ නැත්තේ නැහැ.
0: හොඳ නැත්තේ නැහැ. මේ වැරද්දක් නෙමෙයි කියන්නේ. හැබැයි මේ සියල්ල කරන අතරේ දරුවන්ට සෙල්ලම් කරන්න කියන මානසික අයිතිය තිබුණ නැත්තම් ඒ ළමයි කෘතීම ළමයි වෙන්න පුළුවන් නේද? හැඟීමක් දැනීමක් නැහැ. නිකන් අර අපි කියන්නේ අර
1: කිසි
0: තෙත් ගතියක් නැති හදවතක් තියෙන මිනිස්සෙක් කියලා කියන්නේ සමහර වෙලාවට කිසි හැඟීමක් දැනීමක් නැති එහෙම කෙනෙක් වෙන්න හේතුවක් තමයි දරුවෙක්ට සින්දුවක් අහන්න ඉඩක් නැති එක, සෙල්ලමක් කරලා පොඩ්ඩක් විනෝද වෙන්න අවස්ථාවක් නැති එක. ඒකනේ විශේෂයෙන්ම දැන් මේ ඉස්කෝලවලින් කියලා එනවා නිවාඩු කාලෙදී. නිවාඩු කාලයක් දුන්නට පස්සේ පුතේ පන්ති යන එකම කරන්න එපා.
1: සෙල්ලම් කරන්න.
0: නිවාඩු කාලේ පොඩ්ඩක් නිදහසෙත් ඉන්න.
1: ඔව්, විනෝද වෙන්න.
0: විනෝදෙන් ඉන්න. එහෙම කියලා එනවා.
1: ඔව්.
0: ඉතින් මේක ඉස්සරට වඩා දැන් අඩු වෙලා තියෙනවා. ඒ නිසාම තමයි විශේෂයෙන්ම දැන් මේ දරුවන්ගේ සෙල්ලම් කිරීමේ අයිතිය තහවුරු කරන්න ජාත්‍යන්තර සෙල්ලම් දිනය කියලා දිනයක් වෙන් වෙන්නේ.
1: ජාත්‍යන්තර සෙල්ලම් දිනය.
0: ඔව්, මේක සමහරට අහලා නැතුව ඇති.
1: මෙයන්
0: නුපුරුදු ඇති.
1: අපිට නුපුරුදුයි වගේ.
0: මෙහෙම කිව්වට පස්සේ මොකද්ද මේ දිනේ කියලා.
1: මෙහෙම දිනයකුත් තියෙනවද කියලා හිතෙයි.
0: හැබැයි එහෙම දිනයක් තියෙනවා, ජාත්‍යන්තර සෙල්ලම් දිනය කියලා ජූනි මාසේ 11 වෙනිදා. ලබන මාසේ 11 වෙනිදාට මේ දිනේ ඉදලා තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේ දිනය සැමරීමට කටයුතු කරන්න කියලා ළමා කාන්තාහා ළමා කටයුතු අමාත්‍යංශයෙන් පවා දැනුවත් කරලා තියෙනවා. සියලුම පෙර පාසල් මූලික කරගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් මේක එක්සත් ජාතීන්ගේ ළමා හිමිකම් ප්‍රඥප්තියට අනුව තමයි ළමයින්ගේ සෙල්ලම් කිරීමේ අයිතිය තහවුරු කරන්න ජූනි මාසේ 11 වෙනිදා මේ වගේ දිනයක් නම් කරලා තියෙන්නේ. මේක මේ එක දිනයකට සීමා වෙන්නේ.
1: එදාට විතරක් සෙල්ලම් කරන්න කියලා නෙවෙයි කියන්නේ.
0: මේක පූර්ව ආදර්ශයක් කරගන්න. මෙහෙම දිනයක් හරි නම් කරලා අපිට මේ කියන්නේ මේක අරගෙන යන්න, ළමයින්ට සෙල්ලම් කරන්න ඉඩක් දෙන්න.
1: අධ්‍යාපනයේම විතරක් දෙන්න කියන එක නෙවෙයි.
0: අධ්‍යාපනය දියුණු කරගන්න පුළුවන්. ළමයින්ගේ මනස තුල පොඩි විවිධාකාරී හැඟීම් එක්ක නේද? විවිධාකාරීත්වයක් ඇති වුණාට පස්සේ ඔවුන්ට ඉගෙන ගන්න දේ හරි පහසුවෙන් කරගන්න පුළුවන්. ළමයින්ට නිදහස තිබ්බට පස්සේ.
1: අතෝ
0: එක සැරේට එක තැනට ඔක්කොම එකතු කරලා පැක් කරලා. කෘතිම රොබෝ කෙනෙක් වගේ. රොබෝ කෙනෙක් තමයි
1: ඩේටා කතා කරනවා නිතරම.
0: ඩේටා දීලා
1: ඩේටා.
0: මේ රොබෝ කෙනෙක්ට මං කියන්නේ චාරු. ඩේටා වලින් නෙදුවන්නේ. එතකොට එයාට කොච්චර ඩේටා දුන්නත් ප්‍රශ්නයක් නැහැ. අපි පහුගිය දවස්කේ ජපානයේ රොබෝ කෙනෙක් ගැන. එයාට පැය 24න් වැඩ කරන්න පුළුවන්.
1: එයාට
0: නිදහසක් ඕනේ නැහැ. හැබැයි මිනිස්සෙක්ට වැඩ කරන්න බෑ එහෙන් පැය 24න්. රොබෝ කෙනෙක් කියන්නේ එයාට දෙන කමාන්ඩ් එකනේ. නැත්නම් එයාව හදලා තියෙන තාක්ෂණික මේවලමක් එක් නිසා එයාට පුළුවන්. එහෙම කෙනෙක් බවට මේ මිනිස්සයාවත් කරන්න බෑනේ.
1: විශේෂයෙන් දරුවන්ව.
0: ඒ නිසා උන්ට ඉගෙන ගන්න එක වගේම සෙල්ලම් කරන්නත් අයිතියක් තියෙන්න ඕන.
1: ඒකට තමයි සහයෝගය වර්ධනය වෙන්නේ, එකමුතුකම වර්ධන වෙන්නේ, තව යාළුවොත් එක්ක ගැවසෙන්න පුළුවන් වෙන්නේ, අලුත් එක දේවල් බෙදා ගන්න පුළුවන් වෙන්නේ නේද?
0: අනේ ඒ හැඟීම පුරුදු කරන්න, ඒකමුතුකමේ අනිත් දේවල් අනිත් අයත් එක්ක ෂෙයා කරගෙන වැඩ කරන විදිය පුරුදු කරන්න. මේ හැම දෙයකටම ඔයගොල්ලෝ වගේ හරි වැදගත් මේ විදිහට එකතු වෙලා සෙල්ලම් කරන්න පුරුදු වෙන එක ළමයි.
1: ඒක තමයි ජූනි 11.
0: දිනයක්ම නම් කරලා වැඩේ සංකේතවත් කරලා තියෙනවා.
1: International Play of Day.
0: International Play of Day කියලා. ඉතින් මේක අපි පූර්වාදර්ශයක් කරගන්න ඕන විශේෂයෙන් දෙමාපියන් දරුවන්ට ගන්නන වගේම අධ්‍යාපනයට කටයුතු කරන වගේම
1: උන්ට
0: අවස්ථාවක් දෙන්න, ජීවිතේ සෙල්ලම් කරන්න, විඳින්න, ඒ වගේ දේවල් වලට අවස්ථාවක් දෙන්න. හවස 5:27 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වන දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමදින් ඒසල්.
2: හවස 5:31. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: NLP හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන. ඔබත් අදම NLP හඳහඩ බලාගන්න.
4: ලකාණ්ඩ රේඩියෝ ITN.
5: අම්රිතාවට මෙච්චර ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝප රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩර්ඩ්ස් තියෙන්නේ.
5: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් 3ක් ඇති අම්රිතා.

0: ඇති හදහන. ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLB හඳහන. ඔබත් අදම NLB හඳහන බලාගන්න.
1: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
2: ධම්මපදය තථාගත සම්බුද්ධ දේශනේ සනාතන මధుර භාෂණය. සකල මනුෂ්‍ය වර්ගයාගේ බුද්ධි මහිමය සහ ඥාන දර්ශනය කූට ප්‍රාප්ත කිරීමින්ද ලෞකික මෙන්ම ලෞතුරා වූ විමුක්ති මාර්ගය එලිපෙහෙලි කරමින්ද දේශිත සම්බුද්ධ වචනේ හරය ධම්මපදයේහි අන්තර්ගත වෙයි. ධම්මපදය සමස්ත ලෝකවාසී බෞද්ධයින්ගේ සදා වන්දනීය ධර්ම ග්‍රන්ථය වන්නේය. මානව වර්ගයාගේ විමුක්තිය හා විභූතිය උදෙසාද, සමස්ත ලෝකයේ ශාන්තිය උදෙසාද එම සනාතන සද්ධර්ම චින්තාවන් යුගයෙන් යුගයට ජීවමානව පවතිනවා.

0: වැඩිපුර අනුග්‍රහය කසාගල ප්ලාන්ටේෂන්
1: ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: කෝල් ඩ්‍රයිව් එකට
3: ලක්කාන ඊවෙනින් ඩ්‍රයිව්.

0: හවස 5 විනාඩි 40 වෙලාව අපිට හෙඩ්ලයින්ස් අහන්න යන්න තියෙනවා. ඊට කලින් මතක් කරන්න ඕන ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක්. ඔයාලට ගන්න තියෙනවා නම් ඒක තමයි ඔයාලට වගාවක් වෙනුවෙන් කරන් තියෙන ලොකුම හොඳම ආයෝජනය. මොකද වගාවකට වතුර ටික ඕන කරනවා කියන එක හැමදාම අවශ්‍ය වෙන වැඩක්. මොකද වස්ස කාලේට වැසෙන් වතුර ලැබුණට පැවුමක් ආවට පස්සේ ඕක තමයි ලොකුම ප්‍රශ්නේ.
1: ඔව්. ඒ නිසා වතුර ටික ගන්න කියන එක.
0: පොහොර නැතත් වතුර ටිකෙන් හරි පොඩ්ඩක් කලලා තියාගන්න පුළුවන් සමහර වෙලාවට. හරියට වතුර ටික සපයා ගන්න පුළුවන් වුණා. ඒ නිසා ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ලෝභ නැතුව අරගන්න.
1: ඉතින් අපි ගොයම හතුන්ට පොලොවෙන්කම තියෙනවා. අස්වැන්න සරු කරගන්න, පිරවැය අඩු කරගන්න අදාදම ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න. දැන් ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂී මිලාඩු කිරීම එක්ක තමයි ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක ඔයාට දෙන සූදානම් ඉන්නේ. ඒ නිසා කතා කරලා ඩීප් ටෙක් ආයතනයේ සම්බන්ධ කරගන්න 0711711711.
0: එවගේම ඔයාගේ වගාවට විතරක් නෙමෙයි, අනිත් පැත්තෙන් ගිහිල්ලා ඔයාගේ අස්වැන්න නෙලාගෙන අරගෙන යන, විශේෂයෙන්ම ගොවිතැන් කරලා වීටික ගත්තට පස්සේ වීටික කොටන්න විමෝලකට අරන් ගියාට පස්සේ පෝලිං වල ඉඳලා රස්තියාදු වෙලා වී කොටන්න මහන්සි වෙනවා නම් අන්තිමට හිතනවා අනේ කඩෙන් හාටියක් ගෙනල්ලා කෑවනම්
1: මීට වඩා හොඳයි.
0: එහෙම කියලා. එහෙම දෙස් දෙවල් තියතිය යන්න ඕන වෙන්නේ
1: නැහැ.
0: ඔයා හරියට ඩෝම මැවි කොටන මැෂින් එකක් තියෙන තැනකට ගියොත්. හොඳ කාර්යක්ෂමතාවයෙන් යුතුව වැඩ ටික කරලා දෙන්න එයාලා බලාගෙන ඉන්න නිසා. ඉතින් සහල් නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ඩෝම මැෂින් එකක් කියන්නේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. අර වගාවට ඩීප් ටෙක් කොටන බබ් එකක් වගේ තමයි සහල් නිෂ්පාදනය ආශ්‍රිත ව්‍යාපාර කරන කෙනෙක්ට ඩෝම මැෂින් එකක් කියන්නේ මහමෙරක් වගේ.
1: ඉතින් අපේ ඩෝම ගැන කතා කරනකොට කළුවැටි ඉවත් කිරීමේ යන්ත්‍ර, කැඩුණු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර, මෙන්න මේ වගේ සහල් ආශ්‍රිතව මොනහරි ව්‍යාපාරයක් කරනවා නම් ඔයා ඔන්නාට අවශ්‍ය වෙන සිල්ලුම යන්ත්‍ර ටික එකම වහලකට මිලදී ගන්න අවස්ථාව ඔයාට තියෙනවා. අවශ්‍ය මාදිලි වලින් අවශ්‍ය ධාරිතාවලි නොම්බර 30 කැල්හේන පාර මහරගම මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ප්‍රධාන ශාඛාව තියෙනවා. එහෙම නැත්නම් කතා කළ සම්බන්ධ කරගන්නට අවස්ථාව තියෙනවා 0111776779.
0: හවස 5 විනාඩි 42යි.

0: ලකන්ඩ රේඩියෝ ITN 5:45 ලකන්ඩ ප්‍රවෘත්ති සවසහය ඇතියට බලාපොරොත්තු වන්න
1: සම අනුග්‍රහය
2: POC Flex එක ඕනෑම වෙලාවක ඕනෑම තැනක සිට බැංකු කටයුතු කරගන්න ඔබේ ලයිෆ් එක ෆ්ලෙක්ස් කරගන්න POC Flex අදම ඩවුන්ලෝඩ් කරගන්න
3: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනාද කරන්න බැරි මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයට ටැග් මෙගා පවර්
1: සහයෝගීතා අනුග්‍රහය
4: ඔබේ දෙමව්පියන් විශ්වාසයෙන් දඹදිව යවන්න වසර 25ක අභිමානය සමගින් ගැමුණු ට්‍රැවල්ස් 2777
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
4: වකුගඩු හානිවලින් තොරව දීගායු ජොයින්ට් හේලර් ප්ලස් ඔබටත් නිවසටම මිල රුපියල් 2490ක් පමණයි 0.71.397
6: අමරිකා ඩොලර් බිලියන 5.7 ඉක්ම වූ අපනයන ආදායමක්. නිරිතදිග මෝසම සක්‍රිය වෙයි. අත්තනංගොඩගත් විමල්ට ඇප. මසක් තුල හතරවන වරටත් ඉන්දියා තෙල් මිල ඉහළට.
0: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: කෘෂි ක්ෂේත්‍රයට නව පණක් ලබා දෙමින් කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිල තිගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: Cool drive එකට
3: ලක් කරන evening drive.

0: හවස 5:52 වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව අපිට මතක් කරන්න තියෙනවා විජේ නිෂ්පාදන ගැන. විජේ නිෂ්පාදන අපේ රසය රටේ සැමට විතරක් නෙවෙයි, දැන් ලෝකෙත් බොහෝ රටවල් වලට අපේ රසය අරගෙන යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ලෑස්ති වෙලා ඉන්නෝ නෙවෙයි, ලෑස්ති වෙලා තියෙන්නේ
1: අරගෙන යන්න විතරයි තියෙන්නේ. දැන්
0: අරගෙන යන්න තියෙන්නේ, මොකද දේශීය කුළුබඩු සාරය එකට එකතු කරලා අපිට සමහර වෙලාවට කැම රසවත් කරගන්න ඕන කරන සමහර කුළුබඩු දින අපිට හොයාගන්න නැහැ. ඒ දේවල් මෙයාලා හොයලා අරගෙන අපි වෙනුවෙන් අපිට ඒක ලෑස්ති කරලා ගෙනත් දීලා
1: තියෙනවා.
0: මුදලක් වැය කරාට මුදල වැය කරනවට වැඩිය අමාරු ඒ දේ හොයාගන්න ගියොත්. සමහර දේවල් එහෙම තියෙනවනේ, අපිට ලේසියට අපිට මුදලක් විදං කරලා ගන්න පුළුවන්. හැබැයි ඒක හොයන්න ගියොතින් ඒකට සෑහෙන වහන්සියක් දරන්න.
1: ඒකත් හොඳම දේ.
0: ඔව්, ඒක නිසා ඔය හොඳම රසවත්ම කුරුබඩු ටික එකතු කරලා හදලා ගේන නිෂ්පාදන පෙළ විජය නමින් අරගන්න. බය වෙන්න එපා, පුංචි දරුවන්ට වැඩිහිටියන්ට ඕන කෙනෙක්ට දෙන්න පුළුවන්.
1: ඉතින් අපේ රසේ රටේ සමර බෙදෙන විජය නිෂ්පාදන වගේ ළඟම තියෙන වෙලන් සැලෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුපිරි වෙලන් සැලෙන් වෙන්න පුළුවන්. ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මතක තියාගෙන නම බලලම විජය කියලා නමින් හැම නිෂ්පාදනයක්ම මිලදී ගන්න.
0: එවගේම ඔයාට මතක් කරන්න ඕනවා ව්‍යවසායකයෙක් වෙන්න වාගේම කියලා ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා නම්, ජීවිතේ ගොඩදා ගන්න නැගිටින්න ඕන කියලා හිතනවා නම්, එවෙනුවෙන් මහන්සි වෙනවා නම් කසාගල ප්ලාන්ටේෂන් එක සම්බන්ධ වෙන්න ඔයාට පුළුවන්කම තියෙනවා ජීවිතේ හරිපාරට අරගෙන යන්න.
1: කසාගල සමූහ ව්‍යාපාරය කියලා කිව්වහම අපේ රටේ කෘෂිකර්මාන්තය නව මට්ටමකට ගෙන ගියපු ජාත්‍යන්තර වෙළඳපොළේ රැකකරගත් විශ්වසනීයම නාමය කියලා දැන් හැමෝම දන්න. ඉතින් විශේෂයෙන්ම ආට මතක් කරන්න ඕනේ කසාගල සමූහ ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රධාන අරමුණු අතරින් විශේෂිතම දේ කරගෙන තියෙන්නේ අපනයන කේන්ද්‍රීය කෘෂි නිෂ්පාදන සමග රටට නව කෘෂිකාර්මික ආයෝජන අවස්ථා හරහා අනාගතය ගොඩනගමින් වගේම අපේ තරුණ පරපුරට ව්‍යවසායකත්වයට පිවිසීමට අවශ්‍ය මඟ සැලසීම කියලා කියන්නේ. ඉතින් ඔබටම තේරෙනවා ඇති ඔවුන් සතුව කොයිතරම් විශ්වාසයක් කොයිතරම් වගකීමක් තියනවාද කියලා. ඔබටත් පුළුවන්කම තියෙනවා දේශීය වුණත් විදේශීය වුණත් ශ්‍රී ලාංකික ඔබ සමට ඔන විශ්වාසයෙන් යුතුව කසාගල සමූහ ව්‍යාපාරය සමග එකතු වෙන අවස්ථාව තියෙනවා.
0: හවස 5:54 වෙලාව.

0: ඇද තිලින කිරීමේ බැති පරදායකත්වය.
1: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
2: නැතු අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අම්‍රිතා. සිත් සුවඳින් පිරේවා.

0: ලක්හඬින්.
1: සීනික තනි වෙලා
2: මිස්ටර් ෂනාල් මං යන්න.
3: එපා.
2: එපා කියන්න එපා.
3: බය වෙන්න එපාලම. මං අපුරු නෑ.
4: තිමිර උඩල මත අධ්‍යක්ෂණයක්.
5: හෑ මහත්තයා. අද අජිත් ආවද මෙහේ?
6: ඔව්.
5: ඉතින් ඒ කිව්වේ නැත්තේ?
6: අහන්න නැතුව කියන්න මට පිස්සුද?
4: සතියේ දිනවල රාත්‍රී 8:30ට ITN බලන්න.

0: ක්‍රේට තොරමින් තොරණට ලක්කන වෙසක් සැරිසර ලක්කන වෙසක් සැරිසර FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN
1: හවස 6 විනාඩි 12යි

0: Game Drive. ඉවිනි ්‍රව හගෙන අතරේ වගේ ගෙදර කෑමවේල රසගන්ව ගන්න ඕන කරන දේවල්ටික දන්න දැන් මනවද ඕන කියනක. ගෙදර අඩුපාඩුවක් වෙලා තියෙනවනම් ලුණුටික ලුණුකුඩු ටික එතකොට මිනිස්කුඩු ටික කහකුඩුටේ මේ දේවල්ටික ගන්න ගියට පස්සේ පදක් වෙන්න ඕන නම තමයි විජය නිෂ්පාදන කියන්නේ. ස්වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක ගෙදර අරන් යන්න විශ්වාසයෙන් වාගේ පුංචි දරුවන්ට වැඩිහිටියන්ට ඕනම කෙනෙක්ට කන්න බොන්න ඕන දේවල් ටික විජය නමින් අරගෙන යන්න. තේ කුඩු ටික, කොෆි, එහෙම නැත්නම් නූඩල් එකක් ගන්නවා නම්, එහෙම නැත්නම් ඉදියාප්ප පිටිමේ හැම දෙයක්ම විජය නමත් එක්ක ගෙදර අරගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි චාරු දැන් අද සම්පත, මහජන සම්පත ලොතරැය කියන්නේ විශේෂයෙන්ම ඉතිහාසය ගත්තත් කෝටිපතියන් ලක්ෂපතියන් දැවැන්ත විදියට බිහි කරපු ටිකට් පලක්. ඉතින් රුපියල් 40ක් වගේ පුංචි මුදලකින් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න දැන් ඔයාලට අවස්ථාව තියෙනවා.
1: ඉතින් මහජන සම්පත ගැන තව ටිකක් ඔයාලට කියද්දී මහජන සම්පත ජයග්‍රහයෙන් බිහි කරන විතරක් නෙවෙයි රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපන, රාජ්‍ය සේවය වගේම 2025 වර්ෂයේ රජයේ එකබ දරමුදලට රුපියල් කෝටි 220කට අධික මුදලක් දාය කරලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන්කම තියෙනවා මහජන සම්පත ගත්තොත් එහෙම ලක්ෂපතියෙක් කෝටිපතියෙක් වෙන්න. ඉතින් සුපුරුදු විදිහටම තියෙන තෑගි ඔයාට කොහොම ලබා ගන්න පුළුවන්කම තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන්න වැඩි වැඩියෙන් ඔයාට පුළුවන් මහජන සම්පත මිලදී ගන්න.
0: රයිට්, අපි සිදුව කහලා ආයිමත් කතා කරමු. ඉවිනින් ඩ්‍රයිව් එක හොයින්නේ.

0: තිලින කිරීමේ බැතිබර දායකත්වය.
1: අම්‍රිතාවලට මෙච්චර ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ?
2: ලංකාව වගේම බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ යුරෝපා රටවල් 10කටත් යවන නිසායි ඒ ස්ටෑන්ඩඩ්ස් තියෙන්නේ.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති ISO ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිතීන් තුනක් ඇති අම්‍රිතා.

0: හමස හයයි විනාඩි 23යි.
1: මේ සමහර හඳුන්කුරු පත්තු කළාට සුවඳ නැහැනි. ඒවට ස්ටෑන්ඩඩ්ස් නැද්ද?
2: හැබැයි අම්රිතා ස්ටෑන්ඩඩ්ස් වලට හදලා නිසා හැම හඳුන්කුරම හොඳ සුවඳයි. නිවිල ගියට පස්සෙත් සුවඳයි.
3: කිසිවකට කිසිවෙකුට හානියක් නැති එස්එල්එස්ලත් ප්‍රථම සහ එකම හඳුන්කුර අම්රිතා.
4: ලාංකේය විශ්වාසයේ දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරමහරගම.
5: ගෙදරට යන්නේ මහන්සියලා මහන්සියලා මොනහරි දෙයක් මනර දාගන්න බලාගෙන ගෙදරට යනකොට යන්නේ එහෙමනේ. ඉතින් මොනහරි දෙයක් ඉක්මනට කන්න ඕන කියලා. ඉතින් ඒ කන බොන දේ හොඳට රහට හදාගෙන තිබුණොත් තමයි අපිට ඔය කියන උනන්දුවෙන්ම කැමරේක කාලය ඉවර කරන්න පුළුවන්. එහෙම නැති වුණොත් රස නැති වුණොත් කැමරේක කෑවත් වැඩක් නෑ වගේ. ඉතින් මේ මහන්සිය යන්නත් එක්ක හොඳට රසට කැමරේ ටිකක් කරනවා නම් ඔයා ගෙනියෙලා තියන්න ඕන විජය නිෂ්පාදන වලින් 3-5 ටික මිරිස් කුඩු ටික මේ කියන කැමර රස ගන්ව ගන්න ඕන හැම දෙයක්ම විජය නාමින් අරගෙන ගෙහින් තියාගන්න. රස විස නැති රසකාරක නැති වර්ණකාරක නැති හොඳ නිෂ්පාදන පෙළක් ඔයාට විජය නිවසින් දැන් ගන්න පුළුවන්කම තියෙනවා. එවනම් චාරු අපි යන්නත් වෙලාව ඇවිල්ලා තියෙන්නේ.
0: එහෙනම් අපි ගිහින් එන්නම් හෙටත් හවස 4 වෙද්දීවව හම්බ වෙන බලාපොරොත්තුෙන්. ඔයාට සුබ දවසක් මම චාරු.
5: ගිහින් එන්නම් සුබ දවසක් මම ශමිත්.

0: Leader. Evening Drive with Charlie and Charlie.
1: Sama Anugrahaya.
2: Rasayenut Ihala. Gunayenut Ihala. Vijaya Tose Mishranaya.
3: Vijaya Products. අපේ රසය රටේ සැමට
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 011 676 679
4: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: настала.
1: මුල් මාස හතරේ සමස්ත අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 5.7 ඉක්මවයි. හිටපු ජනාධිපති මහින්ද 145ට ගත් නිවසක් ගැන කෝපවලදී අනාවරණය වෙයි. ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලිසියට කැබ් රථ 134ක්. පොලිසියට බාධා කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් විමල්ට ඇප. ප්‍රදේශ රැසකට අඛණ්ඩව වැසී මසක් තුල හතරවන වරටත් ඉන්දිය තෙල් මිල ඉහළට.
0: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
1: ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම්. ප්‍රවෘත්ති සංස්කරණය සුපුන් දිලංක ලියනාරච්චි. 2026 වසරේ මුල් මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 5.7 ඉක්මවා තිබෙනවා. එය 2025 අප්‍රේල් මාසයට සාපේක්ෂව 6% වර්ධනයක් බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා පවසන්නේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ තොරතුරු හෙළි කළා.
2: අප්‍රේල් මාසයේ අපනයන ආදායම ශ්‍රී ලංකා රේගුවේ සංකලකන දත්වලට අනුව ඉතාමත්ම කැපීවෙන වර්ධනයක් තියෙනවා. ඉතිහාසයේ මුල් අතාවට අපි අප්‍රේල් මාසයේ තුල පමණක් අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1380ක ප්‍රමාණයක් වර්තා වෙලා තියෙනවා. මෙය අපි ගිය වසරත් එක්ක ගත්තොත් 6%කට ආසන්න වර්ධනයක්. එතකොට අපනයන ආදායමේ ලංකාවේ ඉතිහාසයත් එක්ක බලන ක්‍රමය තමයි වැඩිම අපනයන ආදායමක් අප්‍රේල් මාසයේ තුල ලබාගත්තු. ඒ විශේෂයෙන්ම මේ වෙනකොට මැද පෙරදිග කලාප ඇතුළත යුදමය තත්ත්වයත් එක්ක අනිකුත් අභියෝගයක් එක බැලුවොත් ඉතාමත්ම කැපිපෙන වර්ධනයක් සඳහන් කරන්න පුළුවන්. එහිදී විශේෂයෙන් වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1063 ප්‍රමාණයකුත්, එය වර්ධනයක් වශයෙන් ගත්තොත් අපි දකිනවා 9.8% වර්ධනයකුත්, ඒ වගේම සේවාංශ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 317කුත් එක තමා මේ මුල් අතාවට අපි අපනයන ආදායම 1380ක ප්‍රමාණ 84 ප්‍රමාණයක් ළඟලා තියෙනවා. ජනවාරි ඉඳන් අපි අප්‍රේල් මාසෙ දක්වා ගත්තොත් මේ මුල් මාස හතරට ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,784ක ප්‍රමාණයක් වාර්තා වෙනවා. එයත් ලංකාවේ අපනයන ආදායමේ මුල්වරට තමා මාස හතරක් තුල අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,700 සීමාව පන්නන්නේ. එහිදී විශේෂයෙන්ම වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ගත්තත් ඒ ඇමරිකානු ඩොලර් මිලියන 4,524ක ප්‍රමාණයකුත්, ඊට අමතරව සේවාංශ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,259කුත් ඇතුළුව සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,784ක ප්‍රමාණයක් මුල් අතාවට ළඟා වෙලා තියෙනවා.
1: වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල විජේසිංහ මහතා,
2: පොල් ආශ්‍රිත නිෂ්පාදන, රබර් ආශ්‍රිත නිෂ්පාදන, ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික කාංශය, ෆුඩ් ඇන් බෙවරේජ්, ඒ වගේම මැණිකා ස්වර්ණාභරණ ශ්‍රේෂ්ඨය, ඒ වගේ ලංකාවේ තියෙන සීපුඩ් අංශය කැපිපේන වර්ධනයක් අපි දකින්න පුළුවන් වෙළඳ භාණ්ඩ අපනයන ආදායමේදී. ඒ වගේ සේවාංශයේදී කැපිපේන වර්ධනයක් මුල් මාස 6 ඒ වගේ අප්‍රේල් මාසේ දකින්න පුළුවන්. අපගේ තොරතුරු තාක්ෂණයේ අංශය එයත් ජාතු ඉතා කැපිපේන වර්ධනයක් අපිට මුල් මාස 4 දකින්න පුළුවන්. ඉන්දියාව, චීනය, ඕස්ට්‍රේලියාව, ජපානය, හොංකොං, ප්‍රංශේ වගේ රටවල කැපිපේන වර්ධනයක් අපි ගිය වසරට සාපේක්ෂව දකින්න පුළුවන්.
1: නිවාස සංවර්ධන අධිකාරිය සතු දේපල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳ ශ්‍රන්ති රාජපක්ෂ මහත්මියට අයත් කාල්ටන් පෙරපාසලට ඉතා අඩු මුදලකට ලබා දී ඇති බව කෝප් කමිටුවේදී හෙළිදරව් වුණා. කොළඹ මාතාපාරේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතා 1999 වසරේ වකට වටිනාකම 145ක්ව පැවති නිවසකට කිසිදු මුදලක් ගෙවා නොමැති බවත් අදාළ ලිපිගොනු අතුරුදන්ව ඇති බවත් මෙහිදී හෙළිදරව් වුණා. මාලිගාවත්තේ කාල්ටන් පෙරපාසලට 1999 වසරේම පවරාගෙන ඇති ඉඩමට ඉතා අඩු මුදලක් ගෙවා ඇති අතර ඊට යාබද ඉඩම් කැබලි දෙකක් බලහත්කාරයෙන් ප්‍රයෝජනයට ගෙන ඇති බවද කෝප් කමිටුව හමුවේ හෙළි කෙරුණා. යොෂිඩා පදනමටද කොළඹ ඇතුළු දිවයිනේ නගර කිහිපයකම අක්කර 7කට වැඩි ඉඩම් අනීතිකව ලබා දී ඇති බවද කෝප් කමිටුව හමුවේ හෙළි කෙරුණා. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලිසිය මගින් අද අත්අඩංගුවට ගත්තා. ඔහු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණා. බත්තරමුල්ල පැලවත්ත රණවිරු ස්මාරක භූමියට අයුතු ලෙස ඇතුළු වී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට ඒ මහතාට චෝදනා එල්ල වී තිබුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ඔහුට කළ දැනුම් දීම මත විමල් වීරවංශ මහතා අද පෙරවරුවේ තලංගම පොලිසියට පැමිණියා. එහිදී ප්‍රකාශ ලබා ගැනීමෙන් පසු ඒ මහතා අත්අඩංගුවට ගැනුණා. අනතුරුව විමල් වීරවංශ මහතා, කඩුවෙල මහේස්ත්‍රාත්, අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කෙරුණා. එහිදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි අධිකරණය නියෝග කළේ. මෙම නඩුව අගෝස්තු 25 වනදා යළි කැඳවීමට නියමිතයි. නිරිත දිග මොසම් වැසි තත්ත්වයේ දිවයින පුරා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් ඉදිරි දින කිහිපේ වැසි වැඩි වෙන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමු, සාවයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළි යන දිස්ත්‍රික්කයට ඇතුළත්. ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි හට ගැනීමේ හැකියාව පවතිනවා. ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පස්සුරු එකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගත හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. වැසි සමග ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වීමට පියවර ගන්නා ලෙස ඒ කාර්යය නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කෝල් මහතා ජනතාවට දැනුම් දෙනවා.
3: නිරිත දිග මෝසම් තත්ත්වයේ දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බැවින් දිවයින නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැළවීමක් ඉදිරි දින කීපය තුළ බලාපොරොත්තු වෙනවා. අද දිනේදී දිවයින වර්ෂාව ඇතිවීම පිළිබඳ සැලකුවත් බස්නාහිර, සබරගමු සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළි දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි අද දිනේදී ඇතිවිය හැකි. එවැගේම ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක පසුරු එකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ විටින් විට හැමන පැයට කිලෝමීටර 30 සිට 40 දක්වා පමණ වන තරමක තද සුළං අද දිනේදීත් අපේක්ෂා කළ හැකි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා.
1: ගිගුරුම් සහිත වැසි සමග සුළඟේ වේගය ඉහළ ගොස් මුහුදද ඉතා රළු විය හැකි බවටයි අනතුරු අඟවන්නේ.
3: දිවයින වටාවන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ නිවේදනය. අද දිනේදී පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. දිවයින වටාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දිශාවෙන් හමායන අතර සුළඟේ වේගය 5 කිලෝමීටර 30 40 අතර අගයකයි පවතින්නේ. අංකසන්තුරේ සිට මන්නාරම හරහා හලාපත දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 50 සිට 60 පමණ දක්වා ඉහළ යෑම හැකියාවත් අද දිනේදී පවතිනවා. ඒ වගේම එම මුහුදු ප්‍රදේශ අද දිනේදී විටින් විට රළු ස්වභාවයක් ගන්නවා. ඉවෙන වටාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට 5 කිලෝමීටර 50ක් පමණ දක්වා ඉහළ යෑ හැකි. එවගේම එම මුහුදු ප්‍රදේශ අද දිනේදී විටින් විට තරමක් රළු ස්වභාවයක් ගන්නවා. එවගේම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2 සිට 2.5ක් පමණ දක්වා ඉහළ යෑම හැකියාවත් අද දිනේදී පවතිනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං අපේක්ෂා කළ හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු ස්වභාවයක් ගන්නවා.
1: මේ අතර පසුගිය 22 සිට අද පෙරවරු 6 දක්වා දින 3ක් තුළ පවුල් 5803ක පුද්ගලින් 22236 දෙනෙකු ආපදාවෙන් බලපෑමට ලක්ව සිටිනවා. ඔවුන් දිස්ත්‍රික් අටක ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 49කට අයත්. මෙම කාලය තුළ නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 860කට අර්ධ හානි සිදුව තිබෙනවා. සුරක්ෂිත මධ්‍යස්ථාන 21ක පවුල් 379කට අයත් 1507 දෙනෙකු රැඳී සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ. පවුල් 63කට අයත් 248 දෙනෙකු ඥාති නිවෙස්වල රැඳී සිටිනවා. ගත වූ කාලය තුළ ආපදා හේතුවෙන් එක් අයෙකු මියගොස් ඇති අතර තවත් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා. ගම්පහ, රත්නපුර, කොළඹ, කළුතර, කෑගල්ල, නුවරළි යන දිස්ත්‍රික්කවලටයි ආපදාවලින් වැඩිම බලපෑමක් එල්ලව තිබෙන්නේ. මේ අතර අධික වර්ෂාව හමුවේ ප්‍රධාන ජලාශ රැසක් වාන්දමන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. රාජාංගනය, යෝධ වැවසා, දැදුරුව යන ජලාශවල වාන්දරටු දෙක බැගින් විවෘත කෙරුණා. නොරවැව, මහවිලච්චිය, උස්කල, සෙමලාංගමුව, මැඩියාව, නාලන්ද සහ වැමැඩිල් යන ජලාශ වාන්දමන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. කළුගඟ, කලවැල්ලාව, මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර ගලමින් පවතිනවා. සෙසු ප්‍රධාන ගංගාවල ජලමට්ටම සාමාන්‍ය මට්ටමේ පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. අයහපත් කාලගුණ හේතුවෙන් ඇතැම් මාර්ගවල දුම්රිය ගමනාගමනයේද බලපෑම් එල්ල වුණා. මන්නාරම සිට මැදවැච්චේ දක්වා රඹුක්කන සිට අඹේවල දක්වා දුම්රිය ධාවනය නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර ගම්පහ ගණේමුල්ල සහ ගම්පහ ජායල ප්‍රධාන මාර්ග කෙරිඳිවිට ප්‍රදේශයේ තවමත් ජලයෙන් යටව පවතිනවා. මේ හේතුවෙන් එම මාර්ගවල වාහන ධාවනයට බාධා එල්ලව තිබෙනවා. යාපනයේ කයිට්ස් ප්‍රදේශයේදී විද්‍යාධරිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමුම සිටි වරදකරුවෙකු යාපනයේ බන්ධනාගාරය තුළදී ගෙලවැළලාගෙන මිය ගොස් තිබෙනවා. විද්‍යාධරිය ඝාතන සිද්ධියට අදාළව යාපනයේ මහාධිකරණය මගින් මෙම පුද්ගලයාට මරණ දඬුවම නියම කර තිබුණා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් යාපනයේ පොලිස් ස්ථානයේ ලැබුණු පණිවිඩයකට අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා. වයස අවුරුදු 46 වන පුංකුඩුතිව් ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. විද්‍යාධරිය ඝාතනයේ මරණ දඬුවම නියම වූ හතර දෙනා නඩු තීන්දුව සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා. අද දිනේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ අතර ඒ සඳහා යාපනයේ මහාධිකරණයට ඉදිරිපත් කිරීම වෙනුවෙන් වරදකරු ඊයේ වැලිකඩ බන්ධනාගාරයේ සිට යාපනයේ බන්ධනාගාරයේ වෙත රැගෙන විත් තිබුණා. ඉන්දිය රජයෙන් ශ්‍රී ලංකා පොලිසියට පරිත්‍යාග කළ කැබ්‍රත් 134ක් නිල වශයෙන් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා වෙත බාර දීම අද සිදු කෙරුණා. ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දිය රජය පරිත්‍යාග කළ කැබ්‍රත් නිල වශයෙන් බාර දුන්නා. ඉන්දිය රජය මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300ක්. කැබ්‍රත් උතුරු පළාත් පොලිස් ස්ථාන වෙත බාර දීමට නියමිතයි. ඉදිරියටත් මෙවැනි ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජාමහතා මෙහිදී සඳහන් කළා. ඉන්දිය රජය සිදු කළ මෙම පරිත්‍යාගය අගයමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉන්දිය මහකොමසාරිස්වරයා වෙත සමරු තිළිණයක්ද පිරිනැමුවා. ශ්‍රී ලංකා ක්‍රිකට් නව පරිවර්තන කමිටුව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සුභවාදී මත එක්සින්න බව ක්‍රීඩා මාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා. ස්වාධීන රූපాయని සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනුයි අමාත්‍යරයා මේ බව සඳහන් කළේ.
4: මේ කමිටුව අපි සාධාරණවම පත් කරන්නේ ඉරාන් අපේ පක්ෂයේ කෙනෙක් නෙවෙයි. එතකොට එතන ක්‍රිකට් වල ලංකාවේ ඉන්න ප්‍රවීණයෝ ඉන්නෝ, සංගක්කාර මහානාම සිද්ධාත් වගේ අය, දක්ෂ නීතිඥයෝ ඉන්නෝ. එතකොට ඒගොල්ලෝ මේ මගේ යාළුවෝ නෑයෝ කවුරු හරි මගේ හිතවත්තු නෙමෙයි. මේක තත්ත්වය වෙනස්. මේ පත්කිරීම වෙනස්. අපිට ලංකාවේ ක්‍රිකට් මේ තියෙන තත්ත්වයෙන් වෙනස් තැනකට පරිවර්තනය කරගන්න ඕනේ. ඒක නිසා තමයි පරිවර්තන කමිටුව. විතර මේක මාස දෙකද තුනද කියන එක අපි දැන් තාම ICC එකත් එක්ක සාකච්ඡා කරගෙන මේකේ අපිට වෙනස්කම් ගණනාවක් කරන්න ඕනේ. ස්කූල් ක්‍රිකට් එක, ඩිස්ත්‍රික් ක්‍රිකට්, ඒ වගේම ප්‍රොවින්ස් ක්‍රිකට්, ඔය ක්ලබ්ස් වල තත්ත්වයන්, මේ සියල්ල අපිට මේක ඇතුලේ වෙනස් කරගන්න වෙනවා. ඉතින් ඒකට සාධාරණ කාලයක් යයි. අපි ඒක ICC එකත් එක්ක කතා කරලා ඒ කාලය පිළිබඳ අදහස හදාගන්නවා. මේක අර ඉන්න කට්ටිය ලෙවල අලුත් කට්ටියක් ගේන්න දාපු ඉන්ට්‍රින් කමිටියක් නෙමෙයි. ICC එකට අපිව ප්‍රශ්නයක් වෙන්න ඕන. අපි අපේ බලය පාවිච්චි කරලා වංචාව, දූෂණය, මේ ක්‍රිකට් එකේ සල්ලි ටික ගසා ගන්න ඒ වගේ වැඩක් හදන ඕන. එහෙම නැත්නම් අපේ ෆේවරේෂන් එකට අපි වැඩක් කරනවා නම් තමයි ICC එක අපිට විරුද්ධ වෙන්න ඕනේ. හැබැයි ICC එකත් පිළිගන්නවා අපි මේ මැදිහත් වෙන්නේ ලංකාවේ ක්‍රිකට් ගොඩනගන්න, දියුණු කරන්න, මේක ඇතුලේ මොනවා හරි අක්‍රමිකතා, වංචා, දූෂණ තියෙනවා නම් ඒක නවත්තන්න. සරලව කිව්වොත් ICC එක දෙන හැම ඩොලර් එකකටම උපරිම සාධාරණය කරන්න තමයි අපි මේ උත්සාහ ගන්න. එතකොට ඒකට ICC එකටම
1: සමාජ ආරක්ෂණ විශ්‍රාම සැලසුම සඳහා නිවසේ සිටම ජංගම දුරකථනය ඔස්සේ ලියාපදිංචි වීමේ පහසුකම සලසා ඇති බව ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පවසනවා. මෙම ඩිජිටල් කරණය ඔස්සේ වඩාත් කාර්යක්ෂම සහ අතිශය පහසුවෙන් අදාළ සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවනවා. අවිධිමත් අංශයේ සේවා නියුක්තිකයන්ගේ සමාජ සුරක්ෂිත බව තහවුරු කිරීම වෙනුවෙන් වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක බව සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති M.K.D. දිසානායක මහතා පවසනවා.
5: සමාජ ආරක්ෂණයේදී බලාපොරොත්තු වන්නේ පුළුවන් කාලේ වැඩ කරලා එහෙම නැත්නම් වයස්ගත වූවට පසුව ඒ අයගේ සමාජ ආර්ථික ආරක්ෂාව සහ ඒ අයගේ කලත්‍රයාගේ ආරක්ෂාව සහ දරුවන්ගේ ආරක්ෂාව. රජේෂ් සේවය නිලධාරීන් ගත්තොත් රජයේ නිලධාරීන්ට මේ වරප්‍රසාදය තියෙනවා, විශේෂයෙන්ම විශ්‍රාම වැටුපක් තියෙනවා. ඒ වගේම කලත්‍රයාට වැඳුම් සහනක් දරු ආරමුදලක් වැටුප් ලැබෙනවා. විශාල ව්‍යාපාරවල වැඩ කරන අපේ සහෝදර සහෝදරියන්ට ETF, EPF එහෙම නැත්නම් අර්ථසාධක සහ අර්ථසාධක අරමුදල් තියෙනවා. ඒ තුලනොත් එයාගේ වයස්ගත ජීවිතයට ආරක්ෂාව ලැබෙනවා. ඒත් එක්කම තමයි ආර්ථිකයට දායක වෙන්න බැරි කණ්ඩායමක් ඉන්නවා පල්ලෙහා මට්ටමේ. ඒ අයට අස්වැසුම වගේ යෝජනා ක්‍රම මගින් රජයේ විසින් එයා බලා ගන්නවා. හැබැයි මේ කණ්ඩායම් 3-4 කණ්ඩායමක් ඉන්නවා අපේ ආර්ථිකයට ගොඩක් දායකත්වය ලබා දෙන කණ්ඩායමක්. මෙන්න මේ අයට තමයි සමාජ ආරක්ෂණය ලබා දීම සඳහා තමයි අපි අපේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය පිහිටලා තියෙන්නේ.
1: සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී කල්හාරිද සිල්වා මහත්මියද මේ පිළිබඳ අදහස් පළ කළා.
6: ඔබ හැමතෙම පුළුවන් තමන් මේ ආදායම් උපයන කාලයේදී තමන්ගේ විශ්‍රාම වැටුප් සැලසුමත් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයත් එක්ක එකතු වෙලා කරගන්න. ඇත්තටම ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ අරමුණම තමයි මේ අවිධිමත් අංශයේ ඉන්න සේවකයන් සියලු දෙනාම සමාජ ආරක්ෂණයකින් සුරක්ෂිත කරන්න. මොකද ඉස්සරහා 2040 වගේ කාලේ වෙනකොට අපේ රටේ ජනගහන ව්‍යුහය වෙනස් වෙනවා. යැපුම් තත්ත්වය ඉහළ යනවා. වැඩිහිටි පුද්ගලයන් සංඛ්‍යාව වැඩි වෙනවා. නමුත් ශ්‍රම හමුදාව අඩු වෙනවා. එතකොට මේ ශ්‍රම හමුදාවට මත පැටවෙන බර වැඩි වෙනවා ආර්ථිකය තුල. එහෙනම් මේ තත්ත්වයෙන් අපි එළියට එන්න නම් අද ඔබ ආදායමක් උපයන දවසේ ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ඔබ වෙනුවෙන් ඉන්නවා සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ඔබටම පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඔබේ සමාජ ආරක්ෂණය සුරක්ෂිත කරගන්න.
1: වෙගමනික සේවකෙන්ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි සමාජ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රවර්ධන කළමනාකරු DS ලක්මාල් මහතා ප්‍රකාශ කළේ.
7: විගමනික ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය ඒ වගේම විදේශ සේවා නියුති කාර්යාංශයක් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන විගමනික ශ්‍රමික විශ්‍රාමයට ව්‍යෝජන රකමේ තියෙනවා. එතකොට මෙම විශ්‍රාමයට ව්‍යෝජන රකමේ හරහා අපි අප රටේ 115,000 ආසන්න විගමනික ශ්‍රමික ප්‍රතිනිධියක් ඉන්නවා. ඒගොල්ලන්ට තමන් විදේශයේ රැකියාව කරන කාල සීමාව තුළ වර්ෂයක් වර්ෂ දෙකක් තුනක් වගේ කෙටි කාල සීමාව තුළ තමන්ගේ සමස්ත ජීවිත සමාජ ආරක්ෂණය සකසා ගන්න පුළුවන් පහසුකම් ලබා දීලා තියෙනවා.
1: මසක් ඇතුළත හතරවන වරටත් ඉන්දියාව අද තෙල් මිල ඉහළ නන්වා තිබෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමගයි ඉන්දිය තෙල් මිල ඉහළ දැමීමට කටයුතු කළේ. එය අනුව ඩීසල් මිල ලීටරයකට ඉන්දිය රුපියල් 2.71කින් සහ පෙට්‍රල් මිල ඉන්දිය රුපියල් 2.61කින් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස ඩීසල් සඳහා 8.6ක් සහ පෙට්‍රල් සඳහා 7.8ක් ලෙස වැඩි වී තිබෙනවා. අමරිකා ඉරාන ගැටුම් උත්සන්න වීමත් සමග ඉන්දියාවේ ඉන්ධන මිල වැඩිවීම මැයි මැදභාගයේදී සිදු අතර ඉන්දියානු තෙල් සංස්ථාව, භාරත් පෙට්‍රෝලියම් සංස්ථාව සහ හින්දුස්ථාන් පෙට්‍රෝලියම් සංස්ථාව ඇතුළු පෙරිපාදුකරුවන් වසර 4කට පසු පළමුවරට ඔවුන්ගේ ඉන්ධන මිල 3%ට වඩා වැඩි කර තිබෙනවා. ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 30කින් පරාජය කර අවසන් වටයේ ස්ථානය වෙන්කර ගැනීමට රාජස්ථාන් රොයල් කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුර පහර දුන් රාජස්ථාන් රොයල් කණ්ඩායම නියමිත පන්දු අර 20 තුල කඩු වටක් දැවී ලකුණු 205ක් රැස් කළා. ලකුණු 206ක ඉලක්කයක් හඹා ගියේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමට පන්දු අර 20 අවසානයේ කඩු 9ක් දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 175ක් පමණයි. රාජස්ථාන් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ රැඳී සිටින සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම සමගින් හෙට චන්දිගාන්හිදී තරඟ වැදීමට නියමිතයි. මුල් මාස 4 සමස්ථාපන අයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 5.7 ඉක්මවයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ 145කට ගත් නිවසක් ගැන කෝප්පවලදී අනාවරණය වෙයි. ඉන්දියාවෙන් ශ්‍රී ලංකා පොලිසියට කැබ් රථ 134ක්. පොලිසියට බාධා කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් විමල්ට ඇප. ප්‍රදේශ රැසකට අඛණ්ඩව වැසි. මසක් තුල හතරවන වරටත් ඉන්දිය තෙල් මිල ඉහළට. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මින්නිමාවට පත්වෙනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
0: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හවස 6යි විනාඩි 51යි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳ දිය දහර FM 93.5 FM 93.7 ලක්කන රේඩියෝ ITN.

0: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN
1: ITN Lakhanda Pooja.

0: රජා ජුනි 3වෙනිදා දක්වා
1: බිලියන් දල පුරවරේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දක්

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 100,00,000 ප්‍රථම ත්‍යාග 200,00,000 වෙලා රුපියල් ලක්ෂය 3,000,000,000,000,000 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40,00,000 හොඳටම ඇති
3: ලාංකේය විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු කුමන්න අදම අමතන්න 011176679579
4: සුබ සන්ධ්‍යාවක්. ආදරේ දැනෙන ජීවිතේ දැනෙන ආදරණීයම දවසක්. ඉතින් මේ ගත වෙලා යන දවස් ගැන මොකද හිතන්නේ? දැන් සමහර වෙලාවට කෙනෙක් කොහොම අහුවම දවසේ තියෙන අත්දැකීම් එක විඳින්න විඳවන්න ලැබුණු දේවල් එක්ක අපෝ අද නම් නරක දවසක් කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ෂා අද දවස නම් හරිම හොඳ දවසක් කියලා කියන්නත් පුළුවන්. නිකමට හිතලා බැලුවොත් එහෙම ඔය වාක්‍ය ඛණ්ඩ දෙක, ඒ කියන්නේ හොඳයි කියලා කියන කතාවයි නරකයි කියලා කියන කතාවයි දෙකම අපිට ජීවිතේ කොයිම වෙලාවක හරි කියන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඒ නිසා එක වාක්‍ය ඛණ්ඩයකට ගොඩාක් සතුට වෙනවත්, තව වාක්‍ය ඛණ්ඩයකට ගොඩාක් දුක් වෙනවත් අවශ්‍යත් නැහැ නේද? හොඳයි හොඳයි. අපි අදත් සඳදිය දහර රැනවේ වෙනකල් ආදරෙන් සුන්දරම බොලිවුඩේ චාරිකාවක් යන තමයි වෙලාස්තිය. ඔබ දන්නවා ඉතින් මේ දවස වෙන් කරන්නේ අපි ඔබ අහන්න කැමති හින්දි ගීත එකතුවක් අහන්න ඉඩ ලබා දෙන්න. අපි ගොඩාක් ආදරය කළ අතීතය වගේම වර්තමානයත් අපි ගොඩක් ආදරෙන් වැළඳගත්ත සුන්දරම ගීත නිර්මාණත් එක්ක මේ පැය දෙක ගත කරන්න ඔබට පුළුවන්කම තියෙනවා.

අපි මුලින්ම තෝරගත්තා 2004 වසරේදී තිරගත වුණු වීර සාරා චිත්‍රපටයේ කීතයක්. ආදරය ඇතිවෙන්න මොනවද බලපාන හේතු කියලා කෙනෙක් අහුවොත් කියන්න පුළුවන් අපිට මුණ ගැහෙන අනිත් පාර්ශ්වයේ කරුණාවන්තකම, ආදරණීය බව, හැසිරීම විලාශය නේද? තවත් කෙනෙක් ජීවිතේ බෙදා හදා ගන්න විදිහ ගැන අපිට ඇතිවෙන පැහැදීම, මේ වගේ දේවල්. ඉතින් ඒ හැම වෙලාවකදීම අපිට දැනෙනවා මිනිස්සු විදිහට අපි බලාපොරොත්තු වෙනවා අපේ හදගැස්ම, එහෙම නැත්නම් අපිට දැනෙන දේවල් තවත් කෙනෙකුට ඒ විදිහට දැනෙයි කියන දේ. මේ සුන්දර ආදරණීය කතා සිනමා සිතුවම් වලින් අපිට ලං වෙනකොට අපි ගොඩක් ආදරය කරනවා. මොකද ඒ තුල ජීවත් වෙන්නේ අපි අපිම හින්දා. 2004 වසරේදී තිරගත වුණු වීර සාරා චිත්‍රපටය කියලා කියන්නේ යෂ් චොප්රා තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සහ නිෂ්පාදනය කරන්නේ. ෂාරුක් ඛාන්, ප්‍රිටිස් සින්ටා සහ රනි මුඛර්ජී, අමිතාබ් බච්චන්, හේමා මාලිනී, දිව්‍ය දත්තා, මනෝජ් පජ්පායි, බොමන් ඉරානී, අනුපම් ඛේර්, කිරන් ඛේර් මේ චිත්‍රපටයට රංගනයෙන් එක්වුණා. ඉතාමත්ම සුන්දර ගීත එකතුවක් මේ චිත්‍රපටයට ඇතුළත් වෙලා තිබුණා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ මදන් මෝහන්, සංජීව් කෝලි, ඒ වගේම ආර්.එස්. මණි. එතකොට ජාවේද් අක්තර් තමයි ගීත ලිව්වේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින අර්බුදකාරී තත්ත්වයත් එක්ක මේ කතාව අතිශය ජනප්‍රියත්වයට පත් වුණා. එදින 52 ජාතික සම්මාන උළෙලේදී සම්මාන දිනාගත් මේ චිත්‍රපටය, ඒ වගේම ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී සම්මාන නිර්දේශ වීම 15ක් අතරින් සම්මාන 4ක් දිනා ගන්න පුළුවන්කම ලැබුණා. හොඳම චිත්‍රපටය, හොඳම කතාව මේ වගේ සම්මාන ඇතුළත්ව. ගීත ගැන කතා කරනකොට ඉතාම කතා බහට ලක්වන ගීත මේ ගීත ලතා මංගේෂ්ක, උදිත් නාරායන්, එතෙක්කම ගුරුදාස් මාන්, අහමද් හුසෙයින්, මොහම්මද් හුසෙයින්, සෝනු නිකම්, ඒ වගේම රූප් කුමාර් රාතෝත්, ජග්ජිත් සිං මේ වගේ අය තමයි ගායනයට එකතු වුණේ. වීර සාරා චිත්‍රපටයට ඇතුළත් වුණු ගීත අතරේ අපි අද සඳදී දහර තුළින් අහන්න තොරගත්ත මුලින්ම උදිත් නාරායන් ගායනා කරන මේ ගීතය ජනම් දේකලෝ මිටකයි දුරියා. මෙහි මේ අප තුමාරේ ඛයාලෝ මේ හෝ, මේ ජවාබෝ මේ හෝ, මේ ජවාලෝ මේ හෝ, ඔයයි මමයි විතරමයි. ඔබේ සිතෙවිලි වල, ඔබේ ප්‍රශ්න වල, ඔබේ පිළිතුරු වල, සියල්ලෙහිම

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය තහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර ආදරේ නොබහකින් ඉන්නේ 2017 වසර දෙතර ගත වුණු චිත්‍රපටයක් අලියබ සෆර් තමයි අධ්‍යක්ෂණය කළේ ටයිගර් සින්දාහි මේ චිත්‍රපටයේ සල්මාන් ඛාන් සහ කැටරිනා කෛෆ් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ ඉතින් ඒකා ටයිගර් චිත්‍රපටයේ දෙවන කොටස විදිහට තමයි ටයිගර් සින්දාහි තිරගත වෙන්නේ මේ චිත්‍රපටය ගැන කතා කරනකොට අපි අහන්න තෝරගත්ත ගීතය බොහෝ දෙනා ආදරය කරන ගීතයක් බවට පත් වුණා විශාල් ශේඛර් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ ඉෂාත් කමල් තමයි ගීත ලිව්වේ එතකොට දිල් දියා ගල්ලාන් ගීතය තමයි අපි අහන්න සඳදී දහර තුලින් අතිෆ් අස්ලම් තමයි මේ ගීතය ගායනා කළේ ඉතින් ගොඩක් ජනප්‍රියතුරු පතුරා වගේම අතිෆ් අස්ලම් කියන නාමය ගැන කතා කරනකොට ඔහු පාකිස්තාන් ජාතිකයෙක් ඉතින් ඒ නිසාම දැන් මේ වෙනකොට ඔහු බොලිවුඩයේ සිනමා පටවල පසුබිම් ගීත ගායනයට එක් වෙන්නේ නැහැ ඒ ගැනත් මතක් කරන්නම වෙනවා මොකද බොහෝ දෙනා ආදරය කරන හඬක් බවට අතිෆ්ගේ හඬ පත් වුණු නිසා අපි අහමු එහෙනම් ටයිගර් සින්දාහි චිත්‍රපටයේ මේ ගීතය ආදරේදී එහෙම නැත්නම් හරියටම කිව්වොත් සැබෑ ආදරේදී දොරස්

0: සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
1: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන මේ සඳ දිය දහර ජෝ ජේතා වොහි සිකන්දර් දිනන්න පුළුවන් කවුද? එයා තමයි රජා. මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 1992 වසරේදී. මන්සූරි ඛාන් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. නසීර් හුසෙයින් තමයි චිත්‍රපටයේ නිෂ්පාදකයා, වගේම සහාය රචනා ශිල්පියා විදිහට කටයුතු කළේ. ආමිර් ඛාන්, අයිෂා ජුල්කා, දීපක් තිචෝරි මේ චිත්‍රපටයට රංගන ශිල්පීන් විදිහට එක් වෙනවා. ජතින් සහල්ලලේ තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ජෝජිතා වහි සිකන්දර් චිත්‍රපටය ගැන කතා කරනකොට මජ්රු සුල්තාන්පුරි තමයි ගීත සියලම රචනා කළේ. අපි අහන මේ ගීතය ජෝජිතා වහි සිකන්දර් චිත්‍රපටයට අදිත් නාරායණක සදානා සර්ගම් ගායනා කළේ. චහෙතම් කෘෂ්ණා කහ මෙනි සුන් ලියා, කිසාති ප්‍යාර කා මුජෙ සුන් ලියා, සුන් ලියා මෙනි සුන් ලියා. ඔබ කිසිවක්ම නොකියවත්,

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර තුළින් ආශිකි චිත්‍රපටි ගීතයක් අහන්නේ. ආශිකි ගැන කතා කරනකොට 90 දශකයේ ආශිකි චිත්‍රපටයක් තරගත වෙනවා. අපි අහන්නේ ආශිකි 2 චිත්‍රපටයේ ගීතයක්. 2013 මේ චිත්‍රපටය තරගත වෙන මොහිත් සූරි තමයි අධ්‍යක්ෂණය කළේ. අදිත රෝයි කපූර් එක ශ්‍රද්ධා කපූර් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. ඉතින් චිත්‍රපටයට සංගීත අධ්‍යක්ෂවරුන් විදිහට ජීත් ගංගොලි මිතුන් සංගීතය වාරියක් වුණා. ඒ වගේම රාජු සිං ගීත ගැන කතා කරනකොට 2000න් පස්සේ නිර්මාණය වුණු බොලිවුඩ් සිනමා නිර්මාණ අතරේ ආශිකි 2 චිත්‍රපටයේ ගීත ඇල්බම්ය කියන්නේ බොහෝ දෙනා අතිශය ආදරයෙන් වැළඳගත් ගීත ඇල්බමයක්. ඉතින් චිත්‍රපටයේ රෝගත කිරීම ගැන කතා කරනකොට කේප් ටවුන් වල එවැගේම ඉන්දියාවේ ගෝවා සහ මුම්බයි ආශ්‍රිතව තමයි මේ චිත්‍රපටයේ රෝගත කිරීම සිද්ධ වුණේ. ගීත ගැන කතා කරනවා නම් අපි සඳදිය දහර තුළින් අහන්න තෝරගත්ත මේ ගීතය මිතුන් තමයි ලිව්වේ සහ සංගීතවත් කළේ. අරිජිත් සිං තමයි ගීතය ගායනා කරන්නේ. මේ චිත්‍රපටයේ සංගීත නිර්මාණය ගැන පසු කාලයකදී අදහස් දක්වපු මිතුන් කියනවා මොහිත් සූරි කියලා කියන්නේ තමන්ගේ චිත්‍රපටයේ ගීත ගැන අතිශය අවධානයට ලක් කරන අධ්‍යක්ෂවරයෙක්. ඉතින් මේ කියෝකි තුමි හෝ කියන ගීතය අරිජිත්ගේ හනින් පරිගත කරලා අහන්න ලබා දෙනවා චිත්‍රපට අධ්‍යක්ෂවරයා මොහිත් සූරිට. අහෝ ගමම ඔහන්නේ මේ කවුද කියලා. ඉතින් ඔකිනෝ මේ අරිජිත් සිං කියන ගාන ශිල්පියා කියලා. ඉතින් අරිජිත්ගේ කටහඬට මොහිත් සූරි කොයිතරම් කැමති වෙනවද කියලා කිව්වොත් චිත්‍රපටයේ සියලුම ගීත ගයන්න ඔහුට ලබා දෙන්න කියලා ඔහු ඒ වෙලාවේදී කියනවා. ඉතින් ඒ විදිහට තමයි ආශිකි 2 චිත්‍රපටයේ ගීත නිර්මාණය වුණේ. මිතුන් ලිව්ව, මිතුන් සංගීතවත් කළ, අරිජිත් සිං ගායනා කරන ගීතය අපි දැන් එනම් අහමු. ඒ වගේම තමයි මේ ගීතය අතිශය ජනප්‍රියත්වය ආශිකි 2 චිත්‍රපටයේ ජනප්‍රියත්වයට කෙලින්ම රුකුලක් වෙනවා. ඒ වගේම තමයි අරිජිත් සිං කියන ගායන ශිල්පියාව එකරැයකින් ඉතාම ජනප්‍රිය බොලිවුඩ් සිනමාවේ සදාතනික ගායන ශිල්පියෙක් බවට පත් කරන ආශිකි 2 ගීත ඇල්බම්.

0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වේමනහගෙන ඔබ රහතයි වනාඩත ස්තනයි දන් බලව
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLV දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13 9 8 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්
2: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අදම ඇනවුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වීකිටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියා වන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුද්ගලික සමාගම වෙතින් අදම අමතන්න 011176479579.
3: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
4: මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප් අමතන්න 077 777 7374

0: දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ.
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ
4: ලක්කඩ සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454

0: සෞන්දර්යාත්මක වියමන
1: සංසතිය තහර රහතයි වෙලාදේ තෙස් හතයි දැන් වෙලාව මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳතිය තහරහගෙන ඉන්න ඔබ අද ධනුග්‍රහක දායකත්ව අපිට ලබා දෙනවා. ජාතියේ ධන නිධානේ, ජාතියේ මහා ධන සම්පත ධන නිධානේ ඔබට තෙල්න කරන ජාතික ලොතරැයි මාණ්ඩලය සුපරි කෝටිපතියෙක් බවට පත්වෙන, ලක්ෂපතියෙක් දස ලක්ෂපතියෙක් බවට පත්වෙන, ඔබ දකින හීනේ දිනපතා හැබෑ කරන්න ජාතික ලොතරැයි මාණ්ඩලය ඔබත් එක්ක එකතු වෙනවා. ඉතින් ඒ අනුව ඔබට පුළුවන්කම තියෙනවා දැන් එනිල්බේ ධන නිධානේ ඔස්සේ ඔබේ ඉස්සිහින සියල්ලම හැබෑවක් බවට පත් කරගන්න. ඔබේ ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදයක් කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. එතකම ඔබට මතක් කරනවා අපිට අනුග්‍රහක දායකත්ව ලබා දෙන ඩෝමා ගැන. ඩෝමා ගැන කතා කරනකොට ඩෝමා වීකොටන යන්ත්‍රය වගේම තවත් යන්ත්‍ර සූත්‍ර ගණනාවක්ම ඔබ එදිනෙදා විවිධාකාර වූ සංරක්ෂා අවශ්‍යතාවයන් වලට, එහෙම නැත්නම් ගෘහස්ත නිෂ්පාදන වලට ඔබට යොදා ගන්න පුළුවන් විදිහට නිර්මාණය කරලා, එහෙම නැත්නම් පිටරටකින් ආනයනය කරලා පහසු මිලට ඔබට ලබා ගන්න පුළුවන්කම ලබා දීලා තියෙනවා. අතරේ ඩොමා ඩබල් එලිවේටර් මැෂින් එක ගැනත් මතක් කරන්න ඕනි. ලංකාව තුළ වැඩිම යන්ත්‍ර ප්‍රමාණය කාලෙවි වාර්තා තැබූ නවීන තාක්ෂණයෙන් සවි බල ගන්නවා ඇති සංක්‍රීය වීකෙට යන්ත්‍රය ඩොමා එලිවේටර් කණු දෙකේ යන්ත්‍රය පැයට වී කිලෝ 10,200 ප්‍රමාණයක් සහල් කරන්න පුළුවන්. එතකොට වී මිටියකට වැයවෙන කල විනාඩි 5යි ගල් වැලි වී පොතු ඉවත් කරනවා, සහල් පොලිෂ් කරනවා, අවම විදුලි පරිභෝජනය. ඉතින් වැඩි විස්තර දැනගන්න ඕනි කියලා හිතනවනම් 0117 679 579 දුරකථන අංකයට කතා කරලා ඔබට වැඩිදුර විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. අපි යනවා තවත් චිත්‍රපටයේ ගීතයක් අහන්න. මේ සාජන් චිත්‍රපටයේ ගීතයක් තමයි අපි ඊළඟට අහන්න තෝරගත්තේ. 1991 වසරේදී තිරගත වුණු සාජන් කියලා කියන්නේ 90 දශකයේ නිර්මාණය වුණු සිනමා නිර්මාණාත්තරේ බොහෝ දෙනා ආදරය කළ සිනමා නිර්මාණයක් බවට පත් වුණා. මොකද මේ තොන්දෙනෙක් වටා ගෙතුණු ආදර කතාවක් චිත්‍රපටේ පුරා දකින්න ලැබුණු නිසා, ඉතින් කෙනෙක් විදිහට තවත් කෙනෙක් පෙනී ඉන්නවා කියලා කියන්නේ මාදරය වගේ කාරණාවකදී එතරම් අනාගතයට හොඳ දේකුත් නෙවෙයිනේ නේද? කවනාත ලෝරන්ස් ඩිසෝසා අධ්‍යක්ෂණය කළ බොහොම ප්‍රේමණීය සිනමාපටයක් තමයි සාජන් කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් දැන් මේ චිත්‍රපටය ගැන කතා කරනකොට අපි කියනවානේ මේ කලින් නිර්මාණය වෙච්ච බෙංගාලි චිත්‍රපටයක් තිබුණා අපන් අමර් අපන් කියලා. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් විදිහටත් තමයි සලකන්නේ සංජිතත් වඳුරේ දේක්ෂිත්, ඒ වගේම සල්මාන් ඛාන් ප්‍රධාන චරිත නිරූපණය කළා. චිත්‍රපටයේ ගීත ඇල්බමය තමයි අතිශය ජනප්‍රියට පත්ුනේ සහ කතාබහට ලක් වුණේ. ඉතින් 91 වසරේදී නිර්මාණය වුණු මේ ගීත ඇල්බමය ගැන කතා කරද්දී අදටත් මේ ගීත ඉදා වගේම ජනප්‍රියයි. සමීර් තමයි සියලුම ගීත රචනා කළේ සජන් චිත්‍රපටයට. ඒත් එක්කම නරීම් සහ ශ්‍රවන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරුන් විදිහට කටයුතු කළේ. ඉතින් සාජන් කියලා කියන්නේ සම්මානනීය චිත්‍රපටයක්. ඒ වගේම හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් නදීම් ශ්‍රවන් දෙදෙනාත්, ඒ වගේම කුමාර් සානුත් සම්මාන දිනා ගන්නත් අවස්ථාව උදා කරගත්ත මේ චිත්‍රපටය හින්දා. ඉතින් සාජන් චිත්‍රපටයට ඇතුළත් වුණු අපි ගොඩක් ආදරය කරන ගීතයක් අපි අහන්න හිතුවා. ජියතෝ ජේ කේසේ කවල්සානු එස්.පී. බාල සුබ්‍රමණියම් සමග අනුරාධා පොත්වාල් සාජන් චිත්‍රපටයට මේ ගීතය ගායනා කළේ.

0: හදයේ වෙනරි 44යි.
1: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සහතිකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
2: කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාකල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාකල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මිට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

මතකද කියලා එහෙම කවුරු හරි අහුවාම මතක් කරන්නේ කවිතරම් දේවල් තියෙනවද නේද? සමහරවිට ඉතින් එහෙම මතක් කරන්න කියලා කෙනෙක් කිව්වහම අපිට මතක් වෙන්නම හිත රෙදිච්ච තැන්, හිත බිඳිච්ච තැන්, දුක හිතිච්ච තැන් විතරක් වෙන්නත් පුළුවන්. ඒ වුණාට ඉතින් හරමංගර පටන් ගන්නකොටම කිව්වා වගේ හිත හැදුණු තැන්, අපිට ආදරය දැනුණු තැන්, ඒ වගේම අපිට ජීවිතේ හරියටම මේකයි කියලා ආදරණීයව විඳින ලැබුණු තැන් කොච්චර තියෙනවද නේද? එක එක මතක් කරන ගත්තොත් වැඩිපුර සතුට හිතෙන දේවල් විතරක්ම අපිට මතක් කරන්න ඕනේ කියලා හිතන වෙලාවක ඒ දේවල් මතක් කරන්න පුළුවන් නේද? අපි තව චිත්‍රපට ගීතයක් අහන්න කියලා මේ හදන්නේ සඳදිය දහරතරෙන් කේස් සේතුමාධවන් අධ්‍යක්ෂණය කළ 1975 වසරේ තිරගත වුණු හරිම ප්‍රේමණීය කතාවක් තමයි ජුඩි කියලා කියන්නේ ලක්ෂ්මී කියන රංගන ශිල්පිනිය. හින්දි සිනමාවේගේ ප්‍රථම රංගන ඉදිරිපත් කරන්නේ මේ චිත්‍රපටයත් එක්ක ජුඩි විදිහට තමයි ඇය මේ චිත්‍රපටයෙන් චරිතයක් විදිහට සිනමාවට අවතීර්ණ වෙන්නේ. එතකොට වික්‍රම මකන්දර්, නදීරා, රීටා බහතුරි, ඕම් ප්‍රකාශ්, උත්පල දත් මේ චිත්‍රපටයට එකතු වෙනවා. වගේම තමයි ශ්‍රීදේවි බොලිවුඩ් සිනමාවේ පළමු සුපිරිතාරකාව කියලා කියන්නේ. ඉතින් ශ්‍රීදේවි ප්‍රධාන පෙළේ චරිතයක්, ඒ කියන්නේ සාමාන්‍ය සහාය චරිතයකින් ඇය මේ චිත්‍රපටයෙන් එක් වෙනකොට වයස අවුරුදු 12යි. ඉතින් ඒකෙනත් කියන්න ඕනේ බොහෝ කතාබහට ලක්වුණු චිත්‍රපට අතරින් එකක් තමයි ජූලි කියලා කියන්නේ. 1975 වසරේදී තිරගත වුණු චිත්‍රපට ගැන කතා කරනකොට අතිශය සාර්ථකත්වයට පත් වුණු, ඒ කියන්නේ වංශමය අතින් වගේම විචාරක පැසසුම අතින් මේ චිත්‍රපටයට වැඩි අවධානයක් දිනා ගන්න පුළුවන්කම ලැබුණා. 1974 වසරේදී තිරගත වුණු චතක්කාරී කියන මලයාලම් චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් විදිහට තමයි ජූලි බොලිවුඩ් තිරයට එන්නේ. විශේෂත්වය තමයි මේ චතක්කාරී කියන මලයාලම් චිත්‍රපටයේත් ජූලි චරිතය නිරූපණය කළේ ලක්ෂ්මීම තමයි. එකම එයාට පුළුවන්කම ලැබෙනවා 1975 වසරේදී තිරගත වුණු තෙලිඟු ප්‍රතිනිර්මාණයේ ජූලි ප්‍රේම කතා, මිස් ජූලි ප්‍රේම කතා චිත්‍රපටයේත් මේ ජූලි චරිතයට පණ පොවන්න. ඉතින් කොහොම හරි මේ චිත්‍රපටය විවිධ අවස්ථාවලදී නැවත නැවත අපිට ප්‍රතිනිර්මාණය වෙමින් දකින්න ලැබෙනවා. අතිශය ජනප්‍රියතර පත්වන මේ ගීතත් එක්ක රාජේෂ් රෝෂන් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ. ඉතින් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී ඔහුට පුළුවන්කම ලැබුණා හොඳම සංගීත අධ්‍යක්ෂවරයා විදිහට ජූලි චිත්‍රපටයේ සංගීත නිර්මාණය වෙනුවෙන් සම්මානයට පාත්‍ර වෙන්නත්. කිෂෝ කුමාර් එදා ජූලි චිත්‍රපටය වෙනුවෙන් ගායනා කළ මෙන්න මේ අපේ මතකයේ රැඳිලා තියෙන ගීතය තමයි තෝරගත්තේ සඳදිය දහරතලින් අහන්න ඊළඟට.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 01176679579 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාරමහරගම.

0: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස්, ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොවලින් ඒ සැලි.

0: FM 93.5 93.7 ලක්කඩ රේඩියෝ ITN
1: බලවරටයි මනරි දෙකයි.

මානවීය පෙරමේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර ආදරෙන් අහගෙන අපි දෙවෙනි පැයට මේ වෙලා ඉන්නේ. රැටේ වෙනන තනයි තන වලව අදත් සඳදිය දහර වෙනුවෙන් අනුග්‍රහක දායකත්ව ලබා දෙනවා ජීවිතයේ සිහිනයට වාස්තනාවේ ආශිර්වාදය කිරීම NLP ජතිය මහා ධන සම්පත ධන නිධානය දැන් NLP වෙතින් ඔබට ලබා ගන්න පුළුවන්. සුබ රිකෝටිපතියක දස ලක්ෂපතියක් වෙන ඔබේ හිණ හැබෑ කරන්න තමයි ජාතික ලොතරැයි මණ්ඩලය ඔබට ධන නිධානය හඳුන්වලා දෙන්නේ. ජීවිතයේ සිනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. එතෙක්ම අපිට එක්ක මාක්ස් වෙන් හෝල්ඩින්ග්ස් අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් සඳතිය දහර සමග රැඳිලා ඉන්නවා. අපි බොලිවුඩ් සිනමාවේ අපි නැරඹුව මතකයේ රැඳලා තියෙන චිත්‍රපටවල ගීත තමයි මේ වෙලාවේදී අද දවසේදී අහන්න තෝරගන්නේ. ඉතින් අපි අමන්ගේ එම නැත්නම් රෝහිත්ගේ එම නැත්නම් නේනාගේ කතාව බලලා තියෙනවා. ලංකාවෙත් අතිශය ජනප්‍රියත්වයට පත් වන මේ චිත්‍රපටය මොකද කල් හෝ නා හෝ සමහර විට හෙට කවදාවත් නොඉන්න පුළුවන්. හෙට කියන දේ ගැන ඉතින් අපි මොනවද දන්නේ නේද? සාමාන්‍යයෙන් ඉතින් හෙට මෙහෙම කරමු, හෙට උදේම නැගිටින්න ඕනේ, හෙට අනිවාර්යයෙන්ම මෙහෙට යන්න ඕනේ, හෙට මේ දේ කරන්න ඕනේ, හෙට මෙයාට මේක කියන්න ඕනේ කියලා හෙට කියලා අපි කොච්චර දේවල් තියාගෙන ඉන්නද ඉතිරි කරගෙන. බැරි වෙනවත් හෙට කියන දවසක් උදා නොවුනොත් මොකද වෙන්නේ? හැම දෙයක්ම අස්තිර මේ ලෝකේ හෙට විතරක් ස්ථිර වෙන්න කොහෙත්ම විදියක් නැහැ නේද? එහෙම තමයි. කල් හෝ නා හෝ. එතන අදස් තුනේදී තිරගතුණු කල් හෝ නා හෝ කියන නිඛිල් අද්වානී කෙනා මේ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ පළමු සිනමා නිර්මාණය කරන් ජෝහර් එක ධර්ම ප්‍රොඩක්ෂන්ස් තමයි මේ චිත්‍රපට නිෂ්පාදනය කරන්නේ. එතන සුපුරුදු විදියටම SRK කියන මේ ශාරුඛ් ඛාන් කියන රංගන පෞරුෂය අපිට දකින්න ලැබුණු හරිම සුන්දර කතාවක්. ශාරුක් ඒ වගේම සෙෆල් ඛාන් ප්‍රතිසන්ටා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කළේ. එතකොට ශංකර් ඉහ්සන් ලොයි තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. ඉතින් විශේෂම කියන්න ඕනේ 2003 තිරගත වුණු චිත්‍රපට ගැන කතා කරනකොට අතිශය සාර්ථකත්වයට පත් වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ තිර රචනය ගැන ඊට පස්සේ තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනීම ඒ වගේම ලොකේෂන්ස් ගැන චිත්‍රපටය රූගත කිරීම කරපු ස්ථාන පිළිබඳව ගොඩක් දේවල් ගැන ඒ වගේම මේ ශිල්පීන්ගේ රංගන හැකියාව ගැන බොහෝ සෙයින් කතා බහට ලක් වුණා. හරීම මේ ප්‍රේමණීය වගේම බොහොම මේ දුක්බර කතාවක් මේ තුළ අතරතර තිබිච්ච නිසාවෙන්ම සම්මාන රැසකින් පිදුම් ලැබුව චිත්‍රපටයක් විදිහටත් කල් හෝ නා හෝ චිත්‍රපටය අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කල් හෝ නා හෝ චිත්‍රපටයේ අතිශය ජනප්‍රියතට පත් වුණු සෝනෝ නිගම් ගායනා කළ ගීතයක් තමයි සඳතිය දහර තුළින් අපි අද ඊළඟට අහන්න තෝරගත්තේ. හැම මොහොතක්ම ජීවිතයට උදා වෙනවා. ඒ දේවල් අපි ඒ විදිහටම විඳින්නත් උත්සාහ කරන්න ඕනේ. ජීවිතය තුළ දුක සතුට අරගල කඳුළු මේ හැමදේම තියෙනවා. හැම මොහොතක්ම අපි හැබැයි ජීවිතේ ජීවත් වෙන්නටයි ඕනේ. මොකද ඉතින් හෙට එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්.

0: රටයි විනාඩි 12යි. කෘෂි ක්ෂේත්‍රයේ නව පනක් ලබා තිබෙන කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඊට අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
2: Wow.

සඳදයද හර මානවීය ප්‍රේමයේ සොන්දරාත්මක වියමන අහකෙන ඉන්නේ. අපි ටිකක් ඈතට යන්න කියලා හිතුවා. එකයන්නේ 70 දශකයේ අගභාගයට විතර වගේ. 1979 වසරේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. ඉතින් අතිශයින් ජනප්‍රියත්වයට පත් වුණා. ඒ ජනප්‍රියත්වය කොතරම්ද කියලා කියනවා නම් 1979 වසරේදී තිරගත වුණු චිත්‍රපට අතරින් 7 වෙනියට වැඩිම ආදායම් ලබාගත් චිත්‍රපටය විදිහට බොක්ස් ඔෆිස් වාර්තා දිනාගත්තා. ඉතින් සුපර් හිට් එකක් විදිහට තමයි මේ චිත්‍රපටය සැලකෙන්නේ. මොකද චිත්‍රපටයේ චිත්‍රපටය තමයි නූරි. යශ් චොප්‍රා තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය කරේ. මන්මෝහන් ක්‍රිෂ්ණා තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. ෆාරුක් ෂේක්, පොනම් දිලෝන්, මදන් පූරි, ඉෆ්තිකාර් මේ චිත්‍රපටයට රංගනය නික්කුණා. එතකොට ඛයම් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. ජාන් නිසර් අක්තර් තමයි චිත්‍රපටයේ ගීත සියල්ලම රචනා කළේ. ඉතින් එතකොට මේ චිත්‍රපටයට අතුරත් වුණු අදටත් හරි ජනප්‍රිය ගීතයක් අපි අහනවා. මුකේෂ් කියන ගායන ශිල්පියා ගැන කතා කරනකොට අද නම් ඔහුගේ ආදරණීය පුත්‍රයා නිතින් මුකේෂ් වගේම මුණුබුරා නිල් නිතින් මුකේෂ් ගැනත් කතා කරනවා. ඉතින් නිතින් මුකේෂ් තමයි ලතා මංගේෂ්කර් එක්ක නූරි චිත්‍රපටයට මේ ගීතය ගායනා

0: ප්‍රියමන
1: සංසතිය තහරා රටය වනාඩී ඉවස්සයි දැන් වලාව මානවීය ප්‍රේමය සොන්දර්යාත්මක වියමන සඳතිය දහර අතරෙන බහගෙන ඉන්නේ. තවත් බොලිවුඩ් සිනමාපටයක අතිශය ජනප්‍රියත්වයට පත්වුණු සිනමාපටයක ගීතයක් ආන තමයි ලෑස්ති වෙන්නේ. 2000 තමයි මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. හරියටම කිව්වොත් මේ චිත්‍රපටය නිසා බොලිවුඩ් සිනමාවේ අදට මේ ග්‍රීක් දෙවියෙක් විදිහට විරුදාවලි ලබලා ඉන්න අතිශය කඩවසම් දක්ෂ නර්තන ශිල්පියෙක් විදිහට නමක් දෙනා කෙනෙක් ඉන්න රිතික් රෝෂන් බොලිවුඩ් සිනමාවට එක් වෙන්නේ ඔහුගේ ප්‍රථම රංගනය විදිහට මේ චිත්‍රපටයේ.

චිත්‍රපටය තමයි කහෝනා ප්‍යාර හේ. කියන්නකෝ ඔබ මට ආදරේ කියලා. ඉතින් මේ චිත්‍රපටය ගැන කතා කරනකොට රාකේෂ් රෝෂන් තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ, නිෂ්පාදනය කළේ, ඒ කියන්නේ රිතිකේ ආදරණීය තාත්තා. ඉතින් අර සිනමා කලාව ගැන කතා කරනකොට බොලිවුඩේ ගොඩක් කලාවට මේ නෙපොටිසම් ගැන කතා කරනවා. ඉතින් එහෙම කතා කරනකොට රිතික් කියලා කියන්නේ ඉතින් තමන්ගේ තාත්තා නිසා බොලිවුඩේට පය තැබුව රංගන ශිල්පියෙක්. හැබැයි ඔහු රංගන ශිල්පියෙක් වෙන්න කලින් සිනමාවේ නිෂ්පාදන කටයුතු වලදී ඒ අංශයේ විවිධ සිනමා නිර්මාණවලට සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහටත් එක්වලා තියෙනවා. ඉතින් ඒ අධිකීමුත් ඔහු ලබාගෙන තමයි තාත්තගේ මේ හඳුන්වාදීමත් එක්ක සිනමාවට එන්නේ. අමීෂා පටේල් චිත්‍රපටයට එක් වෙනවා ඔහු සමග ප්‍රධාන චරිතය නිරූපණය කරන්න. ඉතින් ගොඩක් ජනප්‍රිය වුණා දැන් කහනා ප්‍යාර හේ ගැන කතා කරනකොට. අදටත් මේ චිත්‍රපටයේ අමීෂා සහ රිතික් දෙන්නගේ සුසංයෝගය ගැන කතා කරනවා. බොහොම හොඳින් ගැළපෙන සුසංයෝගයක් විදිහට රාජේෂ් රෝෂන් තමයි මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළේ. ඉතින් සඳදිය දහර තුළින් අපි අහන තොරගත්ත කහෝනා ප්‍යාර හේ චිත්‍රපටයේ සුන්දර ගීතයක් ඊළඟට මේ ගීත ඇල්බමය ගැන කතා කරනකොට 1999 වසරේ දෙසැම්බර් මාසයේ පළවෙනි තමයි මේ ගීත ඇල්බමය නිකුත් වෙන්නේ. ඉතින් අදටත් මේ ගීත සෙලම් පහේ අතිශය ජනප්‍රිය උදිත් නාරායන, නාල්කයාග්නික, ලක්කී ආලි, කුමාර් සානු, කවිදා ක්‍රිෂ්ණමූර්ති, බබුල් සුප්‍රියෝ මේ චිත්‍රපටයට ගීත ගායනයෙන් දායකත්වය ලබා දුන්න සමන් කුමාර්තා, කෙවගේ ඉබ්‍රාහිම් ආශ් මේ චිත්‍රපටයට විජය කියලා ගීත රචනයෙන් දායකත්වය ලබා දුන්න. එතකොට සඳදිය දහර තුළින් අපි අහන්න තෝරගත්ත ගීතය කහොනා චිත්‍රපටයට ඇතුළත් වුණු ගීත අතරේ බොහෝ ජනප්‍රිය ගීතයක්.

0: 105 FM 93.7 La Kana Radio ITN
1: සඳදේ දහර අහගෙන ඔබ ඉන්නේ වෙලව රටයි විනාඩි 29යි.
2: වාර්තා පිට වාර්තා කබුනි කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ගලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
4: යහගුණ වඩන අපේ රස විජේ.
3: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක

අටයි වෙනාඩි 30යි සත දේද හරහගෙන අද අනුග්‍රහක දායකත්ව ලබා දෙමින් අපි දෙක ඉන්නවා. ජාතියේ ධන සම්පත, මහා ධන සම්පත, ධන නිධානය ඔබට තෙලන කරන ජාතික ලොතරැයි මණ්ඩලය ජීවිතයේ සෙහනේට වාසනාවේ ආශිර්වාදය ලබා දෙමින්. අපි සත දේද හරතොලේ ඉන්න අහන්නේ අද හින්දි සිනමාවේ අපේ මතකයේ රැඳිලා තියෙන ගීතනේ. ඉතින් 90 දශකයේ ගීතයකට තමයි අයිමත් යන්නේ. නදීම් ශ්‍රවන් කියන සංගීත අධ්‍යක්ෂවරුන් දෙන්නගේ අතිශය ජනප්‍රිය සංගීතය අතරතුළු තවත් චිත්‍රපටයක් තමයි මේ. සමීර් තමයි සිංදු ඔක්කොම ලියුවේ මේ චිත්‍රපටයට. සල්මාන් සහ මාධුරි තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. එතකොට සර්ජන් චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ලෝරන්ස් ඩීසල් සම තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ. චිත්‍රපට ගැන කතා කරනකොට මේ චිත්‍රපටය 1800 ගණන්වලදී නිර්මාණය වුණු ඇමරිකානු සිනමා නිර්මාණයක් වුණු චාලිස් ආන්ට් කියන නිර්මාණයේ ප්‍රතිනිර්මාණයක් විදිහට තමයි පිළිගැන්වුනේ. එතකොට ඉතින් විජේසිංගේ, සෝනියා කන්නා, එමුණතම් සාවිත්‍රි දේවීගේ කතාව තමයි දිල් තෙරා ආශික් චිත්‍රපටයට ඇතුළත් වුනේ. ඉතින් ගොඩක් ගීත ජනප්‍රියත්වයට පත් වුණා. නමස්තේ නමස්තේ කියන ගීතය විනෝද් රාතෝත් එක්ක කල්කයාගේ ගායනාකර අතිශයින් ජනප්‍රිය නර්තනයක් මාධුරිකින් දකින්න ලැබුණු ගීතය ඇතුළත් වුණත් මේ චිත්‍රපටයට. හැබැයි අද අපි සඳතිය දහර තුළින් අහන්න තෝරගත්තේ ඒ ගීතේ නෙවෙයි, වෙන ගීතයක්. මේ ගීතය ගැන කතා කරනකොට මේ 90 දශකයේ බොලිවුඩ් සිනමාවේ අමරණීය ගීත අතරේ රැඳිලා තියෙන මතකයේ රැඳුණු සුන්දර ගීතයක්. අල්කයාග්නිකෙක මුකුල් අගර්වාල් ගීතය ගන්නේ. දිල් තෙරා ආශික් චිත්‍රපටයට.

0: සෞන්දර්යාත්මක වියමන
1: සංස්කෘතිය තහර
0: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
1: සඳදිය දහර අදරින් අහගෙන ඉන්නේ ඔබ වෙලවරටයි වෙනාඩිතේ සටයි.
2: මේ හඳුන් ගුරුවල්ටත් ස්ටෑන්ඩඩ්ස් තියෙනවද?
3: නැතු. අපි හුස්ම ගන්න තැන්වලම පත්තු කරනකොට ස්ටෑන්ඩඩ්ස් ඕනෙමනේ.
1: කිසිවකට කිසිවෙකුට හානියක් නැති SLS-ලත් ප්‍රථම සහ එකම හඳුන් කූර අමෘතා. සිත් සුවඳින් පිරේවා.
4: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: ප්ලාස්ටික් පොලිතින් නැති වසක් කොළලක්.
6: දන්සල් සංවිධායකවරුනි, පොලිතීන්, ලන්ෂීට්, ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම පහසු වුවත් භාවිතයෙන් පසු පරිසරයට එක්වීමෙන් සිදුවන පරිසර හානිය විශාල බව සලකා පරිසර හිතකාමී ලෙස ඔබේ දන්සැල සංවිධාන කරන්න.

කලාකාර චිත්‍රපටයෙන් මේ ගීතය අපි අහන්නේ. 1973 වසරේදී කලාකාර තිරගත වෙන්නේ ශ්‍රීදේවි, කනල් ගෝස්වාමි ප්‍රධාන චරිත නිරූපණය කළේ. එදා ගැයුව මේ ගීතේ කිෂෝර් කුමාර්. අද කුමාර්

දිල් කෑ කරේ හදවත මොනව කරන්නද 1999 වසරදී තිරගතෝනි අජේ කැජල් මහිම චෞද්‍රි ප්‍රධාන චරිත නිරූපණය කළේ ජතින් අලිත් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය අල්කයාග්නික් අදිත් නාරායන් මේ ये दिल क्या करे

0: කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
1: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.
2: From the channel that shaped generations. From the stories you grew up with. Movies that resonate. Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max.
3: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
4: සංසන්දිය තාරහර.
5: අදයි වෙනදි පාස් දෙකයි. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංසන්දිය තාර ආදරෙන් අහගෙන ඉන්නේ අනුග්‍රහක දායකත්ව ලබා දෙනම ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ඔබට දෙන්න කරන NLP ජාතික ලොතරැයි මණ්ඩලය ජීවිතයේ සෙහිනයට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම ඩොමා සංක්‍රේවි කිතුමේ යන්ත්‍රය ඔබට ගෙනබෙදා හරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් අපිට එක්කේ නානුග්‍රහක දායකත්වය ලබා දෙමි. හම් තුම් මම ඔබ 2004 දී මේ චිත්‍රපට තිරගත වෙන්නේ අක්කනා කෝලි තමයි අධ්‍යක්ෂණය කරන්නේ. එතකොට රාණි මුඛර්ජි චිත්‍රක සෛෆ් අලි ඛාන් තමයි ප්‍රධාන චරිත නිරූපණය කළේ. සෛෆ් අලි ඛාන්ගේ ජීවිතයේ මේ ලබාගත් පළවෙනි ජාතික සම්මානය ඔහු සිනමා රංගනය වෙනුවෙන් ලබා ගන්නේ. හම් තුම් චිත්‍රපටය වෙනුවෙන් 52 ජාතික සිනමා සම්මාන උළෙලදී ඔහුට හිමි වෙනවා. මසිර හොඳම රංගන ශිල්පියාට හිමි වෙන සම්මානය. ඉතින් අදශය සුන්දර කතාවක් කතා තේමාවක් තමයි ඇතුළත් වෙන්නේ මේ චිත්‍රපටයේ හම් තුම් චිත්‍රපටයේ. ඒ වගේම තමයි චිත්‍රපටයේ ගීතත් තාමත් ගොඩක් ජනප්‍රිය ගීත තියෙනවා. මේ ගීත අතරින් අපි සඳදිය දහර තුළින් අද අහන්න තෝරගත්ත අල්කයාග්නික එක බාබුල් සුප්‍රියෝ ගායනා කළ මේ ගීතය. සතුටදී වගේම දුකේදීත් මේ ගීතය මතකයට නැගෙන විදිහට චිත්‍රපටයට ඇතුළත් වෙලා තියෙනවා. ජටයන් ලලිත් තමයි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කළේ.

කරන්ගේ රයාගේ කතාව තමයි මේ. තේරුම් ගැනීම සමහර වෙලාවට පරක්කු වෙනවා ආදරේදී. හැබැයි පරක්කු වෙලා හරියටම තේරුම් ගත්තොත් ආදරේ තව වැඩි වෙනවා.

එතතෙක් අපි සඳදිය දහර නිමාවට පත් කරනවා. ආයමනවා. මම එන්නේ බ්‍රහස්පති නගරයට. හෙට රෑ 7ට දසන ඔබව හමුවෙයි. මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක ව්‍යමනත් එක්ක.

0: සමානුග්‍රහය
1: කෝටි 11 ධන නිදාන ලොතරැය දස ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 100 20 ත්‍යාගී ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

0: අහන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝව
1: ITN ලක්හඬ පූජා
0: සම්බ

0: සිට ජුනි 3 වෙනිදා දක්වා
1: බිලියන් බිල පුරවරයේදී
0: ITN ලක්හඬ පූජා සම්බුද්ධ වන්දනා විසක් කලාපය
1: දකින්න නිවෙන්න ඔබත්

0: පන සිතනීමන උතුපන
1: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාතා රාත්‍රී නොවේට.

0: මක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ඔබ කැමතිම ලක්කන වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව. පිවිසෙන්න ලක්කන YouTube නාලිකාවට.
2: ලක්කන YouTube channel එක දැන්ම subscribe කරන්න.

0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: පළවරත්‍රී 10යි දවසේදී ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත්ත ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් කරන තමයි අපි සෝදානම් වන්නේ. ඔබ අද දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයෙන් මිලදී ගත්ත මහජන සම්පත අද සම්පත NLB ඡාය මෙගා පව දනරි දහන හඳහන NLB සුබ දවසක් ඒ වගේම NLB ගොවිසත කියන ලොතරැයි පත් ගන්න අතට අපි සෝදානම් දවසේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ දිනුම් බදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල මේ විදිහට සටහන් කරන්නට.

0: විශ්වාස කරන්නට ඔබ සූදානම්ද? NLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය.
1: අයිබෝවන් පුංචි රුපියල් 40කට පුළුවන් ඔබේ දෛවය වෙනස් කර ගමන් ඔබේ ජීවිතයම දිනවන්නට ලොතරැයි වාසනාව තුලින් ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත වෙනස් කළ NLB ජාතික ජයවර්ණයයි අපි දැන් මේ විදිහට ආරම්භ කරන්නේ. NLB ජය තුලින් ඔබේ ජයග්‍රහී ගමන ආරම්භන්නයි මේ සූදානම. ඔබේ අතට සල්ලි වෙනුවෙන් NLB ජය 468 වන ජයග්‍රහී දින මැදීමට යන්නයි මේ සූදානම. දැන් ගන්න NLB ජය ලොතරැයිපත් වාසනාවන්ත ඔබේ අතට. NLB ජය අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය C, ජයංක 5.94. රටේ සංවර්ධන මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායක වන ඔබීම ලොතරැයි NLB ජය තුලින් 2026 වසරට රුපියල් 105,000 ත්‍යාගලාභීන් 186 දෙනෙක් සමගින් රුපියල් 50,000 ත්‍යාගලාභීන් 4,692 දෙනෙක් NLB අපි රටට බිහි කළ අද ඔබට ලැබුණු ජය ගැන කියන්නටයි මේ සූදානම. බොහොම ස්තුතියි. අද දිනුම් බාරෙන් රුපියල් 105,000 බැගින් ත්‍යාග දෙකක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහකින් බිහි කර තිබෙන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. GMG අමරසිංහ කුරුණෑගල, D සුසන්ත සූර්ය හෙට්ටි කැස්බෑ. එවගේම අද දිනුම් බාරෙන් රුපියල් 50,000 බැගින් වාසනාවන්තයින් 37 දෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවා. අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහකින් 75,137 දෙනෙක් අතර රුපියල් 69,80,200 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. අඩුම කාලයක් තුල රටට වැඩිම සුපිරි ත්‍යාගලාභෙන් බිහි කළ නියත ධනයෝග NLB හඳහන 1509 වන ජයග්‍රහී දිනුම් බාරේ ආරම්භයයි මේ. සුබඵල ගලපන්නට හොඳම වෙලාව දැන්. NLB හඳහන අද දිනුම් බාරේ ඔබට වාසනාව ගෙන එන ජයග්‍රහී ලග්න සංකේතයයි මේ දැන් අපි තෝරගන්නේ. වාසනාවන්ත ලග්න සංකේතය මකර. අද නම් ඔබේ වාසනාවේ හඳහන් ගැළපෙනවාමයි. දැන් අපි තෝරගන්නවා හඳහන අද දිනුම් බාරේ ජයග්‍රහී ජය අංක මේ විදිහට. සිහින සදා කර දෙන පල්ලමු ජය අංකය මෙන්න යන්ත්‍රය අපට දැන් ලබා දුන්නා. අංක 23. කෙටිම කාලයක් තුල ලංකාව පුරා වැඩිම සුපිරි ත්‍යාගලාභීන් බිහි කළ ලොතරැයියත් NLB හඳහන. මේ ලැබෙන්නේ අද දවසේ දෙවන ජය අංකය විදිහට අංක 33. බලමු යන්ත්‍රය ලබා දෙන තුන්වන ජය අංකය කුමක්ද කියලා. මෙන්න හිතුව තුනේ තුන්වන ජය අංකය අංක 4. නියත ධන යෝගය ඔබට ලබා දෙන තීරණාත්මක අවසන් ජය අංකය මෙන්න අංක 55. අපේ රටේ ශක්තිය රණවිරුවන් රැක ගැනීමට ඔවුන් වෙනුවෙන් පිහිටු රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදල දායක වන හඳහන ලොතරැයි 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් සමගින් 10,98 දෙනෙක් NLB අපි රටට බිහි කර තිබෙනවා. අද දවසේ කොයි විදිහටද ඔබේ හඳහන් ගැලපුණේ? බලමු නිල්ල ප්‍රතිඵලය ඇසුරින්. අද දිනම් බාරෙන් 10,00,000 වාසනාවන්තයෙක් බිහි වෙලා තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත අලෙවි කර තිබෙන්නේ වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාවෙන්. අද දිනම් බාරෙන් සමස්ත ජයග්‍රහකින් 1,36,210 දෙනෙක් අතරේ රුපියල් 92,00,000 ත්‍යාග මුදලක් මෙදැන් අපි ඔබට ලබා දුන්නා. සුබඵල ගැලපෙන හෙට NLB හඳහනේ ඔබ දිනන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 35,76,225.84 මුදලක්. ඔබේ කෝටිපති සිහින සබෑ කර දෙන සත් දිනම ජයනියත ගොවිසෙත 4,442 දිනුම් මැදීම ආරම්භ කරන්න දැන් අපි සූදානම්. එහෙමනම් දැන් අපි යමු ගොවිසෙත ඔබේ වාසනාවන්ත දිනුම් මැදීමට. අද ගොවිසෙත දිනුම් භාරයේ ඔබේ සිහින සබෑ කර දෙන ජයග්‍රාහී ඉංග්‍රීසි අක්ෂරයයි දැන් අපි තෝරගන්න. වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය J. අද නම් ඔබේ කෝටිපති සිහිනය සැබෑ වෙනවාමයි. දැන් අපි තෝරගන්නවා ගොවිසෙතෙන් ඔබේ වාසනාව ඔබට ලබා දෙන ජයග්‍රහී ජය අංක මේ විදිහට. මෙන්න යන්ත්‍රය ලබා දෙනවා පල්ලමු ජය අංකයේ විදිහට අංක 10. රට පුරාම කෝටිපතියන් වැඩිම පිරිසක් බිහි කළ ලොතරැයිය ගොවිසෙත. මේ ලැබෙන්නේ අද දවසේ දෙවන ජය අංකයේ විදිහට අංක 64. ඔබේ වාසනාවේ සිහිනය සැබෑ කර දෙන තුන්වන ජය අංකයේ අංක 65. මෙන්න වාසනාවන්ත හිතෝතුනි සුපිරි ත්‍යාගය ඔබට ලබා දෙන තීරණාත්මක අවසන් ජය අංකය අංක 58. රටේ කෘෂිකර්මාන්තයේ නගා සිටීමට දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවිසෙත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් සමගින් 20,00,000 ප්‍රති වාසනාවන්තයින් 43 දෙනෙක් NLB අපි රටට හඳුන්වා දී තිබෙනවා. අද ඔබ දිනපු හැටි කියන්නට සූදානම. අද 250,000 ත්‍යාග දෙකක් ඔබ දිනාගෙන තිබෙනවා. ජයග්‍රහී ලොතරැයිපත් අලෙවි කර තිබෙනේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. එඩ්වඩ් පුදුකඩවිරිප්පු කුමාරිහාමි පිටවල නැදිමාල අද දෙනම් භාරය තුළදී සමස්ත ජයග්‍රහකින් එක් ලක්ෂ විසි දෙදහස් පන්සිය අට දෙනෙ අතර රුපියල් හැත්තෑ නම ලක්ෂ හැට දහ සයිසික මුදලක් මේ දැන් උබාතර අපි බෙදාදුන්න. ඕ හෙට හොඳම දවසෝබ ගොවිසිත වැඩිවැඩියෙන් මිලදී ගන්නවනම් දිනාගන්න සුපිරිත්‍යයාගේට රුපියල් හයකූටි හතලිස් එක් ලක්ෂ හතලිස් දහස් එකසිියති සතරයි ශත හැටක දැවන්ත පුදලා. සුබ දවසක් ලොතරයිය දැන් අලුත් වෙලා පහසු වෙලා තෑගි වැඩි වෙලා තියෙන නවතම ත්‍යාග රටාවස්සේ ඔබට මෙන්න මේ විදිහට තෑගි දිනා ගන්නට පුළුවන්. සුබ ලග්නයේ සමග අංක 3ට ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් හෝ මුදලින් රුපියල් ලක්ෂ 5ක් අංක 3ට රුපියල් 50,000ක් ඒ විතරක් නෙවෙයි ප්‍රවර්ධන ත්‍යාග අංකයට රුපියල් 25,000ක් විදියට වැඩියෙන් ඔබට මුදල් තෑගි දිනා ගන්න පුළුවන්. NLB සුබ දවසක් ලොතරැයිපත් වැඩියෙන් අරගන්න. ඔබේ දවස සුබ කර දෙන්න 316 වන දිනුම් වාරයෙන් අපි දැන් සූදානම්. සිහිර දිනමන සුබ ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රාහි සුබ ලග්න සංකේතය මීන. සිහිර දිනමන සුබ ජය අංක තෝරගන්න වෙලාව දැන්. සුබ දවසක් අද පළමු ජය අංකය අපට ලැබුණා ඒ අංක 14. මෙන්න දෙවන ජය අංකය අංක 18. මේ ලැබෙන්නේ තුන්වන ජය අංකය විදිහට අංක 63. දැන් අපි සුදනම් වෙන්නේ ඔබට රුපියල් 25,000 ත්‍යාග වැඩියෙන් ලබා දෙන්නට. අද ප්‍රවර්ධන ත්‍යාගාංකය 8209. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් නතරයි 2026 වර්ෂයේට ඉලෙක්ට්‍රික් යතුරු පැදිය හෝ රුපියල් ලක්ෂ 5 ත්‍යාග දිනාගත් වාසනාවන්තින් 185 දෙනෙක් සමගින් 50,000 ජයග්‍රහකින් 913 දෙනෙක් අපි බිහි කර තිබෙනවා. අද බලමු ඔබේ වාසනාව. සුබ දවසක් අද දිනුම් බාරෙන් රුපියල් ලක්ෂ 5ක් හෝ ඉලෙක්ට්‍රික් යතුරු පැදියක් දිනා ගන්නා වාසනාවන්තයෙක් බිහි වෙනවා ජයග්‍රහයි ලොතරැයි පත්ත අලෙවි වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ. එවගේම රුපියල් 50,000 බැගින් ජයග්‍රහකින් 8 දෙනෙකුත් අද දවසේදී දිනාගෙන තිබෙනවා. ඒකම ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපා ගනිමින් රුපියල් 25,000 බැගින් ජයග්‍රහකින් 41 දෙනෙක් දිනාගෙන සිටිනවා. අද දිනුම් බාරෙන් සමස්ත ජයග්‍රහකින් 109,996 දෙනෙක් අතර රුපියල් 96,16,400 මුදලක් මේ දැන් අපි ඔබට ලබා දුන්නා. තවත් ජයග්‍රහයි ලොතරැයි දිනුම් බාර 4කින් ඔබේ වාසනාවට පාර කියන්නට මඟ බලාගෙන සිටිනවා අචලා සමගින් විජේ.
2: මේ ළඟට මෙගා පව
3: සුබ දවසක්
2: අලුත් වෙලා
3: පහසු වෙලා තෑගි වැඩි වෙලා අංක එකයි නග්න එකයි
2: 200ක්ම ඔබ යකි
3: අංක දෙකක් ගැලපුණාම
2: රුපියල් 1000ක්ම අපි
3: අංක දෙකයි නග්න එකයි
2: 2500ක් අපි අංක 3ට
3: 50,000
2: ප්‍රවන්දන අංකයට රුපියල් 25,000
3: අංක 3යි නග්න එකයි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
2: කැමති එකක් අපේ අතේ
4: තරුණයේ බලාපොරොත්තුව දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය.
2: සුපිරිතයාගේ කිව්වම ඔබට මුලින්ම මතක් වෙන්නේ එනල්බී මෙගා පවර් කියලා අපි දන්නවා. රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක දැවැන්ත සුපිරිතයාගේ දෙකක් ඔබට දුන් එකම ලොතරැයි එනල්බී මෙගා පවර්. දැනුත් පුළුවන් රුපියල් කෝටි 27කට වඩා වැඩි මෙගා සුපිරිතයාගයක් ඔබේ කරගන්න. ඔන්න ඔබට ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ ලෙස සුපිරි මෝටර් රථයක් අදත් දිනා ගන්න පුළුවන්. වසනවන්ත 2548 වන වතාවටයි ඔබේ හීන සැබෑ කරන්න අපි සූදානම් වෙන්නේ මෙගා පවර් අදිනුම් වාරය. වසනවන්ත ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ. ටී ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව දිනාවේ. අපි දැන් තෝරන්නේ සුපිරි අංකය. මෙගා පවර් අද සුපිරි අංකය අංක 25. රටක් දිනා ගන්න බලාගෙන ඉන්න මෙගා සුපිරිතයාගේ අද රුපියල් 27 කෝටි 20 ලක්ෂයකට වඩා වැඩි ඉංග්‍රීසි අක්ෂරය සමඟ සුපිරි අංකය යන්ත්‍ර දැන් තෝරා දෙන ජයග්‍රාහී අංක 4ම ගලපගෙන මෙගා සුපිරිතයාගේ දිනා ගන්න පුළුවන්. අංක 7 පළමු ජයග්‍රාහී අංකය. අංක 48 දෙවන ඔබට වාසනාව ගෙනාවේ තුන්වන ජයග්‍රාහී අංකය. බලමු අපි අංක 61 වාසනාව තහවුරු කරන නිර්ණාත්මක අවසාන අංකය අංක 31. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පවර් ලොතරැයියෙන් අපි මේ වසරට සුපිරිත්‍යාගලාභීන් 3 දෙනෙක් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 37 දෙනෙක් බිහි කරලා අවසන්. බලමු එහෙනම් අද වාසනාව ගැන. රුපියල් ලක්ෂ 20ක ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනාගත්තේ වසනාවන්ත ලොතරැප්පත අවිකලා බකමූණ අලවිනියෝජිත NP බණ්ඩාර. රුපියල් ලක්ෂ 2 බැගින් 2 දෙනෙක් දිනාගත්තා එළතරේප තලවි කළා මේ අලවි නියෝජිතයින් ආර් මල්කාන්ති කඩුවෙල නිල්මිණි ජයතිලක බියගම මෙගාපව අදිනුවාරෙන් අපි ජයග්‍රහකීන් 121,951 දෙනෙක් අතර රුපියල් 94,37,800 මුදලක් බෙදා දුන්නා. නිසකවම දින අති දැවැන්ත සුපිරි තෑගි ඔබට ලබා දෙමින් ඔබේ හදවතේ විශ්වාසය ජලියලි තහවුරු කළ මෙගාපව හෙට මෙගා සුපිරි තෑගය රුපියල් 27,30,127,126ක් හෙට පව සුපිරි තෑගි රුපියල් කෝටියක් හෙට ග්‍රෑන්ඩ් සුපිරි තෑගය සුපිරි මෝටර් රථයක් රුපියල් කෝටි 12කට වඩා වැඩි මහා ධන නිධානයක් ඔබේ කරන්න අපි සෝදානම්. ජාතික මහා ධන සම්පත ධන නිධානය වසනවන්ත අද 2230 වන දිනුම් වාරේ රුපියල් 12,36,00,000කට වඩා වැඩි සුපිරි තෑගි දිනා ගන්න කැමති ඔබ මුලින්ම ඉංග්‍රීසි අක්ෂරය ගලප ගන්න ඕනේ. කේ ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. ධන නිධානය වාසනාව ඔබේම කරන ජයග්‍රහි අංක 4 අපි දැන් තෝරන්නේ. අංක 76 පළමු ජයග්‍රහි අංකය. අංක 29 දෙවන ඔබට වාසනාව ගෙනාවු. තුන්වන ජයග්‍රහි අංකය අංක 5. සෙවන ජයග්‍රහි අංකය අංක 73. රටේ සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයකබද්ධ අරමුදු ත්‍රිජම දායක වන ධන නිධානය ලොතරැයියෙන් අපි මේ වසරට රුපියල් 121 ප්‍රථම ත්‍යාගලාභීන් 23 දෙනෙක් දෙලක්ෂපතියන් 309 දෙනෙක් බිහි කළා. බලමු එහෙනම් ධන නිධානය අද වාසනාව ගැන. රුපියල් 102 බැගින් 5 දෙනෙක් දිනා ගත්තා. එළතරේපත් අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් KUI ලක්මාලි බකමෝන කල්හාරද සිල්වා ඌරගස් මංහන්දිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වින්වේ ඩිජිටල් ලොතරැයි සේවාවෙන් එක් ලොතරැයිපත බැගින් ඔබට අලෙවි වුණා. අද ජයග්‍රහකයන් අපි 93,993 දෙනෙක් අතර රුපියල් 62,63,240ක මුදලක් බෙදා දුන්නා. කෙටි කාලයක් තුළ රුපියල් කෝටි 13ක රුපියල් කෝටි 9ක රුපියල් කෝටි 8ක දැවැන්ත සුපිරි තෑගි ඔබට ලබා දුන් ධන නිධානය හෙට සුපිරි තෑගය රුපියල් 38,17,45,768ක්. එදා මෙදා තුර ඔබේ හදවතේ රැඳුන ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත වසනාවන්ත 6,200 වන දිනුම් වරෙන් ඔන්න අපි සෝදානම් දැන් ඔබව දිනවන්න. මහජන සම්පත ඔබේ වසනාව වෙනුවෙන් අපි යනවා දිනුම් මැදීමට. ඉංග්‍රීසි අක්ෂරය සහ ජයග්‍රහී අංක 6 අපි තෝරන්නේ. රුපියල් කෝටි 2කට වඩා වැඩි සුපිරි තෑගි දිනා ගන්න පුළුවන් මහජන සම්පත අද ඉංග්‍රීසි අක්ෂරයේ F ජයග්‍රහී අංක 261911. රට සංවර්ධනයේ මෙන්ම රාජ්‍ය සේවයේ පවත්වා ගැනීමට රජයකබද්ධ අරමුදු ත්‍රිජම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් මේ වසරට සුපිරි තෑගලාභීන් 8 දෙනෙක් රුපියල් 125 ප්‍රථම තෑගලාභීන් 155 දෙනෙක් ලක්ෂපතියන් 2804 දෙනෙක් ඔබ අතරට අපි එකතු කරලා අවසන්. රුපියල් 125 බැගින් ප්‍රථම තෑග දෙකක් ඔබ දිනා ගත්තා. ඒ එක් ලොතරැයිපතක් ඔබට අලෙවි කළා. HK සුමිත් අනුරාධපුර අලෙවි නියෝජිත. අනෙක් ලොතරැයිපත යාපනයේ දිස්ත්‍රික්කයෙන් ඔබට අලෙවි වුණා. මහජන සම්පත ලොතරැයියේ ජයංග 5ක් මුල සිට අගට ගලප ගත්තත් අග සිට මුලට ගලප ගත්තත් අපි දෙන රුපියල් 100ක් ඔබට අද වසනාවන්තයෙන් 21 දෙනෙක් රුපියල් 100 බැගින් දිනා ගත්තා. එළතරේපත අලෙවි කළා මේ අලෙවි නියෝජිතයින් ජයතිලක බණ්ඩාර ඇල්කඩුව කේ රණතුංග කමුරු පිටිය DM ගලගෙදර හෝමාගම කපිල ප්‍රියන්ත මිරිහාන GA සිද්දමල්ගොඩ තලංගම KD සුජීවනි මහව SD චන්ද්‍රසිරි මහනුවර MK රත්නපාල මහනුවර KM ලතීෆ් හාලියල LP චන්ද්‍රිකා පල්ලිවෙල W ජයතුංග උදුගොඩ S ජයරත්න දඹුල ලතරේපත් දෙකක් ඔහුවතින් අලෙවි වුණා. රෝහණ කුමාර ගල්ලියද ශිරෝමි දීපිකා රාගම ME ඉන්ද්‍රවාණි සිල්වා පහල කදිරාන රේණුකා මල්කාන්ති වැලිවේරිය P ඇරඩින් පෙරේරා දිගන DCK ධර්මපාල පත්බේරිය කොළඹ යාපනය දිස්ත්‍රික්කවලින් එක් ලොතරැයිපත බැගින් ඔබට අලෙවි වුණා. මහජන සම්පත වසනාවන්ත 6,200 වන අදිනුම් වාරෙන් අපි වසනාවන්තීන් 259,507 දෙනෙක් අතර රුපියල් 235,84,720ක මුදලක් බෙදා දුන්නා. ඔබම දිනන මහජන සම්පත හෙට ඔබේ සුපිරි තෑගේ රුපියල් 235,30,740ක්.

0: දවස බැගින් වසනවන්තයන් 47 දෙනෙක් අද දිනා ගත්තා. අද සම්පත අදිනුම් වාරෙන් අපි වසනවන්තයන් අතර රුපියල් 1,14,69,320ක මුදලක් බෙදා දුන්නා. රටම දින වන NLB ජාතික ජයවරණය වසනවන්තයන් අද 944,868 දෙනෙක් අතර රුපියල් 8,45,12,280ක මුදලක් බෙදා දුන්නා. අපි එනම් සමුගන්නවා අදට විතරක්. අපි දන්නවා ඔබට මතකයි ජීවිත සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය.
0: NLB

සමය සූත්‍ර දේශනාව මහා කාරුණික බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා වෙත අනුකම්පාවෙන් දේශනා කරන ලද ආරක්ෂක පරිත්‍රාණ දේශනා අතරින් මහා සමය සූත්‍ර දේශනාව අති විශේෂ වූවකි. තාරකා සමූහයක් පිරිවරා බැබලෙන පූර්ණ චන්ද්‍රයාසේ එදා කපිල වස්තු නගරාසන්නයේ මහා වනපෙත ඒකාලෝක කරමින් සමස්ත මහා විශ්වතලයේම බුද්ධඥා චත්‍රයට හසු කරමින් පවත්වන ලද මේ දේශනා විශේෂයෙන්ම සජ්ජායනා කෙරෙන්නේ සම්‍යක් දෘෂ්ටික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම හා ආශිර්වාදය අපේක්ෂාවෙනි. එදා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාද මූලෙහි ගෞරවාභිවාදන පූර්වකව දස දහසක් චක්‍රාවාටයන් සිට සපමෙනි මහානුභාව සම්පන්න දිව්‍ය ගණයා බුදුරතුන් සරණ ගිය යම් පින්වතෙක් වේ නම් ඒ අය කිසිදා අපායගාමී වන්නේ නැතේ කියමින් බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නයට සොකීය අත්‍යන්ත ගෞරවය පුද කළහ. මේ වනාහි විශ්වගත දිව්‍ය ශක්තීන් ඒකරාශී කරමින් ජීවිතයට එළඹෙන සකලාන්තරාය දුරුකොට සිත ශාන්තිය සැලසීමේලා මහෝපකාරී වන පරිත්‍රාණ ධර්මයකි. සියලු දෙවියන්ගේ ආශිර්වාදය පිණිස ඒ මහානුභාව සම්පන්න මහා සමය සූත්‍රය සැදැහැ සිටින් සජ්ජායනය කරනු ලබන්නේ පූජ්‍ය ගණි කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශවන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. දම්සත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන්

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩසිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ

0: ලේ නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.
1: අපි දැන් සෝබාධමේ අපූර්ව නිර්මාණයක් වන මේ ශරීරයේ දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිවයයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සබාධමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරානවේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත් වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත් වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම් ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර පිටතට

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

හයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමේ පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගත හොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. සිත හා බැඳි මගේ කයද

0: දජක්ක සූත්‍ර දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පොළ මීතලාව කොහොමද රුවන්පා මූල මහා විහාරාධිපති පූජ්‍යපාද ගණේ කුමරේ ශාන්ත ස්වාමීන් වහන්සේ.
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිට පතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංදිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොමඩ රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

අනුකම්පාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් තුරු වේවා.

නිවැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති, බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම, පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග, මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගුහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බල මහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තිය.

සියලු දෙනාටම ත්‍රිවිධ රත්නේ ආශිර්වාදයෙන්ම වේවා. අද වන විට අප රටත් මුළු ලෝකයක් වෙලා පැතිරෙන රෝබියෙන් සියල් සත මුදවා ගනුවස් උතුම් බුද්ධ රත්නේත් ධම්ම රත්නේත් සංඝ රත්නේත් යන ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය සපත කෙරෙන ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවයි මේ. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලයෙන් සියලු රෝගිය දුරුවී සියල් සත වෙත යහපතම වේවා. මේ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙත විහිදේවා, පැතිරේවා. ත්‍රිවිධ රත්නේ ආශිර්වාද බලයෙන් සියල් සත සුවපත්ම වේවා.

ලක්හඬ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලෙන් සියලු රෝගිය දුර්වී සියල් සත වෙත යහපතම වේවා, නිරෝගී සුවය වේවා. ඒ විශ්ව අධිෂ්ඨාන ආශිර්වාද පූජාවේ බලය සියල් සත වෙතම විහිදේවා, පැතිරේවා. සියලු දෙනා නිදුක් වේවා.

0: FM 93.5 93.7 ලක්කඳ හගෙන ඉන්න බලව උදේ 5 විනාඩි 5යි.
1: FM 93.5 FM 93.7 ලක්කඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සිසි සසකයන් වෙතද විකාශය පිරිදි ලයාන්විතනාදය ස්නායු පද්ධතිය පිනවීමටද රුධිරේ පවිත්‍රත්වයටද මානසික සංහිඳියාව ඇතිවීමටද හේතුවන බැවින් මානසික මෙන්ම ශාරීරික සුවේද ධනවති සැලකිලි. ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

ඒ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජබිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදාකර